ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

107.7 ලකන රේඩියෝ ITN මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මොටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මොටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 Heavy Duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

0: ජීවිතය දිනන්නට positive vibes with charge
1: අයිබෝවන් සුබ දවසක්. ජීවිතය කියන්නේ ඍතු ගණනාවක එකතුවක්. සමහර දවස්වලට අපි තනි වෙනවා. පරවලා යනවා වගේ හැඟීමක් දැනෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, තද සීතලට පස්සේ තමයි ලස්සනම වසන්තය උදා වෙන්නේ. හැම මලක්ම එකම වෙලාවට පිපෙන්නේ නැහැ. සමහර මල් හරිම ලස්සනට පිපෙන්න ඕනවට වඩා කාලය ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි අවසාන ප්‍රතිඵලය වෙන්නේ හරිම ලස්සන දසුනක්. ඒක නිසා ඉවසීමෙන් ඔබේ කාලය එනකම් බලන් ඉන්න. ඔබ දවසක පෙති විහිදුවා පිපෙන බව විතරක් මතක තියාගන්න. අනුන්ගේ වේගය දැකලා ඔබ යමින් ඉන්න ගමන ගැන කලකිරෙන්න එපා. එක එක මල් පිපෙන්නේ එක එක කාලෙට. ජීවිතේ සමහර පිටු තියෙන්නේ පෙරලන්නම නෙවෙයි, අලුතින්ම ලියන්න වෙන්නත් පුළුවන්. ඒක නිසා ඉවසීමෙන් ඉදිරියටම යන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmi.
0: Lakhanda Radio ITN.

අඩකුමුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulawata Mahabalaya Den den ta Gadi gadi Den den ta den

අයිබෝන් සුබදසන චග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද මැයි මාසයේ 15 වැනිදා සිකුරාදා දවස මේ සතිය අවසාන දවස අද බවට පත්වලා තියෙනවා. ඉතින් හදත් සුදනම අපේ ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති එවැගේම අනෙකුත් ප්‍රවෘත්තිවලට අවධානය යොමු කරන සූදානම්. ප්‍රථමයෙන් අවධානය යොමු කරන සූදානම් දැම්මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. අපි යනවා හදවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් 10:05:30 නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අවධානය යොමු කර

0: දැනට උදැසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තව දුරටත් පවතින බව තමයි සටහන් වෙලා තිබෙන්නේ. එම පද්ධතිය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි වැඩි දුරටත් අපේක්ෂා කරනවා කියලා සඳහන්. දෙවෙනි බොහෝ ප්‍රදේශවල හසවල කුලෙන් බරව පවතින බව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වෙටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි සටහන් වෙන්නේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි. ගාල සහ මාතර දිස්ත්‍රික්වල තම ස්ථානවල මිලිමීටර 100කට වැඩි තද වැසි ඇති විය හැකි. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. හද මේ සම්බන්ධයෙන් ජාතික ධාරාවේ පුවත්පත්වල තොරතුරු සටහන් කරලා තිබුණා. අපේ අවධානය යොමු කරන්න සූදානම් ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ සටහන් කළ තිබුණා මහවැස්සෙන් පවුල් 1113ක් පීඩාවට කොටස් 55ක් නායාමේ අවධානමක නිවස 88කට අඩහානේ දිසා 6කට බලපාල කියලයි අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට මේ සම්බන්ධයෙන් සඳහන් කළ මෙන්න එක. පුත්තලම නගරයේ චලයෙන් යට වී තිබූ අයරු අද අනමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහයි වාර්තාවගෙන වී තිබුණේ. වගේම නිමල කොළතුවක්කු අද ලංකාදීප පුවත්පත වෙනුවෙන් ප්‍රධාන සිරස්තලයක් විදිහට තොරතුරු වාර්තා කළ තිබුණා. මේ දිවයින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබෙන දිවයින පුවත්පතත් අද ප්‍රධාන සිරස්තලයක් විදිහට අධිකරණයට අපහාස කළයි ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ බරපතල වැඩ ඇතිව වසර 6ක් සිරගෙට කියලාද ප්‍රධාන සිරස්තලය විදිහට වාර්තා කළා තිබුණා. එතකම මේ අද දවසේදී ඡායාරූප සහිතව මේ අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තිබුණා. මාර්ග යට වෙයි මුහුද රළු වෙයි අඩු පීඩන කලාපය අද ලංකාවෙන් ඉවතට. දිස්ත්‍රික් 11කට නාය යම් අනතුරු ඇඟවීම්. පුත්තලම පවුල් 474ක පුද්ගලයෝ 1264ක් සුරක්ෂා මධ්‍යස්ථාන 6කට. රටටම වැස්සත් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි නැහැ. ඒ වගේම අද ඡායාරූපයක් සහිතව වාර්තා කළ තිබුණා. ගල්කිස්සේ ගසක් වාහනයක් මතට ඊයේ කඩා වැටී තිබුණු අයුරු අද ඡායාරූප සහිතව දිවයින පුවත්පත සටහන් කළා තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පත අද ප්‍රධාන සිරස්තලය වැඩිම වැස්ස පුත්තලමට මිලිමීටර 250 ඉක්මවයි. ජලාශ තවමත් වන්දමයි. පුද්ගලයන් 3475කට පීඩා. අත්තනගලු ඔය පිටාර ගලයි. පෙදෙස් රසක් ජලයෙන් යට වෙයි. හදිසි තත්ත්වයකට ගුවන් හමුදාව සූදානම් කියලා අදවසේදී දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලය විදිහට වාර්තා කළා තිබුණා. අපි අවධානය යොමු කරන සූදානම් දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් අදවසේදී වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණ ඇතුල් පිටුවල. අපි දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරන සූදානම් මහවැස්සට පුත්තලමේ පවුල් 7206ක පුද්ගලයෝ 27222ක් පීඩාවට. පාසල් රාජ්‍ය ආයතනවල තවමත් ජලය පිරීලා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබෙන්නේ. එතකම මහවැස්ස දිස්ත්‍රික් 7කට දැඩි බලපෑම්. විමල සුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි. කැලණි ගඟේ ජලමට්ටම ඉහළ යෑමේ අවධානමක. ජලාශ රසක් වන්දරටු ඇරීම නිසා පහත් බිම් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින්නයි උපදෙස්. වාර ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීම් කියලයි සටහන් කර තිබෙන්නේ. අඩුපීඩන කලාපය ඉදිරිපැය 48 ඇතුළත ශ්‍රී ලංකාවෙන් ඉවතට යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිස්ත්‍රික් 11කට දෙවන මට්ටමේ නායම් අනතුරු ඇඟවීම්. නායම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික් 12කට තවදුරටත් කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ. වැඩිම බලපෑම පුත්තලමට. පුත්තලමේ පවුල් 474ක පුද්ගලයෝ 1264ක් ආරක්ෂිත මධ්‍යස්ථාන 6ක තාවකාලිකව රඳවා සිටිනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. එතකම ඡායාරූප සහිතව වාර්තා කළ තිබුණා. පුත්තලම රෝහලේ හදිසි ආපදා තත්ත්වය පාලනයට හමුදාවත් එකතු කරගෙන තිබෙනවා කියලත් ඡායාරූප සහිතව වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත ඇතොල් පිටුවල අතිරේකයක් විදිහට අද සඳහන් කර තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු දිස්ත්‍රික් කීපයකට බලපා ඇති අධික වැසි සහ ෂණික ගංවතුර තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් 3475 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. රත්නපුර, ගාල්ල, මොනරාගල, මඩකලපුව, කළුතර කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනායකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා. ආරක්ෂිත ස්ථානවල පුද්ගලයන් 83 දෙනෙකු තාවකාලිකව රඳවා සිටින අතර වැලිපැන සහ පුත්තලම සිද්ධාරාම විහාරස්ථානයේද පිරිස් නවාතැන්ගෙන සිටිනවා. මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් පුද්ගල මරණයක්ද වාර්තා වී තිබෙනවා. නායම් අනතුරු ඇඟවීම දිස්ත්‍රික් 12ක් සඳහා තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දිනවලදීත් වැසි සහිත කාලගුණ තත්ත්වය පවතිනු ඇති බවයි. අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට SMS පද්ධති ඔස්සේ පුද්ගලයන් 35,000කට අධික පිරිසකට අනතුරු ඇඟවීම් යවා ඇති අතර WhatsApp සහ ඊමේල් මාර්ගයෙන්ද දිස්ත්‍රික් ආපදා කළමනායකරණ මධ්‍යස්ථාන සහ අදාළ ආයතන දැනුවත් කිරීම සිදු කර තිබෙනවා කියලත් වැඩිදුරටත් අද දිනමින පුවත්පත සටහන් කරලා තිබුණා. අද ලක්කන ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි බලමු ලක්කන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරලා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශය 73න් 18කට ආසන්න ප්‍රමාණයක් වාන්දමන බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු LS සූර්ය බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබෙනවා. අපි අහලා බලමු එතුමන් ඊයේ දවසේදී මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: යටතේ තියෙන ප්‍රධාන ජලාශය 73න් 18කට ආසන්න ප්‍රමාණයක් වාන්දමීම සිද්ධ වෙනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ වැව්වලනුත් 18කට ආසන්න ප්‍රමාණයක් වාන්දමනවා. මේ තත්ත්වය විශේෂයෙන්ම ප්‍රධාන ජලාශය අතර කතරගම පිහිටි වෙහෙරගල ජලාශය, හම්බන්තොට ලුණුගම් වෙහෙර ජලාශය, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැද්දරුවය රාජාංගනය, ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව වැනි ජලාශය, වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාචදුව වැනි ජලාශය මේ වන විට වාන්දමන දොරටු විවෘත කළා. ජලය නිදහස් කරනවා මේ ලැබෙන වර්ෂාපතනයන් අනුව. කෙසේ නමුත් ප්‍රමාණයන් වරින් වර වෙනස් කිරීමට ලක් කරනවා. මේ දක්වා ජලය අඩු කිරීම සිදු කරන කිසිදු කංගාවක් නිසා ජල ගැලීමක් ඇතිවීමට හැකියාවක් නැහැ. ඊට මේ දිනවල ලැබෙන වර්ෂාව කෙටි කාලයක් ඇතුළත වැඩි වර්ෂාපතනයක් ලැබීම සාමාන්‍ය හැඩයක. ඒ අනුව ගංගාවක් තිබුණත් නැතත් ඇතැම් ස්ථාන පහත් වීම යට වෙනවා. මේ නිසා විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. කුඩා ගංගා ද්‍රෝණිතව භූමියක් තියෙනවා. මේ තත්ත්වය ඇති වෙනවා. වගේම ෂණිකව ජලය එකතු වීමෙන් සහ ගලායම නිසා ඇතැම් ස්ථාන යට වෙනවා. මේ නිසා මේ යට වෙන ස්ථාන ඉතාම අනතුරුදායකයි. මොකද සාමාන්‍ය යට වෙන ස්ථාන නෙවෙයි. ඒ වගේම මාර්ග කැඩිලා තියෙන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක්ම මේ ජලය එකතු වෙච්ච තැන් විවිධ කාර්යයන් සඳහා යොදා ගැනීමෙන් වළකින්න කියන එකත්, ඒ වගේම මාර්ග භාවිතයේදී හැම යට වෙලා තියෙන ස්ථානවලදී සැලකිලිමත් වන ලෙසත් කාරුණිකව ඉල්ලනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල තවත් තොරතුරු සඳහා. පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කෙන් වාර්තා වී තිබෙන අතර අගලවත්ත ප්‍රදේශයෙන් මිලිමීටර 110ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. මතුගමෙන් මිලිමීටර 99.2ක්, ඒ වගේම බුලත්සිංහලෙන් මිලිමීටර 79.2ක් සහ ඉරල්ගස්සින්න ප්‍රදේශයෙන් මිලිමීටර 79ක් වාර්තා වී තිබෙනවා. රත්නපුර සහ පොළොන්නරුව ආශ්‍රිතව ප්‍රදේශවලද සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වෙලා තිබෙනවා කියලයි අද සඳහන් වෙලා තිබෙන්නේ. එතකම බොහෝ විට නිර්ධාරිත මෝසම් කාල සීමාවේදී ජලාශය පිරී ඉතිරියාම සිදුවීමක් සිදුවන්නේ නැහැ. කෙසේ වෙතත් මෙවර ඉහළ ජලාශයේ පිරියෑමේ වේගය අඩු බව වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ග හා දුම්රිය ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. මහනුවර තලාතු ඔය මාර්ගයේ උඩදෙල්තොට පාලම ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගය වසාදමා ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස රේදුරන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එවැගේම තමයි මන්නාරම දුම්රිය මාර්ගයේ මන්නාරම සිට මැදවච්චිය දක්වා දුම්රිය දහවනේ නවතා ඇති අතර උඩරට දුම්රිය මාර්ගයේද රඹුක්කන සිට අඹේවල දක්වා දුම්රිය දහවනේ අත්හිටුවා තිබෙනවා. කොත්මලේ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගම්පොළ B431 ප්‍රධාන මාර්ගය ඒ පෙරවරුවේ සිට තාවකාලික වසා දැමූ බව කොත්මලේ පොලිසිය සඳහන් කරනවා. ඒ මාර්ගයේ මීට ප්‍රථම නායගේ පරගම්මන ප්‍රදේශයේ යලිත් මාර්ගයේ ඉරිතලා අවධානමක පවතින නිසා මෙලෙස එම මාර්ගය වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙනවා. මහනුවරලේ දිස්ත්‍රික්කයේ නෝබුඩ් අබගමු කෝර්ලේ එවැගේම කොත්මලේ බටහිර මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය තුම්පනේ දෙල්තොට දොළුව උඩුනුවර හතරලියද්ද හාරිස්පත්තුව පාතහේවා හැට පස්බාගේ කෝර්ලේ අකුරණ ගඟබට කෝර්ලේ පන්විල යටිනුවර සහ ගඟ ඉහළ කෝර්ලේ උඩපලාත මාතලේ දිස්ත්‍රික්කයේ නාබුල අබන්ගඟ කෝර්ලේ රත්තොට යන ප්‍රදේශ ලේකම් කොට්ටා සඳහා අනතුරු ඇඟවීම් පළමුවන මට්ටමේ විමසලිමත් යුතු නිවේදන නිකුත් කර තිබෙනවා. එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පදිංචි ජනතාව මේ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් හා විමසලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩි දුරටත් දැනුම් දී තිබෙනවා. එතකම මේ සුළං සම්බන්ධයෙන් අද දවසේදී වාර්තා වෙලා තිබෙනවා. මුහුදු ප්‍රදේශවල දැඩි සුළං සහ උස රළ ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා. පුත්තලම සිට පොතුවිල් දක්වා කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා වන මුහුදු කලාපවල සුළඟේ වේගය 60 කිලෝමීටර 50 60 අතර ඉහළ යා හැකි බවත් මීටර 2 සිට 2.5 දක්වා උස රළ ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ නිසා දීවරහ නාවික ප්‍රජාවට මුහුදු ගමන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් එහිදී සඳහන් කර තිබෙන්නේ කියලා අද වැඩිදුරටත් දිනමින පුවත්පත සඳහන් කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු අද ප්‍රධාන පුවත්පත් සියල්ලක්ම පාහේ ප්‍රධාන සිරස්තල විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් අලට් එක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් අලට් එක එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් අලට් හංගින වෙලාව මතක් කරගන්න වෙලාව උදෑසන 6:19.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711
1: ලකන රේඩියෝ ITN

0: පලෝදස්සන හය විනාඩි 25 අපිසූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න දවසේදී මේ දැන් වාර්තාවල තිබෙන තවත් ප්‍රවෘත්තියක් තමයි හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් වලට අද විශේෂ නිවාඩුවක් කියලා සඳහන් වෙලා තිබෙනවා. පවතින අධික වැස්ස සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් වලට අද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. එනෝ හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා. එමෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් අද දිනට පාසලට කැඳවීමෙන් වළකින ලෙස දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ. නෝර්ලි කලාපයේ පාසල් සඳහාද අවශ්‍යතාවය මත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ උපදෙස් මත සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී ඇති බවද අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙනවා. බඩවි සහ තවත් ප්‍රවෘත්තිවල අපි අවධානය යොමු කරන සූදානම්ද ලක්කඩ ප්‍රවෘත්ති අංශයට. පසුගිය පාලන කාලයන් තුළ ව්‍යවසායකත්වයේ සංවර්ධන අංශ විවිධ අමාත්‍යාංශ කොටස් ආකාරයෙන්ම පැවති එම අංශයේ පරිහානියට හේතු වී ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නිති මහතා ප්‍රකාශ කළා. මේ වන විට සියල්ල එක් අංශයක් යටතට ගෙන විත් ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයේ උපායමාර්ගික රාමුව පිළිබඳව විද්වත් මණ්ඩල සාකච්ඡාවේදී කියලත් අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශ සඳහන් කරලා තිබෙනවා. අපි අහලා බලමු හෙතුබන් මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ කියලා.
1: ව්‍යවසායකත්වයේ අඳුරගෙන තින්නේ වෙළඳාම හැටියට. වෙළඳාමට එහා ගියපු අභියෝගයේ අවස්ථාව, අර්බුදයේ අභියෝගයේ අවස්ථාව බවට පත් කරන හැටි තේරුම් කරගත්ත නව සමාජයක් පරිවර්තනය කරන එක තමයි මෙතන ව්‍යවසායකීන් දිරිගන්වන, ව්‍යවසායකීන්ට උදව් කරන, උඩා ව්‍යවසායකීන් මහා පරිමාණ තත්ත්වයට පත් කරන අභිලාෂයේ තියෙන පිරිස තමයි මෙතන ඉන්නේ. දැන් අපි කරන්න යන දේ විසිබල් විදියට මෙතන පෙන්වන්න අපිට බාණ්ඩයක් නැහැ. හැබැයි අපිට තියෙනවා හැඟීමක්, කන්සෙප්ට් එකක්. ඒ වෙනුවෙන් අපි කුළුණු 11ක් හදලා තියෙනවා. මෙන්න මේ කුළුණු 11 එකට ක්‍රියාත්මක කිරීම තමයි SME නගා සිටීමේ උවමනාව. මීට කලින් ආණ්ඩුවලදී ව්‍යාපාර සංවර්ධන අංශයේ තිබුණේ තරුණ කටයුතු අමාත්‍යාංශය. නෙඩායක තිබුණේ තව තැනක. ව්‍යවසායකතු සංවර්ධන අධිකාරිය. IDB එක තිබුණේ තවත් තැනක. එතකොට වැඩක් කරන්නේ. අපි මුලින්ම කරේ එකට එකතු කිරීම අපේ අමාත්‍යාංශයේ තුල තියෙන ආයතන. ඒක තවත් පහසුවෙන් කටයුතු කරන්න තමයි කැබිනට් මණ්ඩලයේ අපිට දැන් අනුමැතියක් දීලා තියෙන්නේ. මේ ආයතන එකක් හැටියට අධිකාරියක් බවට පත් කරා. ව්‍යවසායකත්ව සංවර්ධන සහ පරිවර්තන අධිකාරියක්. දැන් ඒකේ ඊළඟ පියවර තමයි අපි මේ අද ක්‍රියාත්මක කරන්නේ. ව්‍යවසායකයින් සඳහා කුඩා මධ්‍යම ව්‍යවසායකයින්ට සහාය දෙන ආයතන එකට වැඩ කරන්න පටන් ගන්න.
0: එතකම ලක්ෂණ ප්‍රවෘත්ති අංශයෙන් වාර්තා කළ තිබුණා ඩිජිටල් ආර්ථිකයේ නව පෙරවලයක් සිදු කරමින් PayPal ගනුදෙනු ක්‍රමය ශ්‍රී ලංකාවේ ආරම්භ වනවා. පෙරාදුනේ විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අංශයේ මහාචාර්ය රොෂාන් දර්ශනයාපා මහතා ඒ පිළිබඳව මෙසේ අදහස් පළ කළා.
2: පේමෙන්ට් ගේට්වේ එක රටවල් 200කට වඩා වැඩි ප්‍රමාණයක මුදල් ඒකක 100කට වඩා වැඩි ප්‍රමාණයක මූල්‍ය කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම යූසර්ස්ලා මිලියන 400කට වඩා වැඩි ප්‍රමාණයක් මේ PayPal කියන ගේට්වේ එක හරහා ට්‍රාන්සැක්ෂන්ස් සිදු කරමින් පවතිනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට US ඩොලර්ස් ට්‍රිලියන 1.68ක වගේ ට්‍රාන්සැක්ෂන්ස් මේ PayPal කියන ප්ලැට්ෆෝම් එක හරහා අපේ දල්දේශ නිෂ්පාදනයට වඩා 16 ගුණයක වගේ විශාල ආර්ථිකයක් මේ PayPal හරහා සිදු වෙමින් පවතිනවා. ඒක අපිට තියෙන තමත් වැදගත් දේ තමයි අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම තරුණ ප්‍රජාව, software develop කරන අපේ ප්‍රජාව, ඒ වගේම digital content creators ලා ඉන්නවා, ඒ වගේම outcome නිර්මාණ විදේශ වෙළඳපොළට ගෙනියන්න කැමති අය ඉන්නවා. ඇතර මේ වගේ අයට ඇත්තටම මේ PayPal හරහා transaction කිරීමේ තියෙන වැදගත්කම වෙන්නේ ඇත්තටම අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමකට ලක් වෙලා තියෙන ගෙවුම් පද්ධතිය. මේ PayPal ක්‍රමය ලංකාවට හඳුන්වා දීම තුර අපේ ව්‍යවසායකින් විශාල ප්‍රමාණයක් අන්තර්ජාතික වෙළඳාමට පෙළඹීම සහ ඒ තුළින් අපේ දේශීය ආර්ථිකයට විදේශ විනිමය වැඩිපුර ලබා ගැනීමට හැකියාව ලැබේ.
0: Morning News Alert. ලකන Morning News Alert හංගන වෙලාව මතක කරගන්න වෙලාව උදැසන 6යි විනාඩි 30යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: ව වෙලව දසන 6:30 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සදහන් කරන්න. එමයි මාස 14 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. ඒ දවසේදී ක්‍රියාත්මක වුණා මහජන සම්පත ජයග්‍රහි 6189 වෙන දිනම් වාරය විදිහට ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ W ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහ අංක සටහන් වන අංක 3, අංක 4, අංක 7, නැවතත් අංක 4, අංක 9 සහ අවසානයේ අංක 2. ගොවිසත 4431 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණා P ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක ලෙස අංක 48, අංක 57, අංක 71 සහ අවසානිත අංක 75යි. ඊ දවසේදී ජයග්‍රහී අංක සහ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ. මෙගාපව ජයග්‍රහී 2537 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණා ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ H ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී සුපිරි අංකයේ විදිහට සටහන් වන අංක 22, එතකම ජයග්‍රහී අංක 4 විදිහට අංක 13, අංක 22, අංක 38 සහ අවසානයේ අංක 77යි. ඒ දවසේදී මෙගාපව 2537 වන දිනම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය, එවැගේම ජයග්‍රහී සුපිරි අංකය සහ ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ. ධන නිධානයේ ජයග්‍රහී 2219 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ V ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වන අංක 24, අංක 57, අංක 66 සහ අවසානයේ අංක 70. හඳහන ජයග්‍රහී 1498 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ බලන ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බිරදීගත් හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබුණේ කන්‍යා ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 6, අංක 23, අංක 36 සහ අවසානයේ අංක 40. අද සම්පත ජයග්‍රහී 764 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ බලන ඔබ මිලදීගත් ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තිබෙන්නේ W ඉංග්‍රීසි අක්ෂරයද කියලා. එතකම ජයග්‍රහී අංක විදිහට අංක 7, අංක 4, අංක 9 සහ අවසානයේ අංක 2යි. ඒ දවසේදී අද සම්පත ලොතරැයියේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ. NLB ජය 457 වන දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට C ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක, අංක බිඳුව, නැවතත් අංක බිඳුව, අංක 4 සහ අවසානයේ අංක 5යි. NLB ජය 457 වන දිනම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ. NLB සුබ දවසක්. ඒ දවසේදී ජයග්‍රහී ලග්න සංකේතයේ විදිහට ඔබේ ලොතරැයිපතේ සඳහන් වෙලා තිබෙනවද කියලා බලන්න කන්‍යා ලග්න සංකේතය. එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 30, අංක 42 සහ අවසානයේ අංක 64. NLB සුබ දවසක්. 305 වන ජයග්‍රහී දිනම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 5935 විදිහට. 5935යි NLB සුබ දවසක්. ජයග්‍රහී 305 වන දිනම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය බවට පත් වුණේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩිවැඩියෙන් මිලදී ගන්න. ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව 06:34.

0: බලව් දර්ශන 6යි විනාඩි 38යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ප්‍රියදිනමල රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදිය දාර සඳදිය දා දෙන්නේ මාරාතිකයි
2: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගෙන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
1: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: බලෞද සනහය විනාඩි 40කව සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දිනමින පුවත්පත වාර්තා කළා තිබුණා. ප්‍රධාන සරස්තලයක් විදිහට ගණේමුල්ල සංජීව ඝාතනයට අවදීලා ගම්පහ ඔස්මන් අත්තනංගුවට අද රක්ෂණ ප්‍රයන්ත බණ්ඩාරගමු බිමල් ජයසිංහයි වාර්තාව දිනමින පුවත්පතට රැගෙන එන්නේ. අපි යමු හේමන්ත රන්දුන දෙවෙනි පුවත්පතට ගිනන වාර්තාව සටහන් කළ තියෙන මොන විදියටද කියලා හොයලා බලන්න. සංජීව ඝාතනයට පිස්තෝලය දුන්නේ ගම්පහ ඔස්මන්. පොලිස් විමර්ශන වලින් හෙලි කරගනී. පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CCD-යට උසාවියෙන් අවසර. ඔස්මන්ගේ නිවසේ තිබී රිපීටර් අවියක්, මැගසින් දෙකක්, චීවුණු 10ක් පොලිස් බහරයට කියලා තද හේමන්ත රන්දුන ගිනන වාර්තාවේ සටහන්. ගණේමුල්ල සංජීව නමැති පාතලු නායකයා අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුලදී වෙඩි තබා ඝාතනය කිරීමට පිස්තෝලය ලබා දී ඇත්තේ ගම්පහ ඔස්මන් බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ගම්පහ ඔස්මන් නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ටාසයේ අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා කියලයි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබෙන්නේ. ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන කොළඹ අපරාධ කොට්ටාසයේ බාරයේ සිටින සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව ගම්පහ ඔස්මන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා රාත්‍රියේදීත් කියලා සඳහන්. ගම්පහ ශ්‍රී බෝධිපාරේ පිහිටි නිවසේදී අත්අඩංගුවටගත් මෙම සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිපීටර් අවියක්, මැගසින් දෙකක් සහ ජීවවුණු 10ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ගණේමුල්ල සංජීව ඝාතනයට විදේශගතව සිටි පාතාල සමාජිකයන් සමග කුමන්ත්‍රණය කිරීම, සැලසුම් කිරීම, ඝාතනය සඳහා ගිනි අවියක් ලබා දීම, බලපත්‍ර නොමැති අවියක් සන්තකයේ තබා ගැනීම සිටීම යන චෝදනා යටතේ මෙම සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරනවා. සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව කොළඹ අලුත් කඩේ අංක 5 අධිකරණ ශාලාවේදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ එගොත් 2025 වර්ෂයේ පෙබරවාරි 9 වෙනිදා කියලා සඳහන. මෙම ඝාතනය සම්බන්ධයෙන් කමාන්ඩෝ සලඳු ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලදී. සංජීව ඝාතනයේ මහමුලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙවන්ද නැමැති සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවේ නේපාලයේ සැකවේ සිටියේදී කෙහෙල් භද්‍ර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත නැමැති පාතාල නායකයන්ගේ සැලසුමකට අනුව මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා. පොලිසිය අලුතින්ම සොයාගත් තොරතුරු වලට අනුව සංජීව ඝාතනය සඳහා පිස්තෝලය ලබා දී ඇත්තේ ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් බව හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ ඔස්මන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර තවත් සැකකරුවන් කිහිප දෙනෙකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතයි කියලාත් අද වැඩිදුරටත් දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණා. එතකම දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරන්න සූදානම්. මල්වානේ බැසිල්ගේ ගෙදරට අන්තරේ කඩා පණි අක්‍ර දහසක ඉඩම සරසවියට දෙන්නයි ඉල්ලයි. රක්ෂණ ශ්‍රයන්ත එවගේම සුගත් ප්‍රේමතිලකයි වාර්තාව ගෙනෙන්නේ. මෙයද දිවයින පුවත්පත ගෙනන සටහන. අයිතිකාරයෙක් නැති මල්වානේ ගෙදරට අන්තරේ බලෙන්ම රිංගයි පොදු ජනතාවගේ පරිහරණයට ඉල්ලයි කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත සඳහන් කළ තිබුණා. හිමිකරුවෙකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවාස ඇතුළු දේපළ විශ්වවිද්‍යාලය ඇතුළු පොදු ජනතාව පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඊයේ එම නිවසට බලෙන්ම ඇතුළු වුණා කියලයි අද දිවයින පුවත්පත ඡායාරූප සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ. වත්තන් ආණ්ඩුව බලයට පැමිණීමේදී ජනතාවගෙන් සොරකම් කළ දේපළ ජනතාවට යලි පවරන බවට ඌ පොරොන්දුව මතක් කරමින් ඔවුන් මෙම ක්‍රියාමාර්ග ගත් අතර ඔවුහු එහි කඳවුරු බඳින බවද ප්‍රකාශ කළා. එහිදී ඔවුන් ඉල්ලා සිටිනේ අදාළ දේපළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදු ජන පරිභෝජනය සඳහා අවශ්‍ය බවයි. අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර හිමිකරුවෙක් නොමැතිවීම හේතුවෙන් එය අධිකරණ අමාත්‍යාංශයේ යටතට පවරාගෙන තිබුණා. ඒ මෙම නිවස තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට බැසිල් රාජපක්ෂ මහතාගේ නීතික්ෂන් මාර්ගයෙන් අධිකරණයට දනුම් දීපු පසු බිමකයි පසු අදාළ නිවස සහ ඉදම වෙන්දේසිකරණ ලෙස අධිකරණ නියෝග කළා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත සඳහන් කළ තිබුණා. විත්තියේ මූලික විරෝධතාවට තාව ඉවතට යෝෂිතට එරෙහිව නඩුව විභාගය තමන් නිවැරදි කරු බව ව්‍යෝෂිත කියයි කියලාද AJA අබේනායකයි වාර්තාව ගෙනෙන්නේ. මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීම පනතයටදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවන් පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවයක් කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ. තේන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ මෙන්සරු උදේෂ් රණතුංග මහතා මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට වෙත්‍ය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පදනම් විරහිත බව සඳහන් කළා. ඒ අනුව එම මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරන බව කී විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව අදාළ චෝදනාව පවත්වාගෙන යාමට බාධාවක් නැති බව සඳහන් කළා. එන අනතුරු විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට වෙවෘත අධිකරණයේදී චෝදනා පත්‍ර කියවා දීම සිදු කරනු අතර එම චෝදනාවන් වලට තමන් නිවරදිකාරු බව වෙත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙත්තිකූඩුවේ සිට ප්‍රකාශ කළා කියලයි අද දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තියෙන්නේ. අධිකරණයට අපහාස කළයි ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ බරපතල වැඩ ඇතිව වසර 6ක් සිපිරි ගැට කියලායි අද වාර්තාව. ලක්ෂ 30ක දරයෙකුත් නියම කර AJA අබේනායකයි වාර්තාව ගෙනෙන්නේ. 2024 ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් දුන් නියෝගය පැහැරහැරීම තුලින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද කරපු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ IGS ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින් බරපතල වැඩ ඇතිව වසර හයක සිරදනුවමක් නියම කර තිබෙනවා. ඊට අමතරව මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැර හැරිය හොත් අමතරව වසරක සිරදනුවමක් නියම කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන්. අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩු තීන්දුව ලබා දී තිබුණා කියලයි අද දිවයින පුවත්පත සටහන් කළා. තිබෙන මේ දිනමින පුවත්පතේ අද වාර්තාව ලක්ෂ 98ක මූල්‍ය වංචාවක් පාස්පෝර්ට් කන්තෝරුවේ IT ලොක්කෙක් 18 වනදාත් එක්ක රිමාන්ඩ් කියලායි අද දිනමින පුවත්පත සටහන් කළා තිබෙන්නේ. අපි දිනමින පුවත්පතේ ඇතුල් පිටුවලට අවධානය යොමු කරන සූදානම් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වලට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදු වූ බව කියන රුපියල් ලක්ෂ 98කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදු කළ විමර්ශනයකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන නිලධාරියා වන බවද වැඩිදුරටත් සඳහන්. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් යූසර් මැනේජ්මන්ට් මොඩියුල් නැමැති මෘදුකාංග ස්ථාපනය කිරීම සඳහා රුපියල් 9831 මුදල ගෙවා තිබියදී එම මෘදුකාංග ස්ථාපනය නොකිරීම සහ අදාළ මෘදුකාංග ලබා නොගෙන රජයේ මුදල් වංචාකාරී ලෙස ලබා ගැනීමට කටයුතු කිරීමට ඔහුට එල්ලවන ප්‍රධාන චෝදනාව බව පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මං හිතන්නේ නිවැරදි විය යුතුයි. රුපියල් ලක්ෂ 98,31,250ක මුදලක් විය යුතුයි. අදවසේදී සඳහන් වෙලා තිබෙන මේ දිනමින පුවත්පත වෙනුවෙන් වාර්තා කළ තිබෙන තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවටගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක මෘදුකාංග පරිපාලකවරයා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ නියෝග කළා කියලා අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා දිනමින පුවත්පත. ලසන්ත අලගේවන්නට ලක්ෂ 15ක ශරීර ඇප අද නිශාන්ත අබේගුණවර්ධනයි වාර්තාව ගෙනෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාගාරික හිටපු අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා. එම පක්ෂයේ පොදු ජන එක්සත් පෙරමුණ යටතේ පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරඟ කළ අපේක්ෂකයෙකු අතුරින් වේදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂිකාවන්ත දිනක හට පවරා තිබූ නඩුවකට පෙනී සිටීමෙන් අනතුරුවයි අධිකරණ භූමියෙන් පිටතර පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් මේ පිළිබඳව කළ විමසීමකදී මාධ්‍ය වෙත අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කරමින් මේ මහතා පිටව ගියා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා. මෙද දිවයින පුවත්පත රුපියල් දිගටම පිරිහෙයි ඩොලරය රුපියල් 329ට නැගී කියලා අද දිවයින පුවත්පත සටහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු ශාම්නුවන් ගණේවත්තායි වාර්තාව ගෙනවිත් තිබුණේ අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු පිරිහීමක් වාර්තා කරමින් අමරිකානු ඩොලරේ විකුණුම් අගය රුපියල් 329 දක්වා හිල ගොස් තිබෙනවා. එනෝ පෙරේද රුපියල් 327.138 ලෙසින් වාර්තා වී තිබුණු අමරිකානු ඩොලරේ විකුණුම් අගය රුපියල් 329.192 දක්වාද රුපියල් 2.2754කින් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර පෙරේද රුපියල් 319.77 ලෙස වාර්තා වූ අමරිකානු ඩොලරේ ගැනුම් අගයද ඊයේ රුපියල් 322.728 දක්වා රුපියල් 2.751කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව 2023 දෙසැම්බර් 14 වෙනිදාට පසු වාර්තා වූ ඩොලරේ ඉහළම ගැනුම් මිල ඊයේ වාර්තා වූ අතර එම ඉහළම මිල ඊයේ වාර්තා වෙලා තිබුණා කියලායි අද වැඩිදුරටත් දිවයින පුවත්පත සටහන් කළ තියෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් වල ටික ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් වල ටික එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් වල හංගන වෙලා මතක් කරනනම් ගලවු දර්ශන 6යි විනාඩි 52යි.
1: හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: වෙළඳ දසන 6 විනාඩි 50 අපි අවධානය යොමු කරන වදවසදී විදෙස් පිටුවට වාර්තා වන විදෙස් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න. චීනය සහ ඇමරිකාව තවදුරටත් ප්‍රතිවාදීන් නොවේ හවුල්කරුවන් ට්‍රම්ප් පිළිගනිමින් චීන ජනපති කියයි කියලා අද දිවයින පුවත්පතේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කළා තිබුණා. අපි බලමු අතුල් පිටුවලට ගිහිල්ලා දිවයින පුවත්පතේ තවත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තියෙන මොනවද කියලා. චීන සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිවාදීන් ලෙස නව හවුල්කාරයන් ලෙස කටයුතු කළ යුතු බවත් දැනට සම්බන්ධයෙන් මුළු ලෝකයාම අවධානය යොමු කර තිබෙනවායි චීනයේ සංචාරයක් සඳහා පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගනිමින් චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබෙනවා. පෙරේදා තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඉහළ පෙළේ සාකච්ඡා ආරම්භීමට පෙර චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ. ඇමරිකාව චීනයේ හවුල්කරුවන් යුතු බවට චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ප්‍රකාශ කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා ඇති ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් චීන නායක විශිෂ්ට නායකයෙකු ලෙස හඳුන්වා දී තිබෙනවා. ගෝලීය බලවත් වන ඇමරිකාව සහ චීනය අතර පවතින සම්බන්ධතා ඉදිරියේදී මෙතෙක් පැවතියට වඩා යහපත් වනු ඇතැයි අවධාරණය කර තිබෙනවා කියලත් වැඩිදුරටත් අද දිවයින පුවත්පත සඳහන් කළ තිබෙනවා. එතකම ලංකාදීප පුවත්පත අවධානය යොමු කරනවා ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය රහසේම එමීර් රාජ්‍යයට කියලා අද දවසේදී වාර්තා කළ තිබෙනවා. ඇමරිකානු ඉරාන යුද්ධය අතරතුරේ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රහස් සංචාරයක නියලුණායයි වාර්තාවේ තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් එමීර් රාජ්‍ය පවසා ඇත්තේ ඊශ්‍රායල් සමග පවතින සබඳතා ප්‍රසිද්ධ ඒවා මිස රහසිගත ගනුදෙනු නොවන බව කියලයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ කියලා අද ලංකාදීප පුවත්පත සඳහන් කළ තිබෙනවා. මේව තමයි විදෙස් පිටුව පැත්තෙන් වාර්තා වන තොරතුරු බවට පත් වෙලා තිබෙන්නේ. අපි විදෙස් පිටුවෙන් යනවා ක්‍රීඩා පිටුවට. මොනවද වාර්තා වන ක්‍රීඩා තොරතුරු කියලා හොයලා බලන්න. ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්. කෝලිගේ ශතකය බැංගලෝර් ඉහළටම ඔසවයි. විරාට් කෝලි වාර්තා කළ විශිෂ්ට ශතකයක් හේතුවෙන් IPL ක්‍රිකට් තරගාවලිය අවසන් වටයට එක්වීමේ අවස්ථාව ඉහළ දමා ගැනීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමත් වී තිබෙනවා. මේ තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරදවා කඩලු 6ක් කයක ජයක් හිමි කර ගැනීමට බැංගලෝර් පිල සමත් වූ අතර ඒ සමග ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත් වී තිබෙනවා. 8වැනි තැන පසු වුණු කොල්කටා පිල ලැබූ 6වැනි පරාජය සමග 6වන පරාජය මේ වන අතර මේ සමග ඔවුහු අවසන් වටයට එක්වීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමකට මුහුණ පාසෙනවා. කොල්කටා පිලට අවසන් වටයට එක්වීමට නම් ඉතිරි තරඟ තුනම ජය ගැනීම අනිවාර්ය වන අතර එසේ වුවත් ඔවුන්ට ඉදිරියෙන් ඇති කණ්ඩායම් 7 ප්‍රතිපල ලෙස බලා සිටීමට සිදුවනු ඇති බවයි අද ක්‍රීඩා පිටුවෙන් වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන්නේ. ක්‍රීඩා පිටුවෙන් අපි යන හදන්නේ කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න. කාටූන්ස් මෙදිනමින පුවත්පතේ අද අංචුනගේ කාටූනේය. සමාජ මාධ්‍ය බලවත් බලන්න එපා කියලා නාමල් බිරිඳට කියලා. මොකද ඒ කියලා දැන් වෙනදටත් වැඩිය බලනවා ඇති කියලායි අද අංජනගේ කාටුනෙන් කියලා තියෙන්නේ. මෙලක් ලංකාදීප පුවත්පත පංකජරුවින්දගේ සරදම් කාටුනේ තලපති විජේට දේවඥයේ කින්නවලු. ඔය අප්පච්චිටත් හිටියේ කියලායි අද පංකජරුවින්දගේ සරදම් කාටුනෙන් කියලා තියෙන්නේ. මෙචාරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ ආයත කුණාටුවක් හින්දා ලොකු ගංවතුර නායෑම අවදහනමක්ලෝ. අප්පට සෙරි. අර දිත්වා කුණාටුවෙන් තහඩුගේ අයට ආධාර ගෙවලත් ඉවරද මන්ද කියලායි අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙන් කියලා තියෙනවා. අපි යනවා ශ්‍රී සමයන් කාටුනේට. අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ JVP කාරියෝ කියන්නේ හිඟන්නෝ නෙවෙයි කියලා හර්ෂණ නානයක් අර කියනවා. ආයේ ඉතින් කෙසෙල් කැන් මාළු කූරියෝ කැබ් වලට නොදැම්මට කමක් නෑ කියලා කිව්වේ නැද්ද කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් අහලා තියෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවටපත් කරනවා. හෙටත් අපි නැවත හමු වෙන්නේ ලබන සතුදා උදෑසන. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ සතියන්තයක්.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්ව අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: NLP හදහනවා

දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල්කුලේ

0: Good morning, Subudasana. Khatai Vinadi Hatai Velava. I won.
1: Good morning, Subudasana.
0: Adha kavadu pahalavane? May?
1: May pahalus vinidavi munagahinni. Sikurada davasak satyantya. ඉතින් වර්ෂාවත් එක්ක ආපදාවටපත් වෙච්ච එහෙම නැත්නම් මේ වෙලාවේ යම්කිසි අපහසුතාවයකටපත් වෙලා ඉන්න පිරිස් ගැන උදේ පාන්දර ප්‍රවෘත්ති අහලා පත්තර බලලා
0: දැනුවත් වෙලා ඉන්නේ.
1: පාරට බැස්සම විවිධ තැන්වල විශේෂයෙන්ම ප්‍රධාන මාර්ගවල තාම ජලය බැහැලා ගිහිල්ලා නැහැ. ඉතින් ගමනාගමනේ යම් යම් බාධාවන් තියෙනවා.
0: මාර්ග වැහිලා තියෙනවා නේ.
1: අද ටිකක් වැස්ස අඩුයි වගේ හැඟීමක් තියෙන්නේ. උදේ නම් ඉර පොඩ්ඩක් පායලා තියෙනවා කොළඹට. අනිත් ප්‍රදේශවලට කොහොමද කියන්න දන්නේ. කොහොමදත් වැස්ස ඉක්මන තුරන් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි ඔක්කොමත් එක්ක ආයේ අපිට වැස්ස නැතුව ඉන්න වෙන කාලයක්.
0: එල් නිනෝ තත්ත්වයක් ගැන හැමෝම කියනවා වසරේ අගදී නේද?
1: ඔය දැන් මේ මම දැක්ක ඊයේ මෙන්න මෙහෙම එකක්. අපේ යම්කිසි පුරෝකතන තිබුණා මේ මැයි මාසේ එල් නිනෝ එකක් එනවා කියලා. හැබැයි ආවේ ගම් වතුරක්. හරි.
0: ඔව්නේ.
1: එහෙම එකක් ගැන මම දැක්ක සමහරු කියලා තියෙනවා.
0: ඒක තමයි දැන් මම හිතන්නේ ඔය අගට ගිහින් තියෙනවා.
1: ඔය කියන්නේ ඔව් දැන් සමහරලාට අපිට කියන අනාවැකියම නෙවෙයි. සබාධාමේ හැසිරීම නේද?
0: ඔව්.
1: අර කාන්ත

0: වගේ
1: කොයි වෙලේ වෙනස් වෙයිද දන්නේ
0: නැහැ. මේ ළඟදී අධිකරණයකදී එහෙම එහෙම ප්‍රකාශයක් කරපු ප්‍රවෘත්තියක් අපි දැක්කේ. කාන්තාව ගැන කාටවත් කියන්න බෑ. හරි. අන්න ඒ වගේ කාලගුණය ගැනත් එහෙම කියන්න බෑ. සමහර මිනිස්සු කාන්තාවට කියලා විතරක් නෙමෙයි, අපි සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම සමහර මිනිස්සු අපි කියන්නේ කාලගුණය වගේ කියලා.
1: හරි ඉක්මනට වෙනස් වෙනවා.
0: හරි ඉක්මනට වෙනස් වෙනවා. මේ ඉන්නවා මේ වෙනස් වෙනවා. ඊළඟ මොහොත මොකද්ද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා ඒ කාලගුණ වටපිටාවට අපි අනුගත වෙන්න ඕනේ. එයා දෙන විදිහට අපි අනුගත වෙන්න ඕනේ.
1: එයා දෙන්නෙත් අපි කරපුවානේ නේ.
0: අද ගුඩේ අමතක කරලා ඇති. දැන් ඉදිරිපැය 48 කියලා ඊයේ හවස හෝ පෙරේද උදේ වෙනකොට අපිට ප්‍රවෘත්ති ආවනේ. මේක දිවයිනෙන් පිටත් යනවා කියලා. දිවයින මගහැරලා යනවා කියලා. දැන් ඔන්න අපේ ඔළුවට ඇවිල්ලා තියෙන හරි එහෙනම් වැස්ස ඉවරයි කියලා.
1: අද එහෙනම් කුඩේ ඕනේ නැහැ කියලා හිතලා එන්න ඇති වැඩිර.
0: ඔව්. ඔය රතු නිවේදන එහෙම නිකුත් කරපු පළාත්වල අයට උනත් තාමත් ඒ නිවේදන වලංගුයි. ඒ නිසා එහෙම අනතුරු ඇඟවීමක් කරාම ඒක සම්බන්ධව ආයේ ඒ අනතුරු ඇඟවීම පහව ගියා කියලා නිල වශයෙන් ඒ අදාළ නේද
1: අංශ කියනකම්.
0: ඔව්. ඒ වෙනකන් ඔබට සිද්ධ වෙනවා ඒක ගැන අවධානයෙන් ඉන්න. ඒ ගැනත් අප මතක් කරනවා.
1: මොන වැසි වැස්සත් ඔබ වැඩට යන්න ඕන. අද දවසේ වැඩ පටන් ගන්න ඕන. අපිත් වැඩ, ඔබත් වැඩ. ඉතින් උදේ 10 වෙනකන් ලක්ෂණ මෝනින් ඩ්‍රයිව් එකත් එක්ක ඉන්න කියලා ඔබට මතක් කරනවා. FM 93.5 FM 93.7

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: උදේ 7යි විනාඩි 21යි දැන් වෙලාව. අපි ඔබට උදේ පාන්දරින්ම වාසනාවේ පණිවිඩය අරගෙන එන්නේ. ඔබ දන්නවා ධන නිධානය ගැනනේ. ඔබට දිනන්න තියෙන chance අතර ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වලින් සෑහෙන තල්ලුවක් හම්බ වෙනවා ජීවිතේ ඉස්සරහට යන්න. ඉතින් ධන නිධානය කියලා කියන්නේ යන්නේ ඒ වගේ ටිකට් එකක්. ධන නිධානයේ ටිකට්පත් අතර දැන් මේ දවස්වල විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතේ සිහින යථාර්ථයක් බවට පත් කරන ලොතරැයි බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම Sunday bonus ඉරිදා bonus එකක් ගන්න ඔන්න හොඳ chance එකක්. ධන නිධානයත් එක්ක වැඩි වැඩියෙන් රුපියල් 40ක් දීලා ආට පුළුවන්කම තියෙනවා ධන නිධානයේ ටිකට්පත් මිලදී ගන්න.
1: මේ දවස්වල කඩවල වලින් වැඩියෙන් විකුණන විකිනන දේවල් තියෙනවා.
0: කුඩ
1: ඊට අමතරව කෝපි වගේ ඒවා.
0: කෝපි
1: ඊට පස්සේ ඔය හීටර්ස් වගේ ඒවා. ඒවනම් ඉතින් හැමෝම ගන්නෙ නේ.
0: සල්ලි තියෙන අය තමයි ඒව ගන්න.
1: ඔව් එතකොට ගොඩාක් වෙලාවට වැස්සත් එක්ක නේද? දැන්
0: රේන් කෝට්.
1: ආ. දැන් හැබැයි ඒ වගේම තමයි තව පිරිසක් අපහසුතාවටපත් වෙනවා. තමන්ට බිස්නස් එකක් කරගන්න විදියක් නැහැ. ඔය බණ්ඩාරවිල ටවුන් එකේම අපි දැක්කා පදික වේදිකාවේ ඇඳුම් හැම විකුණනයිගේ ඇඳුම් හැම ගහගෙන යනවා. තමන් විකුණන්න තියාගෙන හිටපු දේවල් ගහගෙන යනවා. ඉතින් එක දවසක් වැස්සොත් එහෙම නේද? ඒ අයගේ දවස් ගාණක් සතියක් දෙකක් සමහර විට කන්න බොන්නවත් ආදායමක් හොයාගන්න විදිහක් නැහැ. එහෙමත් තියෙනවා. ඒ කොමනත් මේ මතක් කරේ විශේෂම මේ අපි වැස්සත් එක්ක බැඳුණු හරි ලස්සන දේවල් ටිකක් තියෙනවා. සමහරු කියනවා වැස්සයි පොතයි මමයි කෝපි එකයි.
0: අහහ නියම එකට බද්ධ වෙලා තියෙන්නේ කියලා නේ.
1: හරි රස කෝපි එකක් විජේ කෝපි.
0: දැන් නියම කෝපි රස සුවඳ පාට මේ හැම දෙයක් එක්කම නියම රසයෙන් කෝපි එකක් රස බලනවා නම් ඔබ තෝරගන්න ඕන විජය කෝපි. දැන් කෝපි වලට අකමැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කොයි වෙලෙත් තේ තේ තේ කියාගත්ත ගම කටි ඉන්නවන්නේ. අන්න එහෙම අයටත් විජය තේ කොළ තියෙනවා. එහෙම තෝරගන්න පුළුවන් විජය තේ කොළ. ඒ වගේම විජය කෝපි මේ හැමදේම වාට දැන් විජය කියන නමින් ගන්න අවස්ථාව තියෙන ඕක කිරි කෝපි එකක් බවට පත් කරගන්න පුළුවන් පැල්වත්ත කිරිපිටිත් එක්ක. ඒකත් මේද සහිත මේද රහිත කියන වර්ග දෙකෙන්ම තියෙන ඔබට කැමති විදිහට දැන් පැල්වත නිෂ්පාදන වගේම විජය නිෂ්පාදනත් තෝරලා බේරලා මිලදී ගන්න පුළුවන්. උදේ 7යි විනාඩි 24යි දැන් වෙලාව.

0: හතයි විනාඩි 27යි වෙලාව.
1: තව විනාඩි 3යි තියෙන අපිට හතා මාර වෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ පැත්තට යන්න.
0: ඕකේ.
1: අර කාන්තාවගේ සිත ගැන මේ ඔය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරේ කේම නැත්තං ඒ උසාවියක ඇතිවෙච්ච කතාව සම්බන්ධ අපි දැන් අද උදේත් මතක් කරේ. ඒ කතාවේ ඉතිහාසය පොඩ්ඩක් වාගෙන ගියාම මේ කතාව එක පාරට ආපු එකක් නෙවෙයි. මේ කතාව ඇවිල්ලා කියලා තියෙන්නේ මේ
0: ෂේක්ස්පියර්.
1: අපි දන්න කියන ලෝක ප්‍රකට පුද්ගලයෙක් ඒ තමයි ෂේක්ස්පියර්. එයා මේ කතාව කිව්වයි කියලා අහලා තියෙනවද?
0: නෑනේ.
1: දැන් සාමාන්‍යයෙන් කාන්තාවක් කියලා කිව්වම ඇත්තටම මේ හිත විතරක් නෙමෙයි, යාගේ හැසිරීමුණත් අපිට තේරුම් ගන්න පුළුවන් වටපිටාවක් නැහෙනි. එතකොට දැන් මේ කාන්තාවගේ සිත යක්ෂයාටවත් තේරුම් ගන්න බෑ කියලා කියපු කතාව තමයි සමාජ මාධ්‍ය සහ විශේෂම පුවත්පත්වල ඇතුළු බොහෝ තැන්වල
0: වාර්තා වෙලා තිබ්බේ.
1: මොව වාර්තා වෙලා තිබුණේ. ඉතින් මේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී තිබූ සහනයක් අනුව ඔය පෙත්සම් කාර්යයක් වෙච්ච ඩුබායි ගිහිල්ලා නේද යම් කිසි සිද්ධීන් ගණනාවකට මුහුණ දුන්න කාන්තාවක් සම්බන්ධව, එහෙම නැත්නම් මේ නඩුවකට අදාළ සිදුවීමකදී තමයි මේ කතාව කිව්වේ. එතකොට මේ කතාව අර කතාවත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇත්තටම ලෝකෙ කොහේ හිටියත් අපි කියන්නේ ඔයාගේ ගෙදර ඉන්න බිරිඳ පෙම්බතිය වෙන්න පුළුවන්,
0: හරි
1: වෙන කොහේ හරි රටක ඉන්න කාන්තාවක් වෙන්න පුළුවන්. සමස්ත කාන්තාව සම්බන්ධවම කරපු පොදු ප්‍රකාශයක් මේක. අර පිරිමි ගැනත් කියන ඒවා තියෙන්නේ, සමහර ඒවා තියෙන්නේ. මේ කියන්නේ පිරිමි ඔක්කොම එකයි කියලා
0: කියන්නේ. ඒ කියන්නේ ඉතින් අපිමනේ.
1: ඔව් පිරිමි ඔක්කොම එකයි කියලා කියන්නේ කාන්තාවේ පැත්තෙන්
0: කියන්නේ.
1: එතකොට ඒ හැමෝටම පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. හැමෝම ළඟ තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. ඉතින් එහෙම කතාවක් තමයි ඔය උසාවියේදී එදා පොඩ්ඩක් මතුවුනේ. හරි අපි යමු ලොතරැයි මණ්ඩලයේ පැත්තට.
0: හරි අපි කිව්වා මේ ඔබට ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඒ අතරිනුත් දන නිධානය සහ හඳහන ගැන විශේෂයෙන් මතක් කරා අපි. හඳහන ගැන කියනකොට ඔබේ ලග්නෙත් එක්ක ගලපගෙන හඳහන ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා හඳහන ගන්නකොට බලන්න ඔබේ ලග්නෙ තියෙනවද, ජය අංක තියෙනවද කියලා. මහජන සම්පතියේ දවසේ ක්‍රියාත්මක වුණේ 6189 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ W, ජය අංක අංක 3, අංක 4, අංක 7, අංක 4, අංක 9 සහ අංක 2. ගොවිසෙත P අක්ෂරයත් එක්ක අංක 48, අංක 57, අංක 71 සහ අංක 75. මෙගා පවර් H අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 22, ජය අංක අංක 13, අංක 22, අංක 38 සහ අංක 77. දර නිදානය V අක්ෂරයත් එක්ක අංක 24, අංක 57, අංක 66 සහ අංක 70. හඳහන කන්‍යා ලග්නයත් එක්ක අංක 6, අංක 23, අංක 36 සහ අංක 40. අද සම්පත W අක්ෂරයත් එක්ක අංක 7, අංක 4, අංක 9 සහ අංක 2. NLB ජය C අක්ෂරයත් එක්ක බිඳුව නැවතත් බිඳුව අංක 4 සහ අංක 5. සුබ දවසක්. කන්‍යා ලග්නයත් එක්ක අංක 30, අංක 42 සහ අංක 64යි. ඔබට වාසනාව ගේන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: හතයි විනාඩි 35යි වෙලා. දැන් අලුත් ක්‍රිකට් නායකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණා. ඔන්න පෞගේ කාලේ ඇතිවෙච්ච කතාව දැන් ඇත්තක් වෙලා තියෙන.
1: හරි.
0: කුසල් මෙන්ඩිස්.
1: ඔව්.
0: නව නායකයාට අපි සුබපතමු.
1: ජය වේවා කුසල්.
0: දැන් කුසල් මෙන්ඩිස්ට සාමාන්‍ය අර ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට එහෙම ටිකක් අපි කියන්නේ ටිකක් ග්‍රැසිව් විදියට පොඩ්ඩක් නේ.
1: ඔව්.
0: එහෙම හැසිරෙන්න, එහෙම ප්‍රතිචාර දක්වන එහෙම කෙනෙක් වෙන්න බෑ.
1: එයා ටිකක් එහෙමනේ නේද?
0: නායකයෙක් උනාට පස්සේ එහෙමයි.
1: හහ්.
0: ඔකට පොඩි ලස්සන පොඩි කතාවක් තියෙනවා. එක්තරා අවස්ථාවක මේ රජතුමා තමන්ගේ කෙලිලොල් දඟකාර අවුරුදු 16ක් 17ක් වෙන පුත්‍රයාට එන්න කියනවා. හදිස්සියම කැඳවනවා මේ රාජ සභාවට. අවුරුදු 16ක් 17ක් කියන්නේ ඉතින් ඉස්කෝලේ යන නේද? අපේ නම් A level O level කරන පන්තිවල. අන්න එහෙම එක්කෙනෙක්. මේ වෙනකන් කවදාවත් මේ රජතුමා පුතාට රාජ සභාවට එහෙම ඔෆිෂියල් කැඳවල නැහැ. සාමාන්‍යයෙන් නිකන් යනවා, පොඩි කාලේ අතින් අල්ලගෙන යනවා, ඔඩොක්කු විදියන් ඉන්නවා, රාජසභාවේ දන ගහනවා, බල්ලා hina වෙනවා, කට්ටිය අර එහෙම එකක් බර්ත්ඩේ පාටියක් වගේ.
1: ඔෆිෂියලි එහෙම එන්න කියලා තිබ්බේ නැහැ.
0: මේක ඇවිල්ලා රාජකීය විදියට කරපු ආරාධනයක්.
1: ඒ
0: කියන්නේ ඒක ඇවිල්ලා ටිකක්
1: නෑ රජකම බාර ගන්න එන්න වගේ එකක් නෙවෙයි මුලින් දෙන්නේ.
0: ඉතින් රජතුමා දැන් රජවාසලේ ඉහළ මාළටලා බලන් ඉන්නවා දැන් මේ පුතා එයි කියලා. පුතත් ඉතින් ගෙදර ඉඳන් එන්නේ.
1: මෙයා
0: රජමාලිගාවෙම ඉන්නේ නෑ. ඔයාලුවන් ගෙවල් වල යනවා රෑට පාටි දානවා. එහෙම දන්නේ නැත්තෝ. එහෙමනේ
1: රජුරුවන්ගේ පුතානේ.
0: හරිද? අස්වරයේස් පදිනවා.
1: හරි.
0: එහෙම තියෙනවා.
1: හරි.
0: කේකේව තියෙනවා. එතකොට ඉතින් මෙයා කලින් දවසේ කොහේ හරි ගිහිල්ලා මෙයාට පණිවිඩ එනකොට මෙයා බලන් ඉන්නකොට ඈත කොල්ල එනවා පේනවා. අස්සයා පිට එනවා. ඊට පස්සේ අස්සයා පොඩ්ඩක් ඔය මග ඈත පේන මානෙන් නවත්තලා ඉතුරු ටික ඉතින් එනවා නම් හිමින් හිමින් ඔය පයින් එනවා. මීටර් 100ක් 150ක් දුරක් මේ පොඩි රජා කතාවක් මේ පොඩා මවා ගන්න. අපි හැමදෙස්සම කියන්නේ නිර්මාණයක් ඇතුළේ ඇත්ත හොයන්න යන්න එපා කියලා.
1: හරි.
0: ඊට පස්සේ කොහොම හරි දැන් එනවා. එනකොට ඉතින් මේ ඔය ඉතර දිනුනුත් නෑ ඒ කාලේ රජවාසල ඉස්සරහා පොඩි දිය කඩිති වගේ
1: තියෙනවා.
0: මඩවලවල්
1: ගල් තියෙනවා නේද?
0: මේවට පයින් ගානවා, මඩවල වලින් පයින්නවා. මේ ඉන්නෙත් නිය හරි විනෝදෙන් ඉන්නේ. එයා ඉතින් එයාගේ විදියට
1: කොල්ලෝනේ.
0: ඇවිල්ලා රාජසභාවට කැඳෙව්වට පස්සේ ඉතින් එක පැත්තක ඉන්නවා. ඉතින් රජතුමා කියන ඔක්කොම ඉස්සරහා මීට පස්සේ මේ රාජසභාවේ වැඩ කටයුතු සම්බන්ධව මම මගේ පුත් කුමාරයාට විශේෂ වගකීම් ටිකක් දෙනවා. මම මෙතන නැත්තම් ගොඩාක් වෙලාවට මෙතන ඉන්න ඔය මහා ඇමතිලා නේද? පුරෝහිතලා ඒගොල්ලොත් එක්ක රාජසභාවේ වැඩ කටයුතු සම්බන්ධව බලන්න ඕනේ.
1: හරි.
0: රටේ මිනිස්සුන්ගේ දේවල් බලන්න ඕනේ. මේක බලනවා මේ පොඩි දැන් අර අධීක්ෂණ මේ කාල සීමාව ප්‍රොබේෂන් එක.
1: අන්න හරි.
0: හරි රජකම දෙන්න සුදුසුයිද කියලා බලන කාල සීමාව.
1: පරිවාස කාලය.
0: පරිවාස කාලය. හරි.
1: හා
0: ඉතින් හොය ටික කියලා අස්වගාල තියෙන පැත්ත ඒ ටික කියලා
1: ඊට
0: පස්සේ ආයුධ ගබඩාව ගැන කියලා ඊට පස්සේ තමන්ට තියෙන වත් පෝෂකත්කම් ගැන කියලා
1: තමන්ට කරන්න ඕන වැඩ කොටස ගැන අවබෝධයක් දීලා
0: මේ ටික කියලා ඊට පස්සේ ඉතින් කියන හරි එහෙනම් යන්න පුළුවන්. තාත්තා යන්න යන්න පුළුවන් කියලා යනකොට ආයි රජතුමා ආයි උඩුමහල් දිගේ බලන යනකොට යන්නේ කොහොමද
1: කියලා අර විදියම තමයි
0: නෑ ඒක තමයි වෙනස. යනකොට යන්නේ වගකීම් සහගත මීළඟ මේ රාජ්‍යයේ රජා වෙන්න නියමිත
1: කුමාරයෙක්.
0: අන්නේ කුමාරයා විදියට. අර කලින් ආවේ එහෙම නෙවෙයි. කලින් ආවේ දඟල දඟල මෙහෙම මෙහෙ දන්නේ
1: නැද්ද?
0: අට පිට බලවල
1: සිල් ගහගෙන.
0: ඔව් එහෙම. දැන් යන්නේ එහෙම නෙමෙයි. මේ පොඩි කුමාරයාගේ ඔළුවට ආවා දැන් මෙයා වගකීම් සහගත කෙනෙක් කියලා. එතකොට මෙයාගේ හැසිරීම වෙනස්. මෙයාගේ ගමන බිමන වේගය මේ ඔක්කොම වෙනස්. එතකොට මෙයා ඇතුලේ පොඩි හික්මීමක් හැදුණා. සමහර තැන්වල සමහර වගකීම් විසින් සමහර නේද අපිට දෙන සේවය කියන අපි කියන්නේ ඩියුටි එක රාජකාරිය අනුව
1: අපි වෙනස් වෙනවා.
0: අපි වෙනස් වෙනවා. ඒ අර රාජකුමාරයා එහෙමයි. දැන් අපි ඔය කුසල් මෙන්ඩිස් සම්බන්ධව කතා කරාම
1: හරි
0: කුසල් මෙන්ඩිස් කියන කෙනා ටිකක් අපි කියනවා වගේ අර පොඩි නිකන් කෙලි ලොල් ටැටූ ගහලා එයා කට්ටයක් කරලා ලස්සන ෆැෂන් කරලා එයා වෙන විදියකට ඉන්න ක්‍රීඩකයෙක්.
1: තාම වගකීමක් බාර දීලා තියෙන්නේ.
0: දැන් එයාගේ ඒ දේවල් එක්කම එයාට වගකීමක් තියෙනවා. එතකොට දැන් එයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා. ඒ නිසා ප්‍රේක්ෂක විදිහට අපි බලාපොරොත්තු වෙනවා එයාගෙන්
1: රටක් නියෝජනය කරන්නේ.
0: ඔව්. දැන් ඔයාලට මතක නම් ඔය අපේ තිලකරත්න දිල්ෂාන් එහෙම නායකයා වෙන්න කලින් ස්වභාවය.
1: ඔව්. සහ උනාට පස්සේ.
0: එයා ඉක්මනටම එයාගේ පෙනුම හින්දා වෙනස් කරගත්තා. සමහර දේවල් තියෙනවා එහෙම.
1: ඔව්.
0: පෙනුමම නෙමෙයි නායකයෙකුට ඕනේ.
1: හරි.
0: කාට හරි කියන්න පුළුවන් කොණ්ඩ බවල කරාපු දැම්ම කියලා මේ ඒව නායකත්වයට බලපෑම.
1: බාල නෑ, මුදු නෑ, කරාඹු නෑ, බලන්න එයාගේ සරලකම.
0: සමහර අය ඉන්නවා ඔක්කොම මුකුත් නෑ. ඒත් වැඩිත් නෑ.
1: ඔව්.
0: නේ? එහෙමම නෙවෙයි. සමහර තැන් තියෙනවා අපිට අපි හොබවන තනතුර අනුව
1: හැසිරෙන්න සිද්ධ වෙනවා.
0: අපේ ස්වභාවය වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට හොඳ ශ්‍රී ලංකා ක්‍රිකට් එකක් ඕනේ. අලුත් පුහුණුකරුවෙක්, අලුත් අතුරු කමිටුවක් දාලා තියෙනවා.
1: නේද? දැන් හොඳ නායකයෙක් ඉන්නවා.
0: ඔව්, දැන් කුසල් මින්ඩිස් ඉන්නවා. අලුත් ක්‍රීඩකීන්ට හොඳ අවස්ථාවක් තියෙනවා. ඉතින් ලංකාවේ ක්‍රිකට් ගැන අපිට තියෙන සුබසිහිනේ සැවැය කරන්න කුසල්ට අවස්ථාවක් ලැබෙයි.
1: අනිවාර්යෙන් අපිත් බලන් ඉන්නේ වෙනකන් නේ.
0: කුසල් ටීම් එක වෙනුවෙන් හොඳ ඉනිං ක්‍රීඩා කරපු මතක අපිට තියෙනවා.
1: හදයි දැන් බින්දුවට යන්න බෑ.
0: එයා මේ දවස්වල හොඳ රිදම් එකේ ඉන්නේ.
1: ඔව් නේ.
0: PSL එකේම හොඳට කරලා. ඉතින් අර ඕනම කෙනෙක්ගේ ජීවිතේ යම් යම් වෙනවා නේද?
1: ටර්නින් පොයින්ට් එනවනේ නේ.
0: ඉතින් එහෙම ටිකක් නරක කාලිකුත් ගත කරලා ඇවිල්ලා.
1: ඉතින්
0: අද නායකයා වෙලා තියෙනවා.
1: හරි.
0: ඉතින් මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ.
1: ඔව්, වේල්ස් කුමාරිය.
0: එයා අධ්‍යාපනය ලැබුවේ. ඉතින් පොඩි කොල්ල කාලේ ඉඳන් හොඳටම දක්ෂතාව පෙන්නපු කෙනෙක්. කුසල් මෙන්ඩිස් කියලා කියන්නේ.
1: දැන් ඔන්න ඔයාලට chance එක හම්බෙලා තියෙන්නේ.
0: බින්දුසාර කියලා නමකුත් තියෙනවා. අපේ ලංකාවේ ෆෑන්ස්ලා.
1: හා බින්දුවට යන දවස්වල.
0: බින්දුම ගහන හින්දා.
1: අහහ.
0: ඉතින් බින්දුසාර අද වෙනකොට ශ්‍රී ලංකා ටීම් එකේ
1: රජ වෙලා තියෙනවා.
0: කොහොමද ඒක?
1: හා. දැන් ඉතින් බින්දුවට යන්න බෑ පුතේ.
0: ඔව්. මොකක් හරි ඔය මාධ්‍ය හමුවකදීම කුසල් කියපු කතා එහෙම සම්බන්ධ එහෙම පොඩි යාට නේද ප්‍රේක්ෂකීන් දැඩි ලෙස දෝෂාරෝපණය කරපු කාලයක් තිබුණා.
1: ක්‍රීඩා පිටියෙත් එහෙම හිටියා ඇග්‍රසිව් කොල්ලනේ.
0: ඒ පොඩි කාලේ හිටපු කුසල් දැන් ඔයා නායකයෙක් කියන එක එයාගේ ඔළුවෙත් ඇති නේ.
1: අනිවාර්යෙන්.
0: 7:42 අපි මතක් කරනවා 1949 ඉඳලා ලංකාවේ මේ අපිට ඖෂධ කියලා කිව්වම මතක් වෙන නේද? නිතරම අපේ ගෙවල් වල තියෙන අපේ පොඩි හරි බඩේ අමාරුවක් හරි හැදුනත් අපි ගෙදර ගෑනලා තියාගත්ත ක්‍රිමිරාජ ගැන.
1: දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක තමයි ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ඔබේ අතට පත්වෙන්නේ කියලා අපි කිව්වා. ඉතින් මේ අවුරුදු ගාන පුරාම ඔබ දන්නවා මේ විශ්වාසයත් එක්ක ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ රසක් ඔබට ක්‍රිමිරාජ හරහා ලැබෙනවා. එතනදි ක්‍රිමිරාජ කරල්, ඒ වගේම වැල්මී පැණිය, හන්දි තෛලය, මහා අග්‍රරාජ කසාය, ක්‍රිමිරාජ පේයාව, නාගරාජ තෛලය මේ ආදී වශයෙන් ඖෂධ රසක් ඔබට මිලදී ගන්න පුළුවන්. ඉතින් බඩේ අමාරුවක් ආවට පස්සේ විශේෂම ලදරුවන්ගේ පණු රෝග සඳහා ෂණිකව සුවය අරන්ගෙන සියලුම නිෂ්පාදන ආයුර්වේද ඖෂධීය නිෂ්පාදන පෙළක් ඔබට ක්‍රිමිරාජ හරහා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න 0112753889 0112753889 කියන නම්බරයකට කතා කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් www.krimiraja.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලත් මේ ආයුර්වේද නිෂ්පාදන ගැන වැඩි විස්තර දැන කියා ගන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: මාතක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොමදින් අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: හතයි විනාඩි 53යි දැන් වෙලාව. ඉක්මනට වෙලාව යනවනේ.
1: ඔව් නේද? පැයක් ගියා ඉක්මනට ගිහිල්ලා.
0: දැනුනේවත් නැහැ.
1: හරි. මේ කල්පනා නොකළොත් බැංකු ගිණුම් අවදානමේ කියලා මම අද දැක්කා දිවයින පත්‍රයේ තියෙන ආටිකල් එක.
0: හොඳට කියවන්න අයිය ඒක.
1: ඔව්. තව පොඩ්ඩෙන් අපි මේ ගැන ටිකක් වැඩිපුර කතා කරමු.
0: අහහ්.
1: මේ දවස්වල ඔය ඔගලගේ බැංකු ගිණුම් වල තියෙන සල්ලියම එකපාරට අතුරුදන් වෙන්න පුළුවන්.
0: හ්ම්
1: හ්ම්. එහෙම අත්දැකීමක් ඊයේ මට මගේ යාළුවෙක් අහහ් හරහා දැනගන්න ලැබුණා. ඉතින් ඒක කොහොමද උනේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු.
0: හරි.
1: මට පුළුවන් නම් අය සම්බන්ධ කරගන්න ඒකත් හොඳයි වටිනවා. බලමු.
0: හ්ම්.
1: මේ අපි ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ.
0: හරි. ඩීප් ටෙක් සෝලා එක ඔයාගේ විදුලි බිලට තිත තියෙන වැඩේ ගැන අපි කතා කරා. දැන් ඩීප් ටෙක් සෝලා ඔයාගේ ව්‍යාපාරික ස්ථානයට, කර්මාන්ත ශාලාවට වගේම ගෙදරටත් සවි කරගන්න පුළුවන්කම තියෙනවා. බොහොම විශ්වාසනීය සේවාවක් ලබා දෙන ඩීප් ටෙක් ටීම් එක ලෑස්ති සෝදශීලී සේවාවක් ඔබට ඔවුන්ගෙන් ලැබෙනවා. ඉතින් සුවිශේෂ මිලාඩු කිරීම් සහිතව ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්නවා නම් 0711711711 කියන නම්බරකට තමයි ඔයා කතා කරන්න ඕනේ.
1: විජේ නිෂ්පාදන කැම රස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදන අතරේ තියෙනවා. අපි කුළුබඩු ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ, තවත් ගොඩාක් නිෂ්පාදන තියෙනවා විජේ කියන නමේ.
0: දැන් කුරක්කම් පිටි, උඳු පිටි, සහල් පිටි, පාම් පිටි මේ හැමදේම ඔයාට විජේ කියන නමින් ගන්න පුළුවන්. හැලප, තලප, පිට්ටු, කුරක්කම් පිටි එකතු කරගෙන මේ කැම රස බලන්න ඔයාට අවස්ථාව තියෙනවා. නියම තත්වෙන් තමයි මේ කියන නිෂ්පාදනත් ඔබේ අතට පත් වෙන්නේ.

0: මහර ලංකාවටම ලක්න පෙරනෝවරු
1: අටයි දෙකයි වෙලාව.
2: ඔයාගේ ෆෝන් එකෙන් වාගේ බැංක කවුන්ට් එකට ලොග් වෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඇප් එකෙන් ගිහිල්ලා වාගේ කවුන්ට් එකේ ශේෂය බලා ගන්න පුළුවන් නම් ඉක්මනට බලන්න ඊයේ රෑ නිින්දට යනකොට තිබුණ ශේෂය තාම තියෙනවද කියලා.
1: ඔව් සතේයි සතේම තියෙනවා.
2: එහෙම නැත්නම් සමහර විට මෙහෙම කරනකොට අපේ කවුන්ට් එකේ තියෙන සල්ලි දැන් නැති වෙන්න පුළුවන්.
1: ඔව්
2: ඒ නිසා ඩිජිටල් තාක්ෂණය දැන් ඇත්තටම අපිට අවාසි සහගත පැත්තට ඇවිල්ලා.
1: වාසි වගේ මේකේ අවාසිත් තියෙනවනේ.
2: ඔව්. දැන් මේ සම්බන්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මූල්‍ය සාක්ෂරතා කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය චතුර ලියනගේ මහත්තයා සමග කරපු සංවාදයක් අද දිවයින පුවත්පතේ තියෙනවා. අපි මුලින්ම බලමු මේ මොකද්ද මේ ඩිජිටල් වංචා කියලා
1: කියන්නේ.
2: මොකද්ද ඩිජිටල් වංචා කියලා කියන්නේ?
1: හරි.
2: ඒ කියන්නේ තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් අන්තර්ජාලය හරහා ජංගම දුරකථන යෙදවුම් හරහා කෙටි පණිවිඩ හරහා දුරකථන ඇමතුම් මාර්ගයෙන් කෙනෙක් බැංකු තොරතුරු හෝ මුදල් වංචා කරනවා නම් ඒව වැටෙන්නේ අර කියපු ඩිජිටල් නේද වංචා විදිහට.
1: හරි.
2: එතකොට වර්තමානයේ ලංකාවේ බහුලව මේවා දකින්න තියෙනවා. ප්‍රධාන වශයෙන් ක්‍රම කීපයකින් තියෙනවා. එකක් තමයි අනන්‍යතාවය සොරකම් කිරීම. ඒ කියන්නේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, උපන්දිමය,
1: ඔයා

0: ඊට පස්සේ යා අපේ දත්ත ටික දාලා අපි වගේ අර බැංකු එක්ක ගනුදෙනු කරනවා. දත්ත මංකොල්ලය. හරි. එතකොට මේ එක වංචා ක්‍රමයක්. විශ්වාසදායක ආයතනයක උදාහරණයක් විදිහට ඔබේ බැංකුව හෝ ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක නමින් ව්‍යාජ ඊමේල්, කෙටි පණිවිඩ, SMS ඔයාගේ ෆෝන් එකට එවනවා. රහස් අංක, පාස්වර්ඩ් එක, PIN එක එවනවා ඒ හරහා. හරි. එහෙම ලබා ගන්නවා. ඊට පස්සේ ඇප් සරහා කරනවා මේක. ඊට පස්සේ ආගේ පරිගණකයට රහසිගතව ඇතුල් වෙලා දත්ත ගබඩා ඒවා ලිපි අනම් මන ඔක්කොම ගන්නවා. අමුතු ඒවා ඉන්ස්ටෝල් කරනවා. මෘදුකාංග ස්ථාපනය කියලා කියන්නේ ඉන්ස්ටෝල් කරනවා. ඊට
1: පස්සේ
0: මාර දේවල් ටිකක් කරනවා. හොඳයි. ඊට පස්සේ සමාජ මාධ්‍ය හරහා එනවා වංචා කරන්න. Facebook, WhatsApp වගේ මාධ්‍ය ඔස්සේ ඔයාගේ හිතවතෙක්ගේ ගිණුමක් හැක් කළා.
1: ඔව්, මට අච්චර ගාණක් ඕනේ හදිස්සි කියලා.
0: ඔව් කියලා ඒ එයාගේ account එකෙන් message එනවා. මගේ account එක හැක් වෙලා මතන් පුළුවන් නම් කීයක් හරි දාපන්. මේ මාර වැඩේ මට 50,000ක් ඕනේ. එහෙම කියලා එනවා. මේ වගේම අනන්තවත් ඔයාට අත්දැකීම් ඇති.
1: ඉස්පිරිතාලේ ඉන්න ඉක්මනට දාන්න ඕන සල්ලි නේ.
0: ඔය වගේ මොනවා හරි සිදුවීම් ටිකක් කියනවා.
1: ඉතින් මිනිස්සු අහු වෙනවනේ දෙයනේ මේවා වලට.
0: අහු වෙන්න හේතුවක්
1: තියෙනවා.
0: එකක් තාක්ෂණික නොදැනුවත්කම. ඩිජිටල් තාක්ෂණය ගැන දන්නේ නැහැ. අනිත් එක තමයි අපේ මනුස්ස ස්වභාවය. ඒ කියන්නේ මිනිස්සුන්ගේ බය, මිනිස්සුන්ගේ ආසාව කියන හැඟීම් දෙක වංචාකරුවෝ ඉතා සූක්ෂම විදියට පාවිච්චි
1: කරනවා.
0: ඒවෙන් තමයි ඒගොල්ලෝ වංචා කරන්නේ. උදාහරණයක් විදියට කෙනෙක් ඔයාගේ බැංකු ගිණුම දැන් වහලා දානවා. ඒක නවත්තන්න මේ තොරතුරු දෙන්න කියලා දුරකථන ඇමතුම් එනවා. මිනිස්සු බයට තොරතුරු දෙනවා. නැත්තම් ඔයාට ලොකු තෑගි මුදලක් දිනලා කිව්වම ඒ ආසාව ඇති වෙනවා.
1: ඔයාටුනේ.
0: මටුනේ. මටුනේ.
1: ඔව්.
0: අන්න ඒ වගේ. ඒ නිසා මේ ඩිජිටල් මූල්‍ය වංචා ප්‍රවණතාවයක් අපේ රටේ දැන් තියෙනවා. ඒකට හේතු හොය හොය ඉන්නවට වැඩිය අපි මේවෙන් පරිස්සම් වෙන්න. වඩ මතකයි කොවිඩ් කාලේ QR පද්ධතිය, ඔන්ලයින් බැංකින්, මොබයිල් ඇප්ස් මේ වගේ වට අපි වැඩි වශයෙන් යොමු වුණා. ඉතින් හොරුන්ට මේ ගනුදෙනු වැඩි වෙන තරමට මේවට ඇතුල් වෙන්න තියෙන ඉඩ වැඩි.
1: ඇත්ත.
0: මොකද වංචාකරුවෝ අති නවීන තාක්ෂණය භාවිත කරනවා. ඉතින් දැන් ඉන්නේ පරණ විදියට මාල කඩන් යන, ගෙවල් වලට පයින, අර මුට්ටිය දාලා බලන, වහලේ උළු වලින් එන.
1: ඒව නෑ, දැන් ඔක්කොම හොරු ඩිජිටලයිස් වෙලා තියෙන්නේ.
0: ඔව් හරි. සයිබර් ක්‍රිමිනල්ස්. ඉතින් ඒ තැනට අපි සයිබර් චෙන් කියන කතා කරන්නේ ගොඩ.
1: ඔව්.
0: ඉතින් මේවා මේ අපි කතා කරාට මේවා ගැඹුරින් සයිබර් චෙන් කිය අපේ මනුස්සංකල කතා කරනවා.
1: ඔව්.
0: ඉතින් කෘතිම බුද්ධිය AI පාවිච්චි කරලා කෙනෙක්ගේ කටහඬ වගේම හදන්න පුළුවන්. ඔයාගේ කටහඬ හදලා ඔයාට කෝල් එකක් දෙනවා නේද?
1: ඔයා වෙන කෙනෙක්ට කෝල් කරනවා ඔයා වගේ.
0: ඒ නිසා ඔයා වුණත් රැවටෙන්න පුළුවන් ඔයාගේ කටහඬ කොහොමද එච්චර?
1: ඔව්.
0: අර ඒ වගේ හොරුන්ට ඒ වගේ ඉතාම අමුතු සූක්ෂම මොළ තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක අපි ගනුදෙනු කරනකොට ඉතාම
1: පරිස්සම්
0: වෙන්න වෙනවා. ඔයාගේ පුද්ගල දත්ත අවභාවිතා කරන්න දෙන්න එපා. data privacy issues තමයි ගොඩාක් වෙලාවට මේවට තව හේතු වෙන්නේ. ඉතින් මේ සම්බන්ධව තවදුරටත් හොයන්න.
1: හා දැන් මේ වගේ වංචාවකට අහු වුණොත් එහෙම මොකද්ද කරන්න ඕන?
0: ඔව්. මොකද මේ වගේ ඔන්ලයින් වැඩ කරලා හරිද? ඔන්ලයින් මේ වගේ දේවල් කරලා රුපියල් ලක්ෂ ගණන් හොයන මිනිස්සු ඉන්නවා.
1: ඒ කියන්නේ
0: මේක ඒගොල්ලන්ගේ රස්සාව.
1: ඔව්.
0: මේක ඒගොල්ලන්ගේ රස්සාව. මේක තව කවුරු හරි කීමට කරන ටීම් එකක්
1: ඉන්නවා. ඔව්.
0: ඒ නිසා කිසිම වෙලාවක ඔයාගේ OTP එක කාටවත් දෙන්න එපා. හා සැක සහිත ලින්ක්ස් ක්ලික් කරන්න එපා. හා ඊට පස්සේ බැංකු ගනුදෙනු වලට නිල බැංකු ඇප් එක ඇරෙන්න වෙන වෙනම පාවිච්චි කරන්න එපා. ඒ නිසා මේල් එකක් යවුවත් ඒක සම්බන්ධව වැඩි අවධානයක් දෙන්න.
1: සහ ඔය මේ ඕපන් Wi-Fi ජාල භාවිතා කරන ගමන් බැංකු ගනුදෙනු කරන්න එපා කියලාත් කියනවා නේ.
0: එහෙම තියෙනවා. ඊට පස්සේ කොහේරි වාගේ account එකට log වුණොත් log out වෙන්න.
1: අනිවාර්යයි.
0: office එකේ machine එකට log වුණත් log out වෙන්න. ඔයා කොච්චර වැඩ කර කර හිටියත් නේද? සමහර අය ඉන්නවා login එකේ එහෙමම තියලා යනවා. mail එක වෙන්න පුළුවන්. එහෙම නොකර ඉන්න වගේ බලා ගන්න. ඉතින් ඔයාගේ බැංකු කාඩ් එක සම්බන්ධව අර අපි කියන්නේ PIN numbers.
1: ඔව්.
0: එහෙම නැත්නම් mobile එකේ නම් හැමදේම තියෙන්නේ ඒකට strong password එකක් දාගෙන. ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා මේ අපිට ආරක්ෂාව සම්බන්ධව කරන්.
1: ඇත්ත.
0: ඒ නිසා යම් කිසි සැක කටයුතු අවස්ථාවක් ආවොත් ඉක්මනට වාගේ account hold කරන්න පුළුවන් බැංකුවට කතා කරලා.
1: ඔව්.
0: දැන් මට එදා වුණේ එහෙම එකක්.
1: ඔව්. තත්කාල බැංකුවට call කරා, account එක hold කරා.
0: මගෙන් ඇහුවා විස්තර ටික ඇහුවා බැංකුවෙන්.
1: අහහ.
0: ඊට පස්සේ hold කරන්නම් කිව්වා. hold කරන්න කලින් ඒ කස්ටමර් සර්විස් එක නංගිකෝ ඉතින් මේ account එක හල්ලි නැහැ.
1: මොකටද hold කරන්නේ?
0: මොකටද මහත්තයා මේක
1: hold? ඒක වැඩක් නැහැ නේ hold කරන්න.

0: නේද? 30 රුපියල් 250යි ගත්තොත් අපිට නේ
1: අවාසි. 250කුත් නෑ. ඉස්ස account එක හෝල් කරලා තියෙනවා. සතේ හරි අපේනේ.
0: අන්න ඒකයි.
1: අපි අමාරුවෙන් හම්බ කරපු දේවල්. ඒ නිසා ඒ ගැන අවධානය දෙන්න.
0: උදේ 8යි විනාඩි 10යි.

0: හතලි අලුත්ම සම්පතකාබෝ.
1: හැබැව එහෙම කංගුට වෙන සක්ද
2: ලට ගන්න
3: මොනවදලු සමුන්ලට කිසි වැඩක් හරියට කරගන්න බෑන.
4: හරි හරි බාබා, වැඩ ඉවරු ගම එන්නවා. ඔය ඔෆිසට ළඟට විදින්නවා.
5: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. මා ලිස්ට් එක දාන්න, මම එනකොට අරන්.
2: මේ වෙලාව නම් එපා නේද.
6: අයිබෝවන්, අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න.
7: සම අනුග්‍රහය
6: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය
7: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටක් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබ වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට තහනේ ලොතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ තැවන්ත සුපිරි තයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටක් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසයේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
8: සම අනුග්‍රහය
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: Radio ITN.
1: අටයි විනාඩි 24යි දැන් වෙලාව. විජය නිෂ්පාදන අතර තියෙන සියලුම කුළුබඩු ටික ඔබට හෙදිනෙදා කුසියේදී ඕන වෙනවනේ නේද? කැම ටික රස කරගන්න. ඒ නිසායි අපි කියන්නේ නියම ප්‍රමිතියෙන් යුතු විජය නිෂ්පාදනම ඔබේ කැම වේල රසවත් කරගන්න තෝරගන්න කියලා. ඒ වගේම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ගැන මතක් කරනකොට ඔබේම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඔන්න එවෙනුවෙන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ළම තෝරගන්න. නොම්බර 31 කැල්හේන පාර මහරගම කියන තැන මෙයාගේ ප්‍රධාන ශාඛාව තියෙනවා. මෙතනට ඇවිල්ලා වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්.

0: අටයි විනාඩි 29.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: මේ දවස්වල වැස්සට තෙමිලා හෙම්බිරිස්සාව කැස්ස වුණා වගේ දේවල් නේද?
1: හ්ම්.
0: ගොඩාක් වෙලාවට අහන්න දකින්න ලැබෙනවා.
1: ඔව්.
0: මේ වෛරස් එකක් තියෙනවා.
1: ආහහා.
0: වෛරස් තුනක්. හරි?
1: හ්ම්.
0: ඉතින් මේ පැතිරෙන වෛරස් උනෙන් මොලේ උනත් ඇති වෙන්න පුළුවන් කියලා කමුරු පිටිය රෝහලේ ප්‍රතිබද්ධ සත්කාරක එකමුතුවෙන් නිවේදනයක් දාලා තිනෝ.
1: හ්ම්.
0: එනිසා මේ පරිස්සමින්.
1: ඔව් නේ.
0: හ්ම්.
1: පොඩ අවධානයෙන් ඉන්න.
0: වයස් ભેදයකින් තොරව බෝවෙන්න පුළුවන්. හ්ම්. මොකද යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නැහැ අපි ගොඩාක් වෙලාවට.
1: හ්ම්.
0: ඒ නිසා මේ රෝගිය බෝවෙන්න පුළුවන්. ඉතින් රෝගී පුද්ගලයන් තුල දැන් මේ රෝගය බෝ වෙන්නේ රෝගී පුද්ගලයන් තුල ඇති විස බීජ ශසන මාර්ගයෙන් හෝ මුඛ මාර්ගයෙන් නිරෝගී කෙනෙකුට ඇතුළු වීමෙන් එනිසා මේ රෝග තත්ත්වයේ පාලනය සහ වැළැක්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා ඉල්ලීමක් තියෙනවා. මේ දවස්වල තියෙන ওই වෛරස් එක හැදුනම දින ගණනාවක් ඕක අඩු වෙන්නෙත්
1: නැහැ. ඔව්නේ. අර පහුගිය දවස්වල වට මතකද මේ කොටපොල එතකොට දෙනියාය පාසල් කීපයක් වහලා දාලා තිබ ඔය සිද්ධියත් එක්ක.
0: ඔව්. ඉතින් ඒ නිසා මේ මතක් කරනවා බීට් ටිකක් ගේනවා ඒ ටික ඉඳලා හිටලා පුළුවන් වෙලාවට බොනවා.
1: මතක් වුණොත් බොනවා.
0: ඔව්. එහෙමනේ අපි සාමාන්‍යයෙන් උන්නට බීට් බොන්නේ.
1: ඔව්.
0: එහෙමත් හරි ආකාරව බීට් ගත්ත අයත් ඔය දෙගොල්ලොන්ටම මේක එකපාරට සුව කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එකපාර ડોක්ටර් කෙනෙක්ගෙන් බීට් ගෙනාවා කියලා මේක අඩු වෙන පාටක් නැහැ.
1: අහහ.
0: ඒ නිසා
1: පොඩි විවේකයක් අරගෙන ඉන්න නේද?
0: ඔව් මහන්සි වෙන්නේ නැතුව નિયમિત විදියට තමන්ගේ පෝෂණය ගොඩක් අය උණක් හැඹිරිසාවක් හදනවම කන බොනේව පැත්තකින් තියලා ඇඳට වෙලා නේද රෙස්ට් කරන්න ඕනේ. නමුත් අර කියන්නේ තමන්ගේ
1: අවශ්‍ය කරන පෝෂණයත් ලබා ගන්න එපයි.
0: ඔව් හොඳට බත් ටිකක් කාලා ඒත් අර කෙටි ආහාර අරගෙන වැඩකුත් නැහැ. ඒ නිසා ගොඩක් ඒ ගැන මේ කාලේ
1: අවධානයෙන් ඉන්න ඕනේ.

0: කළුම කළු පාට හරකෙක්.
1: කෝ?
0: මෙන්න මේ කන්නාඩි. මෙන්න කන්නාඩි.
1: ඒ හරකියක්.
0: හරකියක් කියන්නේ නැහැ, එළදෙනක්
1: කියලා කියනවා. ආ උනේ එළදෙන.
0: මේ මේ මේ රේඩියෝ කරන්නේ කොහේ ඉඳලා
1: ඉන්නේ? රයිට් රයිට් ඕකේ.
0: හා? හලෝ හසරක් දන්නේ නැති?
1: ඔව් ඔව්.
0: ඈ?
1: ඔව්.
0: මිනිස්සු වගේ හැසිරෙන්න එපා.
1: හරි, එළදෙනක්. ඉතින්
0: මේ මාතෘකාව එළදෙනක් නෙමෙයි, කිකිලියක් කියන්නේ.
1: ආ, කිකිලියක්
0: කියන්නේ. කළුම කළුපාට කිකිලියක්.
1: ආහා.
0: ලෝකයේ මිල අධිකම කිකිලිය.
1: ම්ම්.
0: සා යා හරි අද්භූතයි කියලා කියනවා.
1: ආහා.
0: අයම් ජෙමානි.
1: නමකුත් තියෙනවා.
0: අයම් ජෙමානි. මුළු ශරීරයේම මැදම රාත්‍රිය වගේ තද කළුපාටයි කියලා තමයි යාම හඳුන්වන්න වෙන්නේ.
1: ආහා.
0: මම ලිපියක් ඇසුරින් කියන්නේ ඒක ලියලා තින්නේ එහෙමයි.
1: කළුම කළු කට්ට කළු.
0: ඔව්. හරි. එතකොට ඉන්දුනීසියාවෙන් තමයි මේ ජෙමානි හම්බෙන්නේ.
1: හ්ම්.
0: එතකොට ඔය අයම් ජෙමානි කියලා කියන්නේත් එක එක්තරා විදිහක කුකුළු වර්ගයක්.
1: ආ, කුකුළු.
0: ඒ වර්ගයේ දුර්ලභ කෙනෙක් තමයි මෙයා.
1: අහහහ.
0: ලෝකේ ඉන්න දුර්ලභම අමුතු විශේෂ සතෙක්.
1: සත්ත්ව විශේෂයක්.
0: හ්ම්. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි අර කිව්වාගේ කළු පාටයි.
1: හ්ම්.
0: කළු පියාටු හොට කළු පාටයි.
1: හ්ම්.
0: කකුල් කළු පාටයි.
1: අහහ.
0: මෙයාගේ සම කියන්නේ පිහාටු වලින් ඇතුළ.
1: ඔව්.
0: මේ මේ සියලු දේවල් ශරීරයේ තියෙන සියලු අවයව කළුම කළු පාටයි.
1: ඇයි?
0: මේකට කියනවා මේක විශේෂිත වූ ජානමය විකෘතිතාවයක් වගේ එකක් කියලා කියන්න පුළුවන්. විකෘතිද නැද්ද කියන්න දන්නේ නැහැ. මේක විශේෂ ජානමය අවස්ථාවක්.
1: අහා, ඒකට දුර්ලභ ජානමය තත්වයක්.
0: මෙයා මිල අධිකයි. මේ සතුන්ගේ තියෙන දුර්ලභ බව නිසාම තමයි කොකුළු ලෝකේ ලැම්බෝගිනි කියලා මෙයාට කියන්නේ.
1: ආ.
0: හරි. ලැම්බෝගිනි.
1: හ්ම්.
0: මටත් ලැම්බෝගිනියක් ඕනේ.
1: මටත් ලැම්බෝගිනියක් දීපල්ලා.
0: කොකුළු ලෝකේ.
1: හා.
0: يعني මේ જાතිය කුකුලෙක් ඕනේ කියලා මං කිව්වා.
1: ඔව් ඔව්.
0: වැරදිර තේරුම් ගන්න. එතකොට එක කුකුලෙක් රුපියල් ලක්ෂ ගාණක් දක්වා මිල ඉහළ යන්න පුළුවන්. ආ. ඒ කියන්නේ එහෙම ගෙවලා ගන්න පුළුවන් මේ මේ જાතිය එක එක ශරීර ප්‍රමාණය අනුව ගාණ වෙනස් වෙනවා.
1: හ්ම්.
0: විශේෂම දෙයක් තමයි තව මේගොල්ලෝ කළු පාට වුණාට දාන්නේ සාමාන්‍ය කිකිලියෝ දාන බිත්තර.
1: ආපු එනයිති වැඩ නැන්නේ.
0: ඒ පාට බිත්තර.
1: ආහා.
0: හරි. කළු පාට බිත්තර නෑ.
1: ඔව්.
0: ඔය Facebook වල එහෙම නම් දකිනවා මේ එඩිට් කරපු අය.
1: ආහා.
0: එතකොට ඉන්දුනීසියානු සංස්කෘතිය මේ සතුන් ඊටාම වාසනාව ගේන සතුන්, ඒ වගේම අද්භූත බලයක් තියෙන සතුන් කියලා සලකනවා.
1: ආහා.
0: ඉතින් අයම් ජෙමානි. කොහෙල බලන්න කළුම කළු පාට කිකිලියෙක්.
1: කිකිලියෙක්.
0: තව මෙයාගේ ඉන්නව පරම්පරාවක් ඉන්නවා.
1: අහහ.
0: ඉතින් මෙයා තමයි එතන ඉන්න ලොකුම එක්කෙනා.
1: මෙහෙ ඉන්න කුකුළු කළු පාටට ඉන්නේ උනාට යාළගේ එක එක පාටවල තියෙනවන්නේ.
0: මෙහෙ ඉන්න මෙහෙ ඉතින් එක එක જાතියයි ඉන්නේ. සුදු පාට, දුඹුරු පාට, සුදුයි දුඹුරු, අළු පාට, කළු පාට ඕන තරම් අපේ ඉතින් ඉන්නව හැම ඉන්නව.
1: අහහ.
0: ඒ උනාට ඔය කුකුල් පැටව් බලන්නකො. ඕන කුකුල් පැටියෙක් නෑ එක පාටයි නේද? පොඩි කාලේ කහ පාටයි. අර සුදු පාටයි ඉන්නව, දුඹුරු පාට වගේ අය ඉන්නවා.
1: සුදු දුඹුරු මික්ස් වෙච්ච එක ඉන්නවනේ.
0: ඔය ගම් කුකුල්ලු වෙනස් වෙනවා. ඔය බොයිලර් කියන අය නම් පොඩි කාලේ ඉඳන් ඕන තරම් මේ කියන්නේ ඕනම කෙනෙක් එක පාටයි
1: නේ.
0: ඒ කොහොම වුණත් ඉස්සර ඔය ගෙවල් වල එහෙම කුකුල් පැටව් අර විකුණන්න එන අයගෙන් ගන්නවා. අරගෙන ගෙවල් වල ඇති කරානේ. ඉස්සර අපේ එහෙම තිබුණා. දැන් ගොඩක් ගම් වල තාමත් තියෙනවා. දැන් ටික ටික මේ කොළඹ එහෙම නැත්තම් ඔය මේ මෙවට තියෙන්නේ. කඩුවෙල, කඩවත, මහරගම, ඊට පස්සේ හොරණ, කළුතර, ඔය කොළඹට කියන ගොඩාක් නාගරික නුවන් පැති තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රදේශවලත් නිවෙස්වල එහෙම කුකුල්ලෝ
1: ඇති කරනවා නේ.
0: ඇති කළා. මොකද විතර ටිකක් ගත්තා
1: නේ.
0: ඊට පස්සේ ගොවිපලවල් වලට පොහොර ටික විදියට කුකුල් පොහොර එකතු කරගත්තා. එහෙම දේවල් තිබුණා ඉතින් ඉතිහාසයේ. දැන් නැති ගොඩක් කියව නැහැ. දැන් ඉතින් එහෙම දකින්නවත් නැහැ ගම් කුකුල්ලු.
1: දැන් කකුල් දෙකේ කුකුල්ලු තමයි ඉන්නේ කොට.
0: අපි මතක් කරමු මේ වෙලාවේ ඩීප් ටෙක් සෝලා ගැන.
1: ඩීප් ටෙක් සෝලා එක වගේ විදුලි බිලට තිත තියෙන විදිහ අපි කිව්වා. විශ්වාසනීය සේවාවක් ලබා ගන්න ඩීප් ටෙක්ම සම්බන්ධ කරගන්න මේ වැඩේදී. දැන් සෝලා විතරක් නෙවෙයි ඔබට පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම ගොවි මහත්වරුන්ට සූර්ය ශක්තියෙන් විතරක්ම භාවිතා කරන්න පුළුවන් හොඳම වතුර මෝටරය හඳුන්වලා දීලා තියෙනෙත් Deep Tech Solar. ඒ Deep Tech Solar වතුර මෝටරය හරහා. ඉතින් මේ ගැන විස්තර දැනගන්නත් 0712711711 කියන නම්බරයකට කතා කරන්න සවිශේෂීව මිල අඩු කිරීම සහිතව මේ දේවල් ඔබේ කරගන්න අවස්ථාව තියෙනවා.
0: පැල්ලත්ත කිරි වීදුරුවක රස බලනකොට ඔයාලට මතක් වෙන්න ඕනේ ලංකාවේ කිරි ගොවීන් නේද 20000ක් විතර දැන් පැල්ලත්ත නිෂ්පාදන ආයතනයක සම්බන්ධයි. ඉතින් කිරි ගොවීන්ටත් එහෙම හරිහමං ආයතනයක් තිබ්බේ නැහැ තමන්ගේ කිරි ටික දීලා හොඳ ආදායමක් ලබා ගන්න. ඔහේ නිකන් කිරි කර්මාන්තේ කරගෙන ගියා ඇතැම් අය. ඉතින් අර ඒ වගේ අය සෑහෙන පිරිසක් එකතු වුණා මේ පැල්ලත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක.
1: අන්නේ නිසායි අපි කියන්නේ හරි ගානක් ගන්න හොඳම නිෂ්පාදන ඔබට ලබා දෙන පැල්වත නිෂ්පාදන ආයතනයත් එක්ක එකතු වෙන්න කියලා. එමේ එකතු කරගන්න කිරි ටික බොහොම පුංචි කාලයක් ඇතුළත නිෂ්පාදනයක් බවට පත් කරලා තමයි ඔබේ අතට පැල්වත නිෂ්පාදන විදිහට යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මී කිරි විදිහට පත් වෙන්නේ.

0: පොදේ අතයි විනාඩි 50යි වෙලාව එළිය වහින්න වගේ.
1: ඔව් නේ පොඩි එකක් තියෙනවා ඉතින්.
0: ඉතින් අපිට මොකද අපි ඇතුලේ?
1: අපිව තෙමෙන්නේ නෑනේ.
0: හවසට වහි.
1: අහහ.
0: ඉතින් අපිට මොකද අපි කුඩයක් ගෙනාවනි.
1: ආ එතකොට ගෙනාපු නැති අයට මොකද වෙන්නේ?
0: ඔව්. හවසට වහි කියලා කිව්වම බයික් වල යන අය.
1: හ්ම්.
0: පාරේ බස් එකේ යන අය.
1: ඔව්.
0: පයින් යන අය.
1: හ්ම්.
0: ඒ අය ගැන ඔබට එහෙම කිසිම ගාණක් නැහැ. මොකද ඔබ වාහනේ කියන්නේ ඔබ කුඩයක් ගෙනල්ලා ඔබට යන්න දෙයක් නැහැ. ඔබ සමහරට ගෙදර රස්සාව කරන්නේ.
1: හරි.
0: එහෙම ආත්මార్థකාමී විදියට හිතන්න එපා.
1: ඔව්. ඔව් අසංක. එහෙම ආත්මార్థකාමී විදියට හිතන්න එපා.
0: නේද? වාහනේ තනියෙන් ගෙදර යනවා නම්
1: තව කෙනෙක් මගදී දාගන්න.
0: ITN ගේන හෝමගමට යනකොට මෙතනින් නැවතුවා බස් හෝල්ඩ් එකේ හෝමගමටද යන්නේ කියලා ඇහුවා.
1: නගින්න.
0: ගිහින්
1: දාන්න.
0: ගෙදරටම ගිහින් දැම්ම පාඩුනේ.
1: ඒතර ඕනේ මගින් දාන් යන්නකො.
0: ඉඳලා හිටලා හරි පිනක් දහමක් කරගන්න කියලා අපේ ගෙදර මිනිස්සු මට කියන එක මම මේ කියන්නේ.
1: ආහහහ.
0: හරි.
1: તો වඩත් පුළුවන් කඩුවෙල පැත්තට යන්නේ.
0: ඔව් මම
1: ගොඩක්. යනකොට මාව මෙතන ජයවන්න ගමින් දාගෙන යනවා.
0: ඒක ඉතින් මං ඒ කාලේ ඉඳන්ම කරන එකනේ. මමනේ ආවගේ ඉන්නේ. මම දැන් ඔයා බැස්සට පස්සේ මෙතනින් මම මාළඹේ ටවුන් එකෙන් අහනවා බස් හෝල්ඩ් එකේ ඉන්න ගෑන ළමයෙන් එහෙම නංගි.
1: නංගි කඩුවෙලටද යන්නේ?
0: නෑ නෑ මං අහන්නේ නංගි. දොර වීදුරු වාස්කල් යන්න කියලා. එක දවසක් යව්වේ වාහනේට ගැව්වා. කෙලිය.
1: අම්මෝ.
0: ඒ කියන්නේ අපි උදව්වකට කතා කරන්නේ. සමහර ලාවට අපි පාරේ දැන් ඔය හිතන්න වැස්සේ යනවා කුඩයක් නැතුව කවුරු හරි අපි හිතමු කාන්තාවක් යනවා කියලා. වාහනයක් නවත්තලා ගිහින් දාන්න කතා කරොත් එයාව අඩුම තරමේ මේ හෙවනකට කියන්නේ අපි කියන්නේ මේ තෙමෙන්නේ නැතුව ඉන්න තරමට.
1: හරි.
0: එහෙම නගින්න පුළුවන් වාතාවරණයක් නැහැනේ.
1: ඕ රටේ එහෙම නැහැනේ.
0: ඒ කියන්නේ ෂුවර් නැහැ.
1: නැහැ නැහැ ඇත්ත ඇත්ත.
0: ඒ කියන්නේ අපි අහන විදිහත් වරදක් තියෙනවා.
1: යාලා තේරුම් ගන්න විදිහෙත් වරදක් තියෙනවා.
0: එච්චරම සුරක්ෂිත නෑ. ඔය අපි කියන්නේ ඔය හයර් වෙන ත්‍රී වීල් වල. අර කර්න් දෙකත් දෙපැත්තෙන් දාගන්න ඕනේ
1: බයිනේ.
0: එතකොට ගොඩාක් දෙමව්පියන් විශේෂයෙන්ම අපේ පොඩි දරුවෝ කාන්තාවන්
1: තරුණ තරුණියෝ
0: ඒගොල්ලන් සම්බන්ධව එහෙම පොඩි ආරක්ෂාව සම්බන්ධයෙන් පොඩ්ඩක් දෙපාරක් හිතනවා.
1: ඇත්ත.
0: මොකද එහෙම නෑ. උදව් කරන මුවාවෙන් හැම වෙලෙම නේද
1: කාට ඔබට වරදක් වෙන්න පුළුවන්.
0: අනිත් නිසා ඒ ගැනත් ඔබ හිතන්න තමයි ඔබ නිකන් කුටි ගන්න ඕනේ. උදව් කරන්න ගිහලා පුළුවන් වෙලාවට අර පුළුවන් වෙලා මේ වගේ දවසක කුඩෙන් හරි වාකාව හරි කන ගිහිල්ලා හෙවණකින් දාන්න.
1: හා ඔකේ.
0: වෙලා බලන්න
1: 8 විනාඩි 52යි.
2: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත සුවඳින් පිරේවා.
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176479 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: ලක්කන සිත නිවන
8: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හඳි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ඔතේ නවයේ වෙන්න තව විනාඩි 6ක් තියෙනවා. අර මතක් කරන්න ඕනේ විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන පාවිච්චි කරන්නේ අපේ සාමාන්‍ය ගෘහණියන් විතර නෙවෙයිනේ. දැන් අපි දන්නවා හෝටල් වල, රෙස්ටුරන්ට් වල වගේ අය නේද? උයන පියන ඕනම කෙනෙකුට විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන්. රසකාරක නැතුව કૃතිම දේවල් කිසිවක් අඩංගු නැතුව වස විසින් තොරව ස්වභාවික කුළුබඩු රසය තමයි විජේ ඔබට එකතු කරන්නේ. දැන් ඉස්සරහට ඉන්නේ දන්සල් කාලේ. දන්සලක කැම ටිකක් හදුවත්, සීනි සම්බෝලයක් හදුවත්, ඒකට දාන කුළුබඩු අතරේ නියම ස්වභාවික රසය විජේ නිෂ්පාදන.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ නුතුරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ඩිජිටල් ආර්ථිකයේ නව පෙරළියක් කරමින් හෙට දිනේදී PayPal ගනුදෙනු ක්‍රමය අද සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මේට පෙර මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද ඒ සඳහා අපහසුතා මතුණා. ශ්‍රී ලංකාවේ සිටින පරිශීලකයින්ට PayPal හරහා ජාත්‍යන්තර ගෙවීම් සිදු කළ හැකි වෙනවා. වෙබ් අඩවි වලින් භාණ්ඩ මිලදී ගැනීමට සහ වෙනත් විදේශීය සේවාවන්වලදී මෙම ගෙවීම් ක්‍රමවේදය භාවිත කළ හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ බැංකුවකින් නිකුත් කරන ඩෙබිට් ක්‍රෙඩිට් වැනි ගෙවීම් කාඩ් පතක් PayPal ගෙනුමට සම්බන්ධ කර ගෙවීම් සිදු කිරීමේ හැකියාවද පවතිනවා. විදේශීයක සිටින අයෙකුට PayPal ගෙනුම වෙත මුදල් යොමු කිරීමද සිදු කළ හැකි. ලොව ඕනෑම රටක වෙබ් අඩවි සහ සේවාවන් මිලියන ගණනක් PayPal ගෙවීම් බාර ගන්න අතර විශේෂයෙන් විශ්වවිද්‍යාල ගාස්තු ගෙවීම් තුලින් මේ තුලින් පහසු වෙනවා. චීනයේ අමරිකානු තෙල් මිලදී ගැනීමට එකඟ වූ බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊයේ බීජින් නුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් සමග දීපාර්ශ්වික සාකච්ඡා පැවැත්තුණා. සාකච්ඡාවලින් අනතුරුව ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කර තිබෙන්නේ. අමරිකාවේ සංචාරයක නිරත වන ලෙසටත් ඔහු චීන ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා. ඒ සඳහා සැප්තැම්බර් 24 වනදා දිනේ යොදාගත හැකි බවයි අමරිකා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට
4: 24 පෑම සීරුවෙන්.

0: Dakanda Radio ITN.
1: Good morning, Uday Navai Vinadi Hatai Velava. Moko.
2: නෑ කුසල් මෙන්ඩිස්ගේ ෆෑන් කෙනෙක් මට කතා කරලා මෙතන කුසල් මෙන්ඩිස්ගේ ෆෑන්ස කියන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස ඉගල කිව අපි ඒ කියපු දේවල් අපි ඒ කාලේ කුසල් මෙන්ඩිස් ඔය බින්දු ගහනකොට අපිත් ඔය බින්දු සාර කියපු එහෙම පොඩක් මතක් කරා මට කිව්වා ඔයගලන්ට මතකද ඔයගොල්ලොත් ඔව් මතක නැති වෙනවා
1: මට මතක නැහැනේ
2: මුල්ල මතක නැති
1: වෙනවා මම නම් බැන්නේ නැහැ
2: ඉතින් එහෙම තමයි මේ කලකදී
1: රහ කලකදී වහ වෙනවාලු
2: එහෙම කියවනේ මොකක්ද
1: හා තියෙන එක
2: මේ දෙහෙම තමයි හැම දෙයක් සම්බන්ධවම අපි බැලුවොත් එහෙම තියෙනවා හැමෝගෙම එහෙම තියෙනවා දැන් විරාට් කෝලි ගන්නකො විරාට් කෝලිට කොච්චර වැන්නද පහුගිය කාලේ ඉන්දියාවේ මිනිස්සු දැන් ආයි කෝලිව උඩම ලෙවල් එකට ගෙනල්ලා
1: තියෙන්නේ.
2: ඉතාලම මේ වැදගත් සිදුවීමක් වුණා මේ පහුගිය දවසක. විරාත් කෝලි ඔය IPL එකේ පිට ඉනිම් දෙකකදී බින්දු දෙකක් ගැහුවා. ගහන්න දෙයක් නැහැ ඉතින් බින්දුවල.
1: බින්දුනේ.
2: එයාත් බින්දු කෝලි වුණා. හරිද? හැබැයි එයා ඊළඟ මැච් එකේදී පෙරේදා රෑතිබ්බ මැච් එකේදී 100ක් ගැහුවා.
1: දැන් කෝවර කියපු කතා?
2: නෑ ඒකත් නෙමෙයි වැඩි. එයා 100 ගහපු එක නෙමෙයි වැඩි. එයාගේ පළවෙනි තරගේ අපි මේ ආසන්න මැච් තුන ගන්නෑ. බින්දුවයි දෙවෙනි එකේ බින්දුවයි එයා මේ මැච් එකට ඇවිල්ලා එක ලකුණක් ගහපු ගමන් අර යස් කියලා අපි කියන්නේ නිකන් සෙලිබ්‍රේෂන් එකක්.
1: හරි.
2: අර 100ක් ගහුවම බැට් එක උස්සලා මේ යස් කියලා කියන්නේ අන්න ඒ වගේ එකක් කරා. මේ ගැන මා අන්තර්ජාතික විචාරකයෝ ක්‍රිකට් විචාරකයෝ කිව්වා එක ලකුණට එහෙම කරේයි කියලා. කියන්නේ කෝලිට එදා වුමනා වෙලා තිබුණේ බින්දුවට දැවි නොයා ඉන්න. එයා එකක් ගහපු එකෙන් එතනින් එයා ගත්තා ඒ කඩේම එයා පසු කරගත්තා කියලා වගේ හැඟීමක්. මැච් එකෙන් පස්සේ එයා මාධ්‍ය එක කතා කරනකොට කිව්වා මට ඕන කරේ මේ මැච් එකේ 100ක් ගහනවට වැඩිය
1: එකක් හරි ගහගන්න.
2: ඔව් එකක් හරි ගහගන්න.
1: ඔව්
2: බින්දු දෙකක් ගහලා ඉතින් තුන්වෙනි එක බින්දුවට නොයා ඉන්න. ඒක එක ලකුණක් ආව මට දැනුණා මාර ජයග්‍රහණයක් වගේ. මම ඒ තරම් මානසික පීඩනයකින් හිටියේ.
1: හරි.
2: මේ සම්බන්ධව කුණාල් පාණ්ඩ්‍යත් කියලා තිබුණා. කුසල් මේ කෝලි.
1: කෝලි.
2: කෝලි බින්දුවට අවුට් වුණාම එදාට ඩ්‍රෙසින් රූම් එක ලොකු අවුලක කියලා.
1: අහහ.
2: ඒ කියන්නේ අනිත් අය නෙමෙයි. ඒ කෝලි ඉන්න මූඩ් එක. කෝලි ඉන්නේ මුළු ලෝකෙම කඩන් වැටලා වගේ.
1: ඔව්.
2: කෝලි වගේ කෙනෙකුට බින්දුවට අවුට් වුණා ලකුණු නැතුව ගියා. කියලා වගේ දේවල් දරා ගන්න බෑ.
1: අහහ.
2: කෝලි මේ සම්බන්ධව කියලා තිබ්බා මම ජීවිත

0: ඒ වැඩි හරියක් වැඩිම කැපකිරීම කළේ ක්‍රිකට් වෙනුවෙන්. මං වෙන මොකුත් දන්නේ නැහැ. මම ඩිජිටල් දන්නේ නැහැ. මම බිස්නස් දන්නේ නැහැ.
1: මට රස්සාවක් කරන්න දන්නේ
0: නැහැ. මම දන්නේ ක්‍රිකට්. මම දන්න කාලේ ඉඳන් මම දන්නේ ක්‍රිකට්. ඒක වෙනුවෙන් මගේ ජීවිතයේ වැඩි හරියක් මේ වෙනකන් කැප කරා. මං දන්නවා මට තව වැඩි කාලයක් නැහැ කියලා ක්‍රිකට් එක කරන්න.
1: හැබැයි ඉන්නකම්.
0: ඉන්නකම්. මේ අන්තිම කාලේ මගේ යන්නේ. අන්තිම මැච් එකත් හොඳට කරලා යන්න තමයි මං ආස.
1: ඕකේ.
0: ඒ නිසා ඒක වෙනුවෙන් මං කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. දැන් කාට හරි හිතන්න පුළුවන් කෝලි වගේ කෙනෙකුට තව ක්‍රිකට් වලින් ගන්න දෙයක් තියනවාද කියලා. කෝලි කියන්නේ ක්‍රිකට් ගහලා ලෝකෙම අවධානය දිනාගෙන
1: ආදරේ දිනාගත්.
0: ඔය ඉන්ස්ටාග්‍රෑම් ගිනුම් අතරේ හැම කෝලි ඉන්නේ උඩම.
1: ඒ
0: කියන්නේ ටෙන්ඩුල් කාලා ධෝනිලා. ඒගොල්ලොත් නැහැ. කෝලි ඉන්න තැන ඒගොල්ලොත් නැහැ. කෝලි ඉන්නේ ඒ වෙන තැනක.
1: ලැබෙන්න ඕන හැම දෙයක්ම කෝලිට ලැබිලා තියෙනවා.
0: සල්ලි කෝටි ගණනින් හම්බ
1: කළා.
0: අර අසරණ මිනිස්සුන්ට උදව් කරන.
1: ඔව්.
0: නේද? අර එහෙම ව්‍යාපෘති ගණනාවක් තියෙන. ඒවා කරන අනුෂ්කා ශර්මා එයාගේ බිරිඳ. ජනප්‍රියත්වයේ කිසිම අඩුවක්
1: නැහැ. මොනවද ඇත්තටම අඩු?
0: ඒත් එයා කියනවා අන්තිම මැච් එකත් හොඳට කරන්න ඕනේ කියන ඒ පිපාසය.
1: එයාගේ හිතේ තියෙනවා.
0: තියෙනවා කියලා. ඉතින් මිනිස්සෙක් සාර්ථක වෙන්නේ Tamanට තියෙන උවමනාවත් එක්ක. කෝලි හොඳ පාඩමක් අපිට මතක් කරන්න.
1: ඇත්ත.
0: කොච්චර වැඩෙක් වුණත් Taman කරන අන්තිම රාජකාරියත් Tamanට දීලා තියෙන අන්තිම වගකීමත්
1: හරියට කරන්න ඕන.
0: හරියට කරලා ලස්සන මතකයක් එක්ක මිනිස්සුන්ගේ ජීවිතවලින් යන්න. ක්‍රිකට් පිටියෙන් යන කෝලි අපිට කියනවා එහෙම. තාම යන දවසක්වත් නැහැ හොඳේ.
1: නෑ නෑ නෑ.
0: ඔබේ
1: ජීවිතේ තැති ප්ලෑන් එක
0: උදේ 9:11යි.

0: උදේ 9 විනාඩි 20යි.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසය උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්.

0: දෝර ගගේ තල නහි නහදමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: ඉක්ම මතක් කරන්න ඕනේ ඩෝම ගැන, මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන. ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ මේ තරම් දුර නේද මෙච්චර ඉක්මනට එන්න පුළුවන් වෙයි කියලා හිතුනේ නෑ. සමහර ලාවට තාම අර සාම්ප්‍රදායික ක්‍රමත් එක්ක ඒවා නරකයි කියනවා නෙමෙයි, නවීන ලෝකෙට ගැලපෙන විදියට අපේ නේද ගොවි මහතුරු ටික ඒවට සම්බන්ධ තවත් ඉන්නවනේ ශාස්ත්‍ර ගණනාවන්. ඒ ඔක්කොමත් එක්ක ඉස්සරහට යන ගමනකදී අපිට මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමතක කරන්න බෑ.
1: ඉතින් ඔබේ බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් මේ අයව සම්බන්ධ කරගන්න පුළුවන්. 011-6796-579 කියන නම්බරයකට කතා කරලා.
0: ඩෝම මැෂින් එක විතරක් මේ ස්ටීම් බට්ටා ඊට පස්සේ කලර් සෝටර් එක වගේ යන්ත්‍රෝපකරණ ගණනාවක් තියෙනවා. වාගේ බිස්නස් එකට ඕන කරන නේද වාගේ ෆැක්ටරි එකට ඕන කරන මැෂින්ස් ටික වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ගන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකේ.

0: කවයා විනාඩි 24යි වෙලාව. මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන අපි කියුවානේ. දැන් දිවයිනේ අංක 1 වීකෙටීමේ යන්ත්‍රය තමයි නේද මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් හඳුන්වා දුන්න ඩෝමා කියලා කියන්නේ. ඉතින් මේ ටීම් එකත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම මේ සමාගමේ මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා රැකියා අබෑර්තු තියෙනවා. ඉතින් ඔයාලට රස්සාවක් හොයනවා නම් ඔයා මෙන්න මේ නම්බර් එකට දැම්ම ඔයාගේ මෙව්ව එක දාන්න.
1: CV එක
0: දාන්න. 0764 23 94 27 කියන නම්බර එකට ඔයා වට්ස්ඇප් කරන්න පුළුවන් නම් නේද ඉක්මනටම අමල්ක මැණික් කඩවර අපේ සාමණේර අධිකාරිතුමාට දාන්න ඔයාගේ CV එක.

0: ඔය උන හෙම්බිරිසාව කැස්ස ගැන අපි කිව්ව නේද වැස්සත් එක්ක. අපේ ඕනම වෙලාවක හැදින්න පුළුවන් ඒවා රෝග තුනක් නෙවෙයි, උන හෙම්බිරිසාව කැස්ස. ඊට පස්සේ මේ කාපු දෙයක් ඉන්න මේ බඩේ අමාරුවක්. බඩ නිකන් නිකන් පහසු අපහසුයි.
1: බොර බොර ගානවා
0: වගේ. එකේ සබ් දෙන්න පුළුවන්. රයිට් එක මොකක් වුණත් ඔයාගේ විශේෂම අපි කියන්නේ ක්‍රිම්රාජ කරල් ගුලි.
1: හරි.
0: මේ ඇතුළු නිෂ්පාදන ගණනාවක් තියෙනවා. හරිම ඉක්මනට අපි ඒ ඉන්න අපහසුතාවයෙන් ගලව ගන්න පුළුවන්.
1: දැන් ඔය නාගරාජ තෛලය, හන්දි තෛලය, ඒ වගේම කුරුලෑසුවය, මේ වගේ ගුණාත්මක ආයුර්වේද ඖෂධ රසක් ක්‍රිම්රාජ හරහා ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක තමයි මේ ආයුර්වේද නිෂ්පාදන ඔබේ අතට පත් වෙන්නේ.
0: ඉතින් ඔය ළඟම තියෙන මේ ෆාමසි වල සුපිරි වෙළඳ සල් වල තියෙන ෆාමසියක
1: සාමාන්‍ය වෙළඳ සල් වල
0: බෙද මැදුරම නේද කියන්නේ අපි කියන්නේ මේ බෙහෙත් බඩු කඩේ
1: කියන්නේ.
0: එහෙම තැන් ඕනම තැනක ක්‍රිම්රාජ කියන එක තියෙන සාමාන්‍ය මේ සිල්ලර කඩවලක්
1: තියෙනවා. 9 විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: මේ වැස්සේ කොහේ හරි ගමනක් බිමනක්
1: යනවනම්
0: මේ කාලේ ඔය කියන්නේ අදත් හොඳ දවසක්
1: කියලා.
0: අර ජ්‍යොතිෂ්‍ය මහතුරු මේ දවස්වල ඕන තරම් සෝෂල් මීඩියා වල කියනවා මේ ලග්න ගණනාවකට මේ කාලේ නියමයි කියලා.
1: සුබඵල අරන් එනවා.
0: කෙලින්ම රජ වෙනවා කියලා
1: කියන්නේ.
0: හරි. එහෙනම් ඔයාට වැස්ස කියලා ඔයාගේ ගමනක් බිමනක් වා නේද? නැවැත්තුවේ නෑනේ යනවනේ. ඒ අනේන ගමන් උනත් ලොතරැයි කූඩුවකට පොඩ්ඩක් ගොඩ වෙලා ආසනාව කියන එක මේ අනෝරා වෙහි හතක් වැස්සත් නවත්තන්න බෑ.
1: ලැබෙන කෙනාට ලැබෙනවා.
0: හරි. එහෙනම් උත්සාහ කරලා බලන්න පුළුවන් කමක් තියෙනවා. අද මේ දවස්වල ගන්න ඕනේ ලොතරැයි තමයි හඳහන ලොතරැයි.
1: ලග්නෙත් එක්ක ගලපගෙන හඳහන වැඩි වැඩියෙන් මිලදී ගන්න. මහජන සම්පත ඊයේ දවසේ දිනුම 10189 වෙනි දිනුම් වාරය. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ W, ජය අංක අංක 3 අංක 4 අංක 7 අංක 4 අංක 9 සහ අංක 2. ගොවිසත P අක්ෂරයත් එක්ක අංක 48 අංක 57 අංක 71 සහ අංක 75. මෙගා H අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 22, ජය අංක අංක 13 අංක 22, අංක 38 සහ අංක 77. දන නිදානය V අක්ෂරයත් එක්ක අංක 24, අංක 57, අංක 66 සහ අංක 70. හඳහන කන්‍යා ලග්නයත් එක්ක අංක 6, අංක 23, අංක 36 සහ අංක 40. අද සම්පත W අක්ෂරයත් එක්ක අංක 7, අංක 4, අංක 9 සහ අංක 2. NLB ජය C අක්ෂරයත් එක්ක බිංදුව නැවතත් බිංදුව අංක 4 සහ අංක 5. සුබ දවසක්. ලග්නේ තමයි ජයග්‍රහී ලග්නේ වෙන්නේ. ජය අංක අංක 30, අංක 42 සහ අංක 64 ඔබට වාසනාව උදා කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: උදේ 9යි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: නවයයි විනාඩි 41යි වෙලාව. චීන සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුගේ මුණ ගැහීම ජාත්‍යන්තර මාධ්‍යයේ තාම ලස්සනට පෙන්නවා. උත්කර්ෂවත්ව පිළිගත්තා.
1: ඔව්නේ.
0: කියන්නේ සාකච්ඡා ගන්නවකට ගියේ. පැය දෙකක් විතර මේ දෙන්නම කතා කරා.
1: ඔව්.
0: තනිම කතා කරා. ඊට පස්සේ නියෝජිතව කතා කරා.
1: හරි.
0: එතෙන්දී චීනය සහ ඇමරිකාව තවදුරටත් ප්‍රතිවාදී නෙවෙයි කියලා ට්‍රම්ප් පිළිගන්න ගමන් චීන ජනාධිපතිවරයා කිව්වා. ඔන්න එයාට දුන්න පිළිගැනීම. ඉතින් මේ රටවල් දෙක කොච්චර හොඳට එකට ඉන්න පුළුවන්ද කියලා මේ අය ලෝකෙට පෙන්නවා. ඇත්තටම ලෝක බලවතුන් දෙදෙනා නේද? ගහමරා ගන්න මේ සියල්ල බලය ඉස්සරහා වෙනස් වෙන්න පුළුවන්. දැන් එතනදී චීන නායකයා විශිෂ්ට නායකයෙක් කියලා ට්‍රම්ප් මහත්තයත් කිව්වා.
1: ඔව්.
0: ඒ කියන්නේ දැන් ලෝක බලවතුන් මේ විදිහට එකතු වුණාට පස්සේ මේ හරහා ගොඩනැගෙන සබඳතා අනිකුත් ගෝලීය වශයෙන් කොච්චර ලොකු අපි කියන්නේ යහපත් පැත්තට හරව ගන්න පුළුවන්ද?
1: අනිවාර්යෙන්.
0: යුද්ධ තියෙනවා නම් ඒවා උනත් කතා කරලා
1: මෙහෙම ගන්න පුළුවන්.
0: ඔය තායිවානය සම්බන්ධව එහෙම ඉදිරියේදී නේ යම් යම් තීන්දුව తీරන ගන්නවට එන්න ඉඩ තියෙනවා. මොකද එතෙන්දි කතා කළා තායිවාන අර්බුදය තීරුබදු තාක්ෂණය සම්බන්ධව. එතකොට පවතින තරංකාරී වෙළඳපොළ වටපිටාව, ඉරාන යුද්ධය මේ දේවල් තමයි ගොඩාක්ම කතා කරා කියලා කියන්නේ. ඉතින් මේ චීන ජනාධිපතිවරයාට කිව්වා ඇමරිකාවට ඇවිල්ලා යන්න. එන්න ඇවිල්ලා යන්න. මොකද මේ අපේ සහයෝගය දිහා මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා.
1: අනිවාර්යයෙන්.
0: ඉතින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබුණා. ඉතින්
1: රසරස කෑම ජාතියක තිබ්බා.
0: ඔව්. ඉතින් බටහිර මාධ්‍ය විශේෂයෙන්ම මේක ඇත්තටම හරිම මේ පොසිටිව් විදියට වාර්තා කරලා තිබ්බා. සාමාන්‍යයෙන් මේවැය තියෙන පොඩි පොඩි ඔය කියන්නේ මගහැරෙන පොඩි කෑලි, ජනාධිපතිවරයා හැරුණ විදිය වැරදි, අත දුන්න විදිය වැරදි, අපේ රටේ මාධ්‍ය වාර්තා කරන්න එහෙමනේ.
1: මෙලනියා ගියේ නෑ නේද මේකට?
0: චීන ජනාධිපති අහවල් ජනාධිපති එනකොට මෙහෙමයි පිළිගත්තේ, මෙයාට මෙහෙමයි.
1: හරි.
0: එහෙම නැතුව හරි පොසිටිව් විදියට වාර්තා කළා. තිබුණා. ඒක වටිනවා. මේ වෙලාවේ ලෝකයේ යුද්ධ ගණනාවක් පැවැත්වෙන වෙලාවක තමයි මේ හමුවීම සිද්ධ වෙන්නේ. නමුත් පෞගේ කාලේ ට්‍රම්ප් මහත්තයාට ලොකු චෝදනා ටිකක් තිබුණා යුද්ධේ අවුලන්නේ ඒගොල්ලෝ කියලා. ඉතින් අර ඒ කියන කතා ඔක්කොමත් එක්ක මෙතනදි සාමය පැත්තෙත් බොහෝ දේවල් කතා වුණා කියලා කියනවා.
1: සහ ඔය වෙළඳ යුද්ධය සමනය කරගත්තා වගේ වැඩකුත් වෙනවනේ මෙතනින් නේ.
0: 9:44යි දැන් වෙලාව.

0: ලකඩ රේඩියෝ ITN
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකීන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 479.
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
3: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කෙසේවකට කෙසේවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කෝර අමෘතා.
5: 9:50
6: අපි යන්න හදන්නේ.
5: මේ 9:50 ගාව 9:50 ට්‍රේන් එකක් තියෙනවානේ.
6: තියෙනවද?
5: 9:50 ට්‍රේන්
6: එක. ඉස්සර නම් තිබ්බා මේ ට්‍රේන් එක.
5: රෝහණ කුමාරි තියෙන 9:50 මාතරින් එන්නේ.
6: අහහ.
5: ඉස්සර අපි ගමේ ගියාම අපේ ගම මාතරනේ.
6: වෙලාවට වෙනවද ඉතින්?
5: ඔව්. ඔව් අපි නම් 9:00 මාරට ස්ටේෂන් එකට එනවා.
6: ඔව්.
5: කෝච්චි එනවා 10 කාලෙට. මේ පැය පහක් හයක් ගියා ඉතින්.
6: ඔව් නේ.
5: ඒ කාලේ දැන් වගේ ස්පීඩ් දෙන්නත් බෑ.
6: ඔව්.
5: දැන් නම් ඔය මාතර ඉඳන් ගාල්ලට හදලා තියෙන්නේ හොඳට හදලා තියෙනවනේ. ඒ කාලේදී හිමි එනවා.
6: ඔව් කොට කොට.
5: වැනි. තුන් පාරක් විතර නිදාගෙන හැරනකොට කොළඹ. රයිට් මේ දුම්රිය මාර්ග ආශ්‍රිතව. අනතුරු පහුගිය කාලේ නේද අපි ගොඩාක් වෙලාට කොහොමද මේ වැස්ස වෙලාවට එහෙම අපිට සංගොය දෙපැත්තේ කියන්නේ අපේ වාහනේ ඩ්‍රයිව් කරනකොට ගොඩාක් වෙලාවට ඉස්සරහා වීදුරුව නම් වයිපර් එකෙන් මේ වෙනවා දෙපැත්ත එහෙම ගොඩාක් වෙලාවට හරියට පැහැදිලිව පේන්නේ නැහැ.
6: ඔව්.
5: ඒකට හේතුව සමහර අයගේ AC එක පවා අර මේ පැත්තේ ග්ලාස් එකට පොඩක් වැදිලා පොඩි
6: හුමාලයක් වගේ නිය වැදිලා තියෙනවා.
5: එතකොට වාහනයක් ඔය හරස් මාර්ගකින් දානකොට දුම්රිය හරස් මාර්ගවල එහෙම විශේෂයෙන් පොඩක් කල්පනාවෙන් මොකද කෝච්චි වැස්සයි කියලා හිමින් යන්නේ නැහැ.
6: ඔව් නේ.
5: නේ. ඒ නිසා චුට්ටක් ඒ ගැන හිතන්න. පාරේ සාමාන්‍ය මහා මාර්ගේ ගමන් කරනකොට ඒ ගැන හිතන්න. වැස්සින්ද හැමෝම කලබලෙන් යන්නේ. විශේෂයෙන් මෝටර් සයිකල් වල යන අපේ සහෝදරවරු. වැස්සට කලින් ගෙදර යනවා කියන එක විතරමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලෝ නිකනු සාමාන්‍ය ටයක් ස්පීඩ් එකේ යන්නේ. ත්‍රී වීල් අය යන්නේ හයර් එකක් ගන්න චේතනාවෙන්. මේ හයර් එක දාලා ඊළඟ හයර් එක ගන්න. ඊට පස්සේ බස් උනත් එහෙමයි. තමන් ඉක්මනට තමන්ගේ නේද? මේ සෙනග ටික නග්ග ගන්න ඕනේ කෑලි ගන්න. වැඩි කරගන්න ඕනේ. ඉතින් රේස් එන්නේ ඔය ඔක්කොම වැස්ස කියලා දවසක නෙමෙයි සාමාන්‍ය දවසකත් එහෙමයි. මම මේ ගැන මතක් කරන්න හේතුව අපි ටේක් යා වැඩසටහන ආයි පටන් ගන්නවා.
6: ඔව්.
5: ඉතින් අපි ඊළඟ දෙවන අදීර වෙනස්ම මුහුණුවරකින් අපි ආරම්භ කරනවා ඉදිරියේදී. අපි ඒ ගැන තොරතුරු කියන්නම් ඔබට.
6: හරි. එහෙනම් අපි යනවා. යන්න කලින් පැල්වද නිෂ්පාදන ගැන ඔබට මතක් කරන්න ඕන. ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික කිරිබිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතල් මේ කිරි වෙනකම්ම පැල්වත්ත කියන නමින් ගන්න. දේශීය නිෂ්පාදන වලින් කැම ටික රස කරගන්නකොට විජය කියන නම අමතක කරලා බෑ. ඒ නිසා කුළු බඩු ටික ගන්න ඕන ඔබ. විජය කියන නමින් විතරයි.
5: පැල්වත් නිෂ්පාදන ගැන මතක් කරා. හඳහන ලොතරැය ගැන කියනවා නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩිපුරම මේ දවස්වල ගන්න ඕනේ ටිකට් එක. වාර සුපිරි දිනුම් මැදීමක් තියෙනවා. ඒ වගේම ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් අපිත් එක්ක හිටියා. ඩීප් ටෙක් සෝලා.
6: ඒ වගේම ක්‍රිම් රාජ මෙයාත් අපිත් එක්ක හිටියා. ඉතින් මේ හැමෝමත් එක්ක තමයි අපි මේ සතියේ ලක්කන මෝනින් ඩ්‍රයිව් එක අරගෙන ආයෙත් ලබන සතියනේ.
5: ඔව් සතියන්තේ ඉවරයි. ආයි අපි හම්බෙන්නේ 18 වෙනිදා සඳුදා.
6: ගෙහින් සුබ දවසක්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රිය වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01177479.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 071 711 711 1.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
4: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
3: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වයේ සඳහා විමසන්න 0777 273 454 අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
2: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Velao Perauru 10

0: ලක්කඩ ප්‍රවෘති සමකින් මම සමීර කාරීව සම්ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩ විතාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි අටේ NLB දනටිතහනය ලොතුරයි රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වන විට වාන්දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු HMPDS හේරත් මහතා සඳහන් කළේ වාන්දමන ප්‍රධාන ජලාශ අතරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය නාචදුව සහ යාන්නෝය ජලාශත් බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවැල ජලාශයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර තිස්සවැව වේරවිල යෝධවැව මෙන්ම වෙහෙරකල ජලාශයත් ඇතුළත් බවයි. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළවැව සීමලංගමුව මාගල්ල සහ දැදුරුව ජලාශත් මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්දා සහ වැමැඩිල්ල ජලාශයත් මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල සහ අලිකොටාර ජලාශයත් පුත්තලම දිස්ත්‍රික්කයේ ගිනිමිටිය සහ තබ්බෝව ජලාශ මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධවැවද වාන්තමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. පාවෙන අවිගබඩාවක් ලෙස ක්‍රියාත්මක වූ බාපැසන යාත්‍රාවක් ඉරාන ආරක්ෂකාංශ විසින් අත්තරංගොඩ ගෙන තිබෙනවා. ඕමාන් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී විදේශ මාධ්‍ය වාර්තා කළේ අත්තරංගොඩ ගන්නා අවස්ථාවේදී මේ යාත්‍රාව ඉරාන මුහුදු සීමාව දෙසට ගමන් කරමින් තිබූ බවයි. ඒ හොන්ඩුරාස් රාජ්‍ය දජය යටතේ යාත්‍රා කරමින් සිටි නෞකාව බවද සඳහන්. චෑන්ගාඩ් සමුද්‍ර අවධානම් කළමනා කරන ආයතනය ප්‍රකාශ කර ඇත්තේ මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කරන ආරක්ෂක සමාගම් සඳහා ආයුධ ගබඩා කර තිබෙන අවිගබඩාවක් ලෙස ක්‍රියාත්මක වූ නෞකාවක් මෙසේ අත්තරංගොඩ ගෙන ඇති බවයි. මේලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
5: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
3: ඩෙංගු මාරාන්තිකයි. සැවොම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: විඳා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙක අපව ටැග් ද ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙක අපව

අයිබෝවන් සුබදස්සන ක්ෂෑග්‍රහහි වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගුඩ් මෝනිං. අපි ලකඩ හර්ට්බීට් අද දවසේදී මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. අද මේ මාසේ 15 වෙනිදා සිකුරාදා දවසේදී තින් ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න 07.3935937 අපේ WhatsApp නම්බර් එක. ආවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. දවල් එක වෙනකම් මම ඉන්නවා ලකඩ හර්ට්බීට් අරගෙන අවිල්ලා. අදත් ඔයා වෙනුවෙන් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකකුත් එක්ක. ඉතින් අපි මතක් කරන්න ඕන. දැන් ඊයේ දවසේ ඉඳලා තාමත් වහින පැති තියෙනවා. දැන් සමහර තැන්වලට වැස්ස පොඩ්ඩක් පහව ගිහින් තියෙන්නේ. දැන් කොහොම නමුත් දැන් අපි ඉන්න පැති වලට නම් කොළඹ පැත්තට එහෙම චුට්ටක් අහස කළු කරලා තියෙන්නේ. වැස්සක් බලාපොරොත්තුෙන් තමයි ඉන්නේ. පුත්තලම දිස්ත්‍රික්කයට තමයි දැන් මේ වැස්සත් එක වැඩිම හානි සිද්ධ වෙලා තියෙන්නේ කියලා වාර්තා වෙලා තියෙනවා. ඒකත් එක්කම දැන් ඔන්න අද දවසේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. කළුගඟෙහි කුඩා ගඟ උපද්‍රෝණිය සම්බන්ධයෙන් ඉදිරිපැය 48 කාලය තුළ සඳහා සොළු ගඟ වතුර ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද උදේ 8ට නිකුත් කරලා තියෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඩාගඟ උපද්‍රෝණී ඉහළදහරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තියෙනවා කියලා, තවදුරටත් වර්ෂාව පවතිනවා කියලත් සඳහන්. එය අනුව ගංගාවල ජලමාපකවල ජලමට්ටම සහ වර්ෂා දත්ත විශ්ලේෂණයට අනුව බුලත්සිංහල, මදුරාවල,

පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොටාසවල කුඩාගඟ සහ මගුරගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළුගඟ උතුරු තත්ත්වයක් ඇතිවේ හැකි බවට අනතුරු අඟවල තියෙන. මේ හේතුවෙන් කුඩාගඟ සහ මගුරගඟ අවට පහත් බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන. මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්, රේදුරන් සහ ගංගාශ්‍රිත ප්‍රදේශ භාවිතා කරන ජනතාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් අවශ්‍ය පියවර දැන ගැනීමට ආපදා කළමනාකරණ අංශ දැනුවත් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් කොහොම නමුත් ඔන්න දැන් අපිට වාර්තා වන තොරතුරු අනුව මේ ප්‍රදේශවලට උන සුළු ගං වතුර මට්ටමක් අවධානමක් පවතින බව තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළ තියෙන්නේ. ඒතකම සඳහන් කරන්න ඕනලා තියෙන්නේ මේව නරඹන්න එහෙම යනව නේද? නරඹන්න ගියාට කමක් නැහැ. ඒ වතුර වලට එහෙම බඩක් පරිස්සත් ඔයාවේ ඔළුවේ තියාගෙන වැඩ කරන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි හිතින් අද දවසත් සිකුරාදා දවස මේ සතියේ අපේ වැඩ කරන අයගේ සතිය දවස් පහේ වැඩ කරන අයගේ අවසාන දවස මේ සතියේ. නමුත් අපි වැඩ කරන්න එපයි නේද? වැස්සාව කියලා අපි මුකෝ වැඩ කරන එක නතර කරන්න යන්නේ නේද? අපි වැඩ කරන්න ඕන. එහෙම තමයි. වැඩ කරන්න ඕන අපිට ඉස්සරහට අපේ අනාගතයට අපි සැලසුම් කරලා තියෙන

0: අහගෙන ඉන්නව කියලා. එහෙනම් ලක්කන හાર્ට් බීට් අපි අද දවසේදී මේ විදිහට ආරම්භ කරමු. ලස්සන සින්දුව ක්ලාසික් කරගෙන තියෙනවා. මං අද ලක්කන හાર્ට් බීට් වලින් අපි සින්දුව අහලා ආයේ මේ පැද්දරෙමු. මතක කරගන්න අපේ නම්බර් එක 07030935097 07030935097 අපේ WhatsApp නම්බර් එක. ආවෙනුවෙන් දවල් එක වෙනකන් විවෘතයි. ඉක්මනට මේ පැත්තට එන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. හරි, අපි එහෙනම් සින්දුවට යමු. වෙලාවත් බලන්න ඕන, වෙලාවත් බලලම අපි සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5 ලක්කනත් එක්ක එකතු වෙන්න. ලක්කන හાર્ට්බීට් අහන වෙලාව මතක් කරනං උදේ 10යි විනාඩි 13යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලන්න.

ගෙදර වෙලා කම්මැලිකමට ඉන්න වෙලාවේ එහෙම නැත්නම් වැඩ කරන ගමන්නම් ඉන්නේ පොඩි පොඩි කම්මැලිකම් එනවනේ මේ වැස්ස සීතලත් එක්ක. ඉතින් උණුම උණුත් කිරිතේකක් බොන්න තිබ්බොත් කොහොමද? එහෙම ගන්නවනම් ඔයාලට හොඳ නිෂ්පාදනයක් පිළිබඳව තමයි මම මේ වෙලාවේ මතක් කරන්න යන්නේ. ඒ තමයි පැල්වත නිෂ්පාදන. පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. ඒක හින්දා බය නැතුව පරිභෝජනය කරන්න පුළුවන්. අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරිආසන්නෙන් තමයි පැල්වත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඒක හින්දා බය නැතුව පොඩ්ඩක් පවා දෙන්න පුළුවන් අපේම දෙයක් හින්දා. පැල්වත කිරිපිටි එක ගත්තට පස්සේ දැන් ඔයාලට මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. පැල්වත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත කිරිපිටියක විතරක් නෙමෙයි පැල්වත කිරි එක තියෙනවා, පැල්වත බටර් එක තියෙනවා, ඒ වගේම තමයි පැල්වත අයිස්ක්‍රීම් එක, පැල්වත යෝගට් එක. පැල්වත අයිස්ක්‍රීම් එක ගත්තත් දැන් ඔයාලට කැමතිම කැමති ෆ්ලේවර්ස් වලින් මිලදී ගන්න පුළුවන්. මෙහෙම මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් මම ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ රංගල හන්දියේ තියෙන ශාඛාව, බත්තරමුල්ල පැලවත්ත ශාඛාව, ඒ වගේම අනුරාධපුර මර්දන්කඩවල ශාඛාවත් ඔන්න ඔයා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ඔයා ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන ඔයාගේ හිතේ හැටියට මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳසැලට ගිහිල්ලා පැල්වත්ත නාමය තියෙනවද කියලා බලලා මිලදී ගන්න කියලාත් ඔයාට අපි මේ වෙලාවේ මතක් කරනවා. ලකඩ හાર્ට් බීට් වල පළවෙනි පැය තාම ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ. මේ පැත්තට එන්න පුළුවන් මැසේජ් එකක් දාන්න 0703939537 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලාත් ඔයාට මේ වෙලාවේ අපි මතක් කරනවා. ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරනවා. උදේ 10:19.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගදී දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

0: ඕනෙමන සතිය දෙනකල දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: උදේ 10:27 වෙලාව ලකන හાર્ට් බීට් වල තාම පළවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. තාම මේ පැත්තට එන්න බැරි වුණා නම් වෙනව තියෙන එකකට මැසේජ් එකක් දාන්න. 0703935937 අපේ WhatsApp නම්බර් එක. එක් මණ්ඩ මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා මේ පැත්තට එන කාට.

0: ලකඩහාඩ් බීට හඟින් වෙලා මද කරන උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: හඩ් බීට්

0: Radio ITN Heartbeat.
1: උදේ 10 විනාඩි 35යි වෙලාව ලකන හાર્ට්බීට් එක ඔයා එකතු වෙලා ඉන්න තාම පළවෙනි පැයේ මේ විදිහට අපි යන්න ඉස්සරහට මට මේ වෙලාව මැසේජ් කරපු යාළුව කට්ටියක් එකතු කරගන්න කියලා හිතුවා. WhatsApp chat එක පැත්තට යද්දී good morning කියලා මට මැසේජ් එක දාලා තින අපේ බුද්ධික දරණියගල ඉඳලා. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. බුද්ධික මොකද ඔය පැත්ත වෙන්නේ වහිනවද? දැන් නම් වැස්ස අඩු වෙලා ඇති මම හිතන්නේ. ආදරෙන් එකතු කරගන්නවා ලකන හાર્ට්බීට් වලට. සුබ දවසක් ගිහන් වැඩ කරන ගමන් ලකඩ අහගෙන ඉන්න මම අපේ චින්තක හැමදාම වගේ කොරියන් වල ඉඳලා අපේ ආදරණීය මිත්‍රයා අදත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ආදරණ එකතු කරගන්නවා අපිවත් අහගෙන පරිස්සමෙන් ඉන්න ඕන. ඩිලා නිරෝ ශාංවැල්ල ඉඳලා මට මැසේජ් එකක් දාලා තිනවා. ලක්ෂ්මන් හිල්මිගේ සින්දුව කෝණි කියලා අලමු අපද ට්‍රයි එකක් දෙන්නම් අපි දෙන්න. ආදරය පිරුණ සුබ දහවලා සුබ දහවල කාදුරුණේ ලක්කන සමගින් අදත් අපි එකතු වෙනවා. පොල්ගහවෙල ජයවර්ධන මාවතේ තුෂාරි අක්කගේ චූඩු පුතා පවන් සීතල සුලඟක් වෙලා හිත නිවි සැනසෙන පවන් රොදක් වී දැවටෙන ආදරණීය පවන් පුතාට සතුටින් සෞඛ්‍යෙන් පිරුණු නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබෝපන්දනයක් වෙන්න කියලා පැතුම් එක් කරනවා කියලා බැලුම්ගල කන්දේ සුරේකානන්ද සාගර මාමා හසඳරා සමගින් ලකඩහන සීලු දනම ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින්. කවුද මේ? අපේ සුමන නේද? බොයගොඩ සුමන ආදරණ එකතු කරගන්නවා ලකඬ හાર્ට්බීට් වලට. මේ වෙලාවේ ලකඬ හන සීලු දෙනවම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා දෙනවා. ලස්සනට කරනවා ලකඬ පවුලේ ඔයාලා නිසායි ආදරෙයි ලකඬට කියලා මැසේජ් එක දාලා තියෙන. ගොඩක් ස්තුතියි ඒ ආදරයට. සුමන ඇතුළු පවුලේ සීලු දෙනාමත් යාළුවෝ සීලු දෙනාමත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින්. කොහොමද ඔයාට? අද තිමිර නෙත්සරගේ උපන්දිනේ. එයාට හැපි බර්ත්ඩේ කියලා විෂ් කරනවා. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනේ අපේ කොටිකාබත්තේ චන්දිමා බේගුණවර්ධන. තිමිරනෙත්සර ආදරණීය පුංචි පුතාට අපි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලක්කඬේ සීලු දෙනාම. යා එකතු කරගන්නවා මේ වෙලාවේ දෙවුනි පුන්සඳි යුවෙන්දි වගේම යමුණ පුංචි වජ්‍ර පුංචි අනෝම පුංචි දිලීප අම්මා ඒ වගේම විමල් බාප්පා ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කොයි හිටියත් අහනවා ලක්කඬ හાર્ට් බීට් ආදරේ හැමදාම කියලා. මට කැලණි ගඟ පිටාර දානවද කියලා පොඩ්ඩක් දැනගන්න ඕනලු. මෙහෙට හොඳටම වැස්ස දැනුත් කියලා. ඔව් වැස්ස නම් තියෙනවා. හැබැයි තවම එහෙම තත්වයක් නම් දැනට අපිට වාර්තා වෙලා නැහැ. කොමනමුත් කැලණි ගඟ අවට ඉන්න අයට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියලා තිබුණා. විමල සුරේන්ද්‍ර බලාගාරයේ පාන්දොරට විවෘත කරලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. එහින්දා කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමේ හැකියාවක් තියෙනවා කියලා තමයි සඳහන් වෙලා තිබුණේ. කොහොම නමුත් තවම හැම ලොකු ගඟ වතුර අවදානමක් කැලණි ගඟට නිකුත් කරලා නැහැ. ඒකෙන්ද දැනට පොඩ්ඩක් ඔය බය වෙන්න ඕනේ නැහැ. ඒ වුණාට කොකටත් කල්පනාවෙන් ඉන්න චන්දිම හරිද? ආදරෙන් එකතු කරගන්න ආවත් මේ වෙලාවේ. හෙලෝ කලබල පැංචෝ හොඳින් ඉන්නව නේද? ගුඩ් මෝර්නින් ගිහන් අයියේ. මම ටිකක් අසනීපින් ඉන්නේ. තෝයාව අහනවා. ඔයා ටිකක් කලබල පැංචෙක් වුණාට ජීවිතේ තීරණ ගන්නකොට කලබල වෙන්න එපා හොඳේ. අපේ මාතලේ දිලිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං මෙතනදි කලබල වුණාට එහෙම නෑ දිලිනි. ආව ආදරෙන් එකතු කරගන්නවා. මොකද වෙලා තියෙන්නේ? අසනීපෙන් කියලා කිව්ව නේද? එහෙනම් ඉක්මනටම සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් නම් මං හිතන්නේ මාතලේ පැත්තට පොඩ්ඩක් වැස්ස අඩු කරලා තියෙන්නේ නේද? ඒකින්ද සද්දරම අපි අහගෙන ඉන්නවා කියලා තමයි මම හිතන්නේ. හරි අපි යනවා ගලේ කඩේ පැත්තට රයිගම. අපි සරත් චන්ද්‍රුඩය සාදරෙන් අපි එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඬ හાર્ට්බීට් වලට. ගුඩ් මෝර්නින්. යටියන්තොට ඉඳලා හොරොන්දල යටියන්තොට අජිත් ලක්ෂාන් රුක්ෂාන් පුබුදු කුමාර මල්ලි ජයම්පති සෙල්වම ආදරණ එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් කෝණි කියලා මැසේජ් එක දාලා තියෙනවා. සුබම සුබ දවසක්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අනුරගම අනුලාභති එකතු කරගන්නවා යාගේ මහත්තයා සිරිල්. ඒ වගේම ප්‍රදීප් පේශල අනුෂික හර්ෂණ අමේලියා සමරසේකරවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රින්කු පහේකනු අපි පුංචි බණ්ඩා ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. අලව්වේ උදයන්ගනී මහත්තයා නදීර ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් අයියේ ලස්සන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සින්දුවක් දෙන්න අපිටත්. අපි වැඩ කරන ගමන් ඔයාව හගෙන ඉන්නේ. මගේ සැලුන් එකේ ඉන්න ඉන්දුවක්කි නෙත්මිනංගි ඒ සින්දුවට එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන අපේ නුවරින් ශෂිනි. ශෂිනි කොහොමද? ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. කොට්ටාව පැත්තට යන්න හිතුව අපේ ජය මාමා වෙනද වගේම අපි වහගෙන ඉන්නවා සුබ දවසක් වේවා ගිහන් පුතා ලැකර හાર્ට් බීට් අපිත් අද අහගෙන ඉන්නේ සින්දුකට එකතු කරගන්න කොට්ටාවේ අපේ වැඩ කරන දර ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් මදුසංක ඒ වගේම ජගත් චම්පා මිස්වත් ආදරණ එකතු කරගන්න කියලා අපේ ජය මාමා මැසේජ් එක දාලා තියෙන්නේ ගුඩ් මෝර්නින් අද ඉෂිත අයියගේ 17 වෙනි උපන්දිනේ එයාට විෂ් කරන ගමන් ලස්සන සින්දුකට අපිටත් අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කොත්මලී කැටඹුලා වෙන්නේද කැටඹුලා වෙන්න අපේ ලකිඳු මල්ලී ආදරණ එකතු කරගන්නවා ඉෂිතයියට ඕන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගුඩ් මෝර්නින් මේ වෙලාවේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ අපිත් පුතා සනුල්වත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ තිලිනී මැසේජ් එක දාලා තියෙන මකුළු දුව ඉඳලා ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ගුඩ් මෝර්නින් සුබ දවසක් ඔයාට අපිත් ඔයා අහගෙන ඉන්නේ රමෝණ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ දුව රූත් ඉන්නවා පුතා රසල් ඉන්නවා හැමෝම අහන් ඉන්නේ ආදරේ ලක්කඬට වැස්ස අපිට දවසම දැන් නම් අඩු වෙලා තියෙන්නේ ඒකනේ දැන් සමහර පැතිවලට ගොඩක් වෙලාවට වැස්ස අඩු වෙලා තියෙන්නේ ඔන්න අපත රමෝණ ආදරෙන් එකතු කරගන්නවා ලක්කඬ හાર્ට් බීට් වලට පස්සේ අපිත් ලක්කඬ සද්දට අහගෙන ඉන්නවා තරුෂි ශෂිකක් ඖෂධි සුමාලි අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපිවත් එකතු කරගන්න ඇහැලිය ගොඩ ඉඳලා බොස් චමින්දව එවැගේම රසින්දු කුරුවිට කඹරුවන් ඉන්න බින්ති නගා නේද බින්ති නගාවත් මාලින්ද තනුෂ ශාක්‍ය විහාර කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් විහාරා කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්ෂණ හાર્ට් බීට් වලට ඉතින් කට්ටියමත් එකතු කරගෙන මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන හින්දි සින්දුවක් අපි අහමු සින්දුව ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙන්නේ ආරාධනා කරනවා FM 93.5 ලක්ෂණත් එකතු වෙන්න අපි සින්දුව අහන්න කලින් වෙලාව බලන්න තියෙනවා පුංචි බ්‍රේක් එකක් අරගෙන අපි සින්දුව අහමු ආදරණ ආරාධනා කරනවා හැමෝටම ලක්ෂණත් එකතු වෙන්න ලක්ෂණ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්න 10:41
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01177479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
1: උදේ 10:43 වෙලාව

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි. හැම්බෙල්ම එහෙම කන් ගොඩමෙන සද්ද
3: මොනවදලු අමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
1: අයිබෝවන්,
4: අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඬ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවයට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

උදේදහ විනාඩි 53 වෙලාව ලකඩ හර්ට් බීට් එක එකතු වෙලා ඉන්නේ. තාමු පළවෙනි පැයේ අපිට SMS කරපු යාළුවෝ කට්ටියකුත් ඉන්නවා. යාළුවත් එකතු කරගන්න ඕන. මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා තිබ්බ අලව් අපේ තරුෂි. අපිට ලකඩ අපිත් ලකඩ අහගෙන ඉන්නේ. මට මෙන්න මේ සෝන් එක දෙන්න පුළුවන්ද? එපා නොවෙන හිතක් තිබුණා. කාටද ඔයාටද තිබ්බේ? තරුෂි අපි බලමු අද දෙන්න පුළුවන්ද කියලා. මගේ ප්ලේලිස්ට් එකේ නැහැ. අපි ට්‍රයි එකක් දෙමු. සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ලේ මීදෙනි ගමේ අපි උපනන්ද මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් එකතු කරගන්න. දෙව්මිනී අවිස්සාවල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. අමිල, හමිත් ඒ වගේම අපච්චි, අම්මා, නංගි එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කේලි, KDS සමරසිංහ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපේ අලව්වේ උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුව අහන්න මම මේ වෙලාවෙ එකතු කරගන්නවා. අධිපතිතුමිය පද්මිනී මිස්, අධිපතිතුමාවත් උදේ කුමාර සර්වත්, සමිතා, ඒ වගේම සිසිර, නිලන්ති, වසන්ත, සුජානි අතුරු ලක්කන හන සියලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. දිනේම දිගු කාලයක් ලක්කඬ සුවපත් වේවා ගිහන් ඔබ. ආවතාදරණ එකතු කර ගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන රත්නේ තමරා කුමාරි ආදරේ ලක්කඬට ආදරණ මේ වෙලාවෙ එකතු කර ගන්නවා. අපි ඔයාවත් මේ වෙලාවේ ලක්කඬ හાર્ට් බීට් වලට. අස්සලාම් අලයිකුම් ගිහන් කොළුවා. අපේ පැත්ත නම් ෆුල් ඒසි. සීතලයි, ඔය පැත්තේ කොහොමද? මෙහෙ කියලා වෙනසක් නෑ සුපුන්, මෙහෙත් එහෙම තමයි. ආයේ වෙවුලනවා දුවන්නම. සුබ උදෑසනක් වේවා ගීතයියේ. අද ගිහින් දවස් දෙකකින් නේද අපහු එන්නේ පරිසමට ගිහින් එන්න කොහෙනම්. අදත් ලස්සන සින්දු ටිකක් වුණි. මගේ නම හෂිනි, හස්බන්ඩ්ගේ නම මනෝජ්. අයියේ සින්දුව කෙල්ලල් තියෙනවා යා. පුළුවන් නම් අපි දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. ඒ පැත්තට නම් දැන් මැස්ස පායලාලු. හොඳයි, හොඳ ආරංචියක් නේද? ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව කැකුළවල රත්න කහඳව සුනිලා ජයංගනි ස්වර්ණ තිලකරත්නව තාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව කොහොලාන ජයකලනී සින්දුවහන එකතු කරගන්නවා. උපාලි, චිත්‍රානි, මාධව, කසුනතුරු, ලක්කනහන සීලු දෙනාම එකතු කරගන්නවා කියලා. ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින් තුෂාරි. දමුණු පොළ ඉඳලා අපි වහගෙන ඉන්නවා. අපි ලක්කඬ අහගෙන වැඩ. නාවුල නිලන්ත කුමාරසිරි, රශ්මි කෞශල්‍ය, ආකේෂ් ඔමියුරු තාදරණ එකතු කරගන්නවා. ඇහැලිය, අපි ලක්කඬ අහගෙන වැඩ කියලා තමයි මැසේජ් එක දාලා දෙන. ඇහැලියගොඩ ආනන්ද, එයාව තාදරණ එකතු කරගන්නවා. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අංගොඩ හිඹුටානේ කට්ටිය මේ වෙලාව වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නේ. බොස් නිමල්, සුබසිංහ, අනුෂ්ක, ඒ වගේම නදීකා, පුෂ්පේ තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. පුෂ්පේ ගම්මන්පිල අයියගේ අයියවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. වැඩ කරන තර ලොකු බාස් ලක්ෂ්මන්, අනිත් බාස්ලා දෙන්න තාදරින් එකතු කරගන්න කියලා. හරි, එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරගෙන තිනවා. සින්දුවට යන්නත් ඕන. ඊට කලින් මතක් කරන්න ඕන ආඩ පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. ඒක හින්දා බය නැතුව අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒක හින්දා අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන්. කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ප්‍රතිම රසකාරක වර්ණක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැහැ. අපේම රටේ අපේම නිෂ්පාදනයක් පැල්වත්ත. එදින අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරියස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන්නේ. ඒක හින්දා බය නැතුව මිලදී ගන්න කියලාත් ඔයාලට අපි මේ වෙලාවේ මතක් කරනවා. හරි, අපි එහෙනම් ලක්කඬ හાર્ට් බීට් පළවෙනි පැයට මේ විදිහට සමුදෙනවා. ආපහු අපි හම්බ වෙන්නේ ලක්කඬ හાર્ට් බීට් වල දෙවෙනි පැයේදී. ඒ කියන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් පරිස්සමින් සතුටින් අපි වහගෙන ඉන්න. අපි ප්‍රවෘත්ති අහලා ආයෙ මේ පැත්තට එමු. මෙසෙන්දුවටත් මට මැසේජ් කරපු යාළුව හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරන්න. උදේ 10:57.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අයහපත් කාලගුණයේ තුෙන් දිවයිනපුරා නිවාස 88ක් අර්ධහානියට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිස්ත්‍රික් 7ක නිවාස ඊට ඇතුළත්. වැඩිම අර්ධ නිවාස හානි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 40ක් බවයි සඳහන් වන්නේ. ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 9ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 5ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 5ක් මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ නිවාස 4කටද අර්ධ හානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ මේ වනිට පවුල් 29ක් පුද්ගලින් 104ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි. මේ අතර කළුගඟේ කුඩාගඟ උපද්‍රවණිය සම්බන්ධයෙන් සුළු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ කුඩාගඟ උපද්‍රවණිය හිලදාරා ප්‍රදේශවලට සැලකියුතු වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් පවතින තත්ත්වය සමග කුඩා ගඟ සහ මගුර ගඟවට පහත්බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවධානමක් පවතිනවා. එම මාර්ග භාවිත කරන රියදුරන්ට සාවට ප්‍රදේශවල පදිංචි ජනතාවට සැලකිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. චීනයේ බෝයින් සමාගමෙන් ගුවන් යානා 200ක් මිලදී ගැනීමට එකඟ වූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ මෙසේ මිලදී ගැනීමට නියමිත ගුවන් යානා වර්ගය හෝ ඒවා ලබා දෙන කාල සීමාව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි. ඇමරිකානු ජනාධිපතිවරයා ගුවන් යානා ගනුදෙනු පිළිබඳව ප්‍රකාශ කිරීම සමග බෝයින් සමාගමේ කොටසක්ගෙනද බලපෑම් එල්ල කර තිබෙනවා. ඒ අනුව බෝයින් කොටසගේ 4.1%කින් පහත වැටි ඇති බවයි වාර්තා වන්නේ. විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනයේ බෝයින් සමාගමෙන් ගුවන් යානා 500ක් මිලදී ගන්නා බවට මේට පෙර පළව තිබූ වාර්තා හේතුවෙන් මෙම පහත වැටීම සිදුව ඇති බවයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
3: දෙන්නේ මාරාතිකයි.
6: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස 4 තුළ දිවයින පුරා ඩෙංගු රෝගින් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
3: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: එකලහයි විනාඩි 5යි වෙලාව.

11 විනාඩි 9යි වෙලාව ලක්ෂණ හර්ට් බීට් එහෙනම් ඔන්න අපි දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා අයිබෝන් කියලා වාව ආදරෙන් පිළිගන්නවා මේ පැයටත් දැන් අපි පැය ප්‍රවෘත්ති වලටත් ඇහුවා මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ මේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැන් අද උදෑසන 8:30ට නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පදවැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කළ තියෙන්නේ බස්නාහිර සබරගමුව වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද උදෑසන 9:30ට නිකුත් කර ඇති අතර එය හෙට උදෑසන 8:30 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වෙනවා අද උදෑසන දත්ත විශ්ලේෂණයට අනුව ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතිය ඉදිරිපැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ තියෙන්නේ. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් තුළ තැම් ස්ථානවල මිලිමීටර 150ක පමණ ඉතා තද වෙසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කළ තියෙනවා. එවැගේම තමයි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වෙසි ඇතිවිය හැකි කියලා සඳහන්. ගිගුරුම් සහිත වැස්ස සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ කුණුමගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දෙනවා. එවැගේම තමයි මේ ගත වූ පැය 24 තුළ මිලිමීටර 175ක වැඩිම වැස්ස වාර්තා වෙලා තියෙන්නේ කොහෙටද? දන්නවද? ඒ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් තමයි මේ ගත වුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබිලා තියෙන්නේ. මිලිමීටර 175ක අගයක් ගන්නවා මේ වර්ෂාපතනය. කොමන වුද නිය දිනේට සාපේක්ෂව වැසේ යම් අඩුවීමක් අද දිනේදී වාර්තා වෙලා තිබෙන දැන් පසුගිය

0: යාත්‍රගතතර පස්සේ වැඩිම වර්ෂාපතනය ලැබිල තිබුණේ පුත්තලමට මිලිමීටර 200කට අධික වර්ෂාපතනයක් ලැබිල තිබුණා. දැන් කොහොම නමුත් තාක් දුරකට වැස්ස අඩු වෙලා තියෙනවා. මිලිමීටර 175ක වර්ෂාවක් තමයි පසුගිය පැය 24 වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් කොහොම නමුත් ටිකෙන් ටික වැස්ස අඩු වෙලා තියෙනවා. කොහොම නමුත් ඒ අවදානම් පහව ගිහිල්ලා නැහැ. ඒක හින්දා පොඩ්ඩක් අවධානයෙන් යුතුව කටයුතු කරන්න කියලා අපි ඔබට මේ වෙලාව මතක් කරනවා. විශේෂයෙන්ම ඔය වාහනවල එහෙම ගමන් කරනව නම්, විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල ගමන් කරනව නම් 60 කිලෝමීටර 60ක වේග සීමාවේ තියාගෙන ඩ්‍රයිව් කරන්න කියලාත් ඔබට නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඒ හින්දා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඔය දුර ගමන් එහෙම යනා ඉන්නව නම් වාහනේ ටයර් පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි ඔය වයිපර් බ්ලේඩ්ස් එහෙම හරියට වැඩ කරනවද කියලා බලන්න. සමහර වෙලාවට වයිපර් බ්ලේඩ්ස් වලට අර අපි කියන්නේ මොකද්ද, පැහැදිලිව මේ වතුර පාර කැපෙන්නේ නැතිව තියෙන්න පුළුවන්. සමහර වෙලාවට බැඳිලා වගේ තියෙන්න පුළුවන්. හැම ඉදිද්දී ඩ්‍රයිව් කරන්න හරි අමාරු. ඉස්සරහින් හෙඩ්ලයිට් පාරක් එහෙම වැදුනට පස්සේ ආයෙත්ින් වෙන ඕනෙම නෑ නේද? හරි, ඒවත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න. කොහොම නමුත් අපි තොරතුරු ඔබ වෙත ගෙන එන්න සූදානම් රටට වගේ කියන මාධ්‍ය නාලිකාව විදිහට. ලකර හાર્ට් බීට් එහෙනම් දෙවෙනි පැය මේ විදිහට අපි ආරම්භ කරනවා. ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. දවල් එක වෙනකන් ලස්සනම ප්ලේලිස්ට් එකක් අදවසේදීත් අපි අරගෙන අවිල්ල තියෙන්නේ. මන්ද තෝරගත්තා පළවෙනි සින්දුව විදිහට රදීෂ් වැඳබෝන කව සෝන් එකක් විදිහට මේක සින් කරලා තියෙන්නේ. අපි සින්දුව අහමු. සින්දුවහන එකතු කරගන්නවා මේ වෙලාවේ. මට මැසේජ් කරලා තියෙන යාළුව හැමෝම. ඒ වගේම තමයි දැන් ටිකකට කලින් කෝල් කරලම කිව්වා එකතු කරගන්න මේ සින්දුවට අනිවාර්යෙන්ම ගමේ සෙට් එකම ඉන්නවා කියලා. අපේ ප්‍රසන්න තමයි කතා කරේ. ප්‍රසන්න මේ වෙලාවේ එකතු කරගන්නවා. බුද්ධික අයියා ඉන්නවා, හර්ෂ අයියා ඉන්නවා, නිරෝෂන් අයියා ඉන්නවා, ලසිත අයියා ඉන්නවා, රවීන්ද්‍ර ඉන්නවනේ. ඒ වගේම සමිත අයියා ඉන්නවා. මේ කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙන්නේ. ඒ වගේම ආදරෙන් එකතු කරගන්න කියලා කිව්ව රවින්දු ඊශ්‍රායෙල් වල වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා කිව්වේ. එයාවත් මේ වෙලාවේ ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම බර්ත්ඩේ විශේෂකකුත් තියෙනවා. අපේ ආදරණීය මිත්‍රයා සමිත අයියාගේ බිරිඳගේ උපන්දිනය අද. ඒ දෙන්නා විවාහ වෙලා පළවෙනි බර්ත්ඩේ කළ මේ විදිහට සමරන්නේ. ඉතින් එයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා යාළුවෝ කට්ටියම විශ් කරන්න කියලා තොන්න මේ වෙලාවේ අපි මතක් කරනවා. හරි, එහෙනම් ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි යමු එහෙනම් සින්දුවට. සින්දුවට යන්න කලින් වෙලාවත් බලලම සින්දුවට යමු. ලකඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්නම්. 11 විනාඩි 13යි.
1: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Water Pump. අමතන්න 077 777 7374.

11 විනාඩි 17 වෙලාව ලක්ෂණ හાર્ට් බීට් දෙවෙනි පෑය මේ විදිහට පටන් ගන්න තියෙන්නේ. මේ පැත්තට එන්න පුළුවන් මම ඉන්නව දවල් 1 වෙනකන් ලක්ෂණ හાર્ට් බීට් හරගෙන අවිලා මැසේජ් එකක් දාන 0703 935 937 0703 935 937 අපේ WhatsApp නම්බර් එක ආවෙනුන් විවෘත වෙලා තියෙන්නේ. ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට මම බලාගෙන ඉන්නවා. ඔය එනකන් 11 විනාඩි 18 වෙලාව.

0: හිතාගන්න ඕනෙමන සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොවදී දේශසල්
2: පාට පොතක් පිළකලා කලල් කලාවේ
1: ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනිසුරු කරුපතේ සහතන
0: හදුට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය චාතිරණීය චෝති
2: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
0: අලි ආදරේ ජීවමාන හඬ
1: ආදරණීය චෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: ජෝරාදාය සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශා දේතයිඩය. වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ඉන්තික ධර්මතිලක නිර්මාණයක්.
4: මේවා මොකටද මේ මැදකට දාගත්තේ? මේ පොලිටිකල් නිවුස් නේ. මේවා මුලින්ම දාන්න ඕන දේවල් මං කියලා තියෙනවානේ. ඒවා දාන්න මුලට. දා දෙක හද.
5: අනිත් channel වලත් යනවා මිස්.
4: අද තිසාලා ප්‍රසන්ට් කරන්න දාන්න.
5: අද බාතියගේ දවස නේ මිස්.
4: අද තිසාලාව ප්‍රසෙන්ටින් කරන්න දාන්න. අද ඉරිදා. හරි. අද මිනිස්සු හැමෝම ගෙදර ඉඳන් දවස නිසා කෙල්ලෙක්ව දානවා. මං කියන්නේ ඒක.
1: මගේ ඉපැරණි පින්සති.
6: මේ අර කහපාට ෂර්ට් එකලාගෙන පුතා. උතර බලාගෙන හිටිය මම ඉස්සරහ ඉන්නේ දුවගියා හොඳට බලාගෙන හිටියා නේ. හුස්ම ගන්න එක්කම හුස්ම ගත්තේ නේ. ඈ. අර ගෑල්ලා මේ හුස්ම ගන්න ඉඳලා මම බලාගෙන ඉන්නේ. ගෑල්ලා මේ හුස්ම ගත්තා නම් හුස්ම ගත්තා. ඈ ඒක තමයි ආයතය.
1: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: taşıma paha. Anı tunay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakana Radio ITN. Heartbeat.
2: ලකඩ හර්බිට හැඟෙන වෙලා මතක් කරනනම් 11:26යි.

0: ලකඩහගෙන වෙලා මද කරනන් එකොළහයි විනාඩි තිහයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.

0: 11:37.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අම්ලිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්ලිතා.
5: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජලයිට් සමාජ කමිෂනය.
7: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
8: පහේ ළමයි
9: නංගි, අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණාකර මෙතන දෙයි යන්නකෝ.
10: නෑ නෑ නෑ, බබු පොවත්තන් නෑ, මෙතන ඉන්න ඕන.
11: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
9: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය කෙනෙක් නේ හටවන්න ගෑ.
12: ලොරියට අඩයක්? ඒ මොන චිත්‍රපටියක්ද? එහෙම එකක් නෙමෙයි අනේ,
9: අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය. ඒකේ හඳමලියට හිටිය මම.
12: අනේ නිකන් බොරු කියන්න එපා. අමාවකට හඳ පායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
11: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ

11 විනාඩි 41 වෙලාව ලකඩ හાર્ට් බීට් වලට මැසේජ් කරපු යාළුවෝ කට්ටියක එකතු කරගන්න හැදුවේ සුබ දාසනක් අසංග ප්‍රේමන්තගේ ආදරේ මං ඔය හිතර ගීතේ ඕනි කියලා මැසේජ් එකක් දාලා තියෙන ගොඩක වෙල බැල්කනියා ඉඳලා AP රවින්ද්‍ර විජේසුන්දර යුඩි ඉන්දිකත මේ වෙලාවේ ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා එවත් ආදරණ එකතු කරගන්නවා පිළියන්දල පැත්තරය දී ලක්ෂ්මන් මඩපාත මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා නිශානි චේතනා තේජා ආබෝර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සහ සේරුවාවිල කේඩී සමරසිංහ ආදරණ එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ කට්ටියම එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ දුව තරුෂි ඒ වගේම නංගි උදේෂි හිමන්සා කිතුල්ගලේ නිලු තමයි අපේ මැසේජ් එක දාලා තියෙන්නේ නිලු ආවාදරණ එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට අමිල ගුඩ් මෝර්නින් මොකද අද වැස්ස නැද්ද සින්දුවක් අහන්න මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා මහේෂ් ආදරෙන් එකතු කරගන්න බා අකුරස දීගල ඉනෝකා මටත් සින්දුවක් දෙන්න පුතා හිරුෂ පුතා සිතීජ යසිරු දුව පුතා අනිත් පුතා යසිරු දුව විනි මාත්‍යා ජගත් ඉන්නවා එවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ සුබදාසනක් වේවා යටියන් තොට ඉඳලා අපේ සේපාලිකා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා ආදරෙන් මේ වෙලාව එකතු කරගන්නවා මටත් සින්දුවක් ඕනි ලකඩ අහගෙන ඉන්නවා පිටිකල බොරුල හේන සුසන්ත සම්පත් මැසේජ් එක දාලා තියෙන්නේ අද නම් වැස්සෙම දලු කඩනවා තේබුණ ගමන් ඔයාලව අහගෙන ඉන්නවා අපේ වාසනා කලවානදල මැසේජ් එක දාලා තියෙන්නේ මාත් හරියාසයි මේ වෙලාවේ හේවත්තකට යන්න ටික වැස්සත් එක්ක නේද හරි අපිවත් අහගෙන පරිස්සමෙන් වැඩ කරන්න සුබ දවසක් ලක්කඩ අපි සින්දුවකට එකතු කරගන්න අම්පාර මඩවල ලන්ද නේද මඩවල ලන්ද කරුණාදාස හේවගේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ වසන්ති ජයසේකර ඒ වගේම රුචිර සෙව්වන්දි කට්ටිය මාදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කුඩා මාදුව ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා එයා වැඩ කරන තැන බොස් සම්පත් ඒ වගේම රේණුකා මානෙල් නයනා නන්දනී පුෂ්පා නෙලුකා උදේෂි නිසංසලා කෙත්මි ඒ වගේම නුවන් පහන් කට්ටියම එකතු කරගන්න කියලා අපේ දිලේක මැසේජ් එක දාලා තියෙන්නේ ආදරෙන් එකතු කරගන්න ඕන ලකඩ හાર્ට් බීට් වලට සුබ දවසක් වේවා අපිවත් සින්දුවකට එකතු කරගන්න මාතලේ කුමාරි එරමුදුගොල්ල නයනි ගාමිණී සුභාෂිනී කට්ටිය මේ වෙලාව එකතු කරගන්නවා අපිත් ලක්කඩ අහගෙන ඉන්නේ ට්‍රින්ක පහේ කණුවේ පුංචි බණ්ඩ ආදරෙන් එකතු කරගන්නවා සුබ දවසක් පුතා ලස්සන අපිට ලස්සන සින්දුවක් ඕනි වෙන්නපු රසල් ආදරෙන් එකතු කරගන්න ඔයාගේ නෝනා මානෙල් ඒ වගේම දුවල දෙන්න සුසාන සුරේනි පුතා සුලලිත ජේකොබ් ඔබේද නේතන් තීරුෂා සින්දුව වෙනුවෙන් සීදුවෙන් ජෝසප් රාණි වත ආදරෙන් ලක්කඩ අහන සිළු දෙනාමතු ආවත් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ Hi, good morning, Aye. Paula, I've got to get a lesson in the corner. I've been doing a message in the Latin and Ivar and Madinava. Mendis Kohomodata, Adron Nikutukaragano, Italian in Apiadronia Mitra. Hello, Gihan Kilmer message in the Latinova. At Mavila, I can heartbeat a haggard in no kill message in the Latin. Adron Nikutukaragano, I can heartbeat will it. අපිවත් සින්දුවකට එකතු කරගන්න දෙහිඔ විට ඉඳලා මේ වෙලාවේ අපේ අසංක මැසේජ් එකක් දාලා තියෙනවා අසංක ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට ලස්සන සින්දුවකට අපිව එකතු කරගන්න අලව කැකුලවල රත්න කහඳව සුනිලා ජයංගනි ස්වර්ණිමත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මම ගොඩක් කාලෙක ඉඳන් හදවත ගැහෙන සින්දුව අද වෙනකන් ඔයා දුන්නේ නැහැනේ මම දුකින් ඉන්නේ ගොඩක් කියලා මැසේජ් එක දාලා තියෙන කවුද අපේ රත්නේ තමන්රා කුමාරි අපි බලමු මේ සතියේ බැරි වුණාට සමහර විට ලබන සතිය අහන්න පුළුවන් වෙන්නේ නේද? බලාපොරොත්තු ඇතරගන්න එපා. අනිවාර්යෙන් බලාපොරොත්තුෙන් ඉන්න. ඔයාලට ලස්සන සින්දුවක් ලබන සතිය හම්බ වෙයි. හරි අපි යමු එහෙනම් සින්දුවකට. මම ඊළඟට තවත් ලස්සන සින්දුවක් ක්ලාසික් කරගෙන තියෙනවා. මේ සින්දුවත් ගොඩක් හැදෙනවා. මේ සතියේ ඉල්ලපු සින්දුවක්. අපි සින්දුව අහන්න යමු. ඊට කලින් පැල්වත්ත නිෂ්පාදන පිළිබඳවත් මතක් කරන්න ඕන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේ රටේ අපේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරිවස්සන් අස්වැන්නෙන් නිෂ්පාදනය කරන අපේම නිෂ්පාදනයක්. මයනතු මිලදී ගන්න පුළුවන් අපේම දෙයක් තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ. පැල්වත්ත නිෂ්පාදන ගැන කතා කරද්දී කිරියාශ්‍රිත නිෂ්පාදන නම් මේ පැල්වත්ත විතරයි. පැල්වත්ත කිරි එක තියෙනවා. පැල්වත්ත කිරි පිටි එක තියෙනවා. පැල්වත්ත බැටර් එක තියෙනවා. පැල්වත්ත යෝගට් එක, පැල්වත්ත අයිස්ක්‍රීම් එක. මේ හැමදේම ඔයාලට පැල්වත්ත නාමය යටතේ මිලදී ගන්න පුළුවන්.
අල්ලොත් අයිස්ක්‍රීම් එක ගත්තොත් දැන් ඔයා කැමති ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. ඒ ෆ්ලේවර්ස් හැම එකකින්ම වගේ ඔයාට මිලදී ගන්න පුළුවන්. පළවත කිරිපිටියක මේද සහිත සහ මේද රහිත කාණ්ඩය කියන දෙකෙන්ම ඔයාට මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ අවුට්ලට් එකට ගියොත් ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටියේ තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පළවත්ත ශාඛාවත් ආවෙනුවෙන් විවෘතයි. එහෙම නැත්නම් යන්න අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවට. එහෙමත් නැත්නම් ළඟම තියෙන සුපිරි වෙළඳ සරලට ගිහිල්ලා කල්වත නිෂ්පාදනත් ඔයාට මිලදී ගන්න පුළුවන්. හරි, අපි යමු සින්දුවට. 18 වන්නමක් නටලම යමු නේද? හරි, එහෙනම් අපි සින්දුවට යමු මේ විදිහට. 11 විනාඩි 46 වෙලාව. තාමත් පරක්කු නෑ ඔයාලට මේ පැත්තට එන්න. 0703939537 අපේ WhatsApp නම්බර් එක. ආවෙන විවෘතයි. එක්බණ්ඩම් මේ පැත්තට එන්න කියලා අපි මතක් කරනවා. හරි, අපි එහෙනම් යමු සින්දුවට. මේ විදිහට ලක්කඩ හાર્ට් බීට් වල දෙවෙනි පැයේ ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ.

0: 11 විනාඩි 54යි.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: එකොළහ විනාඩි 54 වෙලාව නැකඩ හර්ඩ් බීට් එහෙනම් අපිට ඕන දෙවෙනි පැයත් ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඊට කලින් ටැග්ගාලා යාළුවෙක් ඉන්නව එකතු කරගන්නම්. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන රිකිල්ල ගස්කඩ පොරමඩුල්ල මදු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දිනේෂ් අපේ ආන්ටිවත් එකතු කරගන්න, ඒ වගේම නිමල් අයියා, අතුල අයියා, අතුළු පිරිස සියලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම අපි ඩියුටි කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. ලස්සන සින්දු ටිකක් යනවා. කළුතර පිලිප් විනෝදි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ නේද? හරි විනෝදි, ඔන්නවත් ආදරෙන් එකතු කරගන්න ඔයාලා කන හાર્ට් බීට් වලට. එහෙනම් අපි දෙවනි පැයත් මේ විදිහට ඉවර කරනවා. ඊට කලින් පැල්වත්ත නිෂ්පාදන පිළිබඳවත් මතක් කරන්න ඕන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. අපේ රටේ කිරිගොවින්ගෙන් ලබා ගන්නා වූ කිරියස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඉතින් පැල්වත්ත නිෂ්පාදනත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ස්ථල දිලග්‍රහණ මාවත නුගේගොඩ තියෙන ශාඛාව, ඒ වගේම මාළඹේ අරංගලහන්දියේ තියෙන ශාඛාව, බත්තරමුල්ල පළවත්ත ශාඛාව තියෙනවා, අනුරාධපුර මර්දංකඩවල ශාඛාව තියෙනවා. මේ ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාට පළවත්ත නිෂ්පාදනය මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගාලුපාර කොළුපිටි තියෙන ශාඛාව නේද? මේ තියෙන ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාට පළවත්ත නිෂ්පාදනය වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. හරි, අපි එහෙනම් ලකන හાર્ට් බීට් දෙවෙනි පැය මේ විදිහට ඉවර කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ තුන්වෙනි පැයේදී. ඒ කියන්නේ 10වල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. අපි ආපහු හම්බෙමු ඊළඟ පැයේදී.

0: на столе.
1: අද ප්‍රදේශ රැසක මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි. බුලත් සිංහල මදුරාවල පාලින්ද නුවරට සුළු ගම් වතුර තත්ත්වයක්. ඩිජිටල් ආර්ථිකයට නව පෙරලියක් PayPal ගනුදෙනු අද සිට. දෙත්වා සහ මැද පෙරදිග යුද්ධ හමුවේ ශ්‍රී ලංකාව සුවිශේෂී තැනක IMF කියයි. වෙදුලි බලයෙන් නිවත් වූ 1896කට වන්දි ගෙවීම අද. ඕමාන් බොක්කේ පාවේ නවි ගබඩාව ඉරානයේ භාරයට.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ. අද ප්‍රදේශ රැසක මිලිමීටර 150ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිට ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එම පද්ධතිය ඉදිරිපැය 30 ඇතුළ ශ්‍රී ලංකාවෙන් නිවතට ගමන් කරනු ඇති බව කාර්යනිවතු කාලගුණ විද්‍යාඥ උදේනී වීරසිංහ මහත්මිය සඳහන් කළා.
2: ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිට ඇති අඩුපෙන්න කලාපය තවතරටත් පවතිනවා. මෙම පද්ධතිය ඉදිරිපැය 36 තුලදී ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනවාදයි බලාපොරොත්තු වෙනවා. මේ අනුව අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළක්කුලින් බරව පවතිවි. බස්නාහිර, සපරකමුව, මධ්‍යම, වඹ සහ උතුර පළාත්වලන්, අනුරාධපුර, ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිකුරුම් සහිත වැසි ඇති වෙනවා. මේ අතරින් බස්නාහිර, සපරකමුව සහ වඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇති වෙන්න පුළුවන්. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. එවැගේම ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පසර එකෙන් පමණ පසුව වැසිය ගිකුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂ මතක් කරන්න ඕනේ ගිකුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියලත් අපි ජනතාවගෙන් කාලික ඉල්ලා සිටිනවා.
1: ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වන විට වාන්දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු HMPST හේරත් මහතා සඳහන් කළේ වාන්දමන ප්‍රධාන ජලාශ අතරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය, නාචදුව සහ යාන්නෝය ජලාශයන්, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවැල ජලාශයන්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්සවැව, වීරවිල, යෝධවැව මෙන්ම වෙහෙරගල ජලාශයත් ඇතුළත් බවයි. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළවැව, සිඹලංගමුව, මාගල්ල සහ දැදුරෝය ජලාශයත්, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්දා සහ වැමැඩිල්ල ජලාශත්, මොන්රාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල සහ අලිකොටාර ජලාශත්, පුතලම දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය සහ තබ්බෝව ජලාශ මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධවැවද වාන්දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. හේතුවෙන් පහත් බිම්බල වෙසෙන ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. කළුගඟේ කුඩාගඟ උපද්‍රෝණිය සම්බන්ධයෙන් සුළු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ කුඩාගඟ උපද්‍රෝණිය හෙළදහරා ප්‍රදේශවලට සැලකියුතු වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් පවතින තත්ත්වය සමග කුඩාගඟ සහ මගුර ගඟවට පහත් බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලෙන් යටවීමේ දැඩි අවධානමක් පවතිනවා. එම මාර්ග භාවිත කරන රියදුරන්ට සාවට ප්‍රදේශවල පදිංචි ජනතාවට සැලකිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. බුලත් සිංහල මදුරාවල සහ පාලින්ද නුවර ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලට ඒ වැඩි බලපෑමක් ඇතිවනවා. කුකුලීකඟ ජලාශයේද වාන්දුරටුවක් විවෘත කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. කුඩාගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් කුඩාගඟවට පහත් බිම් ප්‍රදේශයන්හි මාර්ගවල ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. බණ්ඩාරගම කොළමැදිරිය පනාපේ මාර්ගයේ ජලෙන් යටවයි පවතින්නේ. මේ අතර ගම්පහවට මාර්ග කිහිපයක්ද ජලෙන් යටවී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. අත්තනගලු ඔයාවට පවතින්නේ සුළු ගම් වතුර තත්ත්වයක්. ඒ හේතුවෙන් අත්තනගල්ල, තිහාරිය, කලොටුවා වැවස් ඇතුළු ප්‍රදේශවල පාද්බිම් ජලෙන් යටව පවතිනවා. මාතලේ කිවුල නෙළුවාකන්ද මාර්ගයේද ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. මාර්ගයට ගසක් කඩා වැටීමයි ඊට හේතුව. අයහපත් කාලගුණ හේතුවෙන් දිවයින පුරා නිවාස 88ක් අර්ධහානියට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිස්ත්‍රික් හතක නිවාස ඊට ඇතුළත්. වැඩිම අර්ධ නිවාස හානි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කෙන් වන අතර එම සංඛ්‍යාව 40ක් බවයි සඳහන් වන්නේ. ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 9ක්, ගාල දිස්ත්‍රික්කයේ නිවාස 5ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 5ක් මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස 4කටද අර්ධ හානිය සිදුව තිබෙනවා.

0: අදාළව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාතිර මහතා සඳහන් කළේ.
1: දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 26කට අධිර 2 යටතේ අවධානය සිටින යන නිවේදන නිකුත් කරන ලැබුවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, මතුගම, හොරණ සහ වලල්ලා විටන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟහිල කෝරළේ, දෙල්දොට, පස්බාය කෝරළේ, ගඟ වට කෝරළය, පාත හේවහැට, යටිනුවර, දොළුව, උඩපලාත, පන්විල සහ අකුරුණන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කුරා දිස්ත්‍රික්කයේ නාරම්මල සහ අලවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, රතමු දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇහැලියගොඩ, අයගම, කුරුවිට, කිරියල්ල සහ කලවාණන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අධිර 2 යටතේ මෙම නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. ඒත් එක්කම දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41කට අධිර 1 යටතේ විමසිලිමත් බව සිටින යන නිවේදනය ක්‍රියාත්මක කරනවා. මීට අමතරව කඳු ආශ්‍රිත අනිකුත් ප්‍රදේශ වලට යම් තරම් වර්ෂාපාතයක් තියෙනවා. ඒ වගේම මේ වන විට නායම් ලක්ෂණ ඇතිවිච්ච ස්ථාන මේ වැස්සත් සමග යම් ආකාරයක සක්‍රීය වීමේ හැකියාව පවතිනවා. එම නිසා මේ ස්ථාන වල ජීවත් වන ජනතාව, ඒ වගේම මේ ස්ථාන පසු කරන ජනතාව ඒ සම්බන්ධ සැලකිලිමත් විය යුතුයි.
0: ඩිජිටල් ආර්ථිකයේ නව පෙරළියක් කරමින් PayPal ගනුදෙනු ක්‍රමය අද සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනවා. මේට පෙර මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද ඒ සඳහා පහසුතා මතු වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිටින පරිශීලකයින්ට PayPal හරහා ජාත්‍යන්තර ගෙවීම් සිදු කිරීමට අද සිට හැකියාව ලබා දීමටයි පියවරගෙන තිබෙන්නේ. වෙබ් අඩවි වලින් භාණ්ඩ මිලදී ගැනීමට සහ වෙනත් විදේශීය සේවාවන්වලදී මෙම ගෙවීම් ක්‍රමවේදය භාවිත කළ හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ බැංකුවකින් නිකුත් කරන ඩෙබිට් ක්‍රෙඩිට් වැනි ගෙවීම් කාඩ් පතක් PayPal ගිණුමට සම්බන්ධ කර ගෙවීම් සිදු කිරීමේ හැකියාව පවතිනවා. විදේශීයක සිටින අයෙකුටද PayPal ගිණුම වෙත මුදල් යොමු කිරීම සිදු කළ හැකි. ලොව ඕනෑම රටක වෙබ් අඩවි සේවාවන් මිලියන ගණනක් PayPal ගෙවීම් බාර ගන්න අතර විශේෂයෙන් විශ්වවිද්‍යාල ගාස්තු ගෙවීම් මේ තුළින් ඉතා පහසු වන බවයි පරිශීලකින් පවසන්නේ. දෙට්ටුව සුලිකුණාටුව සහ මැද පෙරදිග යුද්ධය වැනි ප්‍රබල කම්පනයන් හමුවේ වුවද ශ්‍රී ලංකාව සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවන් පෙන්නුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අඛණ්ඩව ලබා දී ඇති බවයි. ඊයේ පැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් දෙට්වා සිලිකුණාටුවේ නැති වූ ව්‍යසනය මෙන්ම මැද පෙරදිග යුද ගැටුම් හමුවේ ඉහළගිය ගෝලීය බලශක්ති මිල හේතුවෙන් වෙළඳාම සහ සංචාරක මෙන්ම ව්‍යාපාරික ශ්‍රේෂ්ඨවලට දැඩි බාධා එල්ල වුණා. එම අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සතුටුදායක බවයි ජෝලි කොසැක් මහත්මිය පෙන්වා දෙන්නේ. 2025 වසර තුළදී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක සාධනීය වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. ඍණාත්මක මට්ටමක පැති උද්ධමනය මේ වන විට යහපත් හා ස්ථාවර මට්ටමකට පැමිණ තිබීම සහ බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යාම මෙන්ම නිල විදේශ සංචිත ප්‍රමාණයද ශක්තිමත් වීම සාධනීය කරුණු බව ඇය සඳහන් කළා. එම ප්‍රගතිය සමග IMF පස්වන සහ 6වන සමාලෝචන ඒකාබද්ධව අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 700කට ආසන්න මූල්‍ය වාරිකයක්ද නිදහස් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම මූල්‍යාධාර අනුමත වීමට පෙර විදුලි සහ ඉන්ධන මිල සැබෑ පිරිවැය පියවෙන පරිදි සකස් කිරීම වැනි පූර්ව කොන්දේසි කිහිපයක් සම්පූර්ණ කළ යුතු බවත්, එමගින් අවධානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමට රජය පියවර ගත යුතු බවත් ජොලි කොසැක් මහත්මිය පවසනවා. ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම මත ආර්ථික කාර්යසාධනය වර්ධනය වෙමින් පවතින බවත්, ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම වෙනුවෙන් IMF තවදුරටත් දැඩි කැපවීමකින් පසුවන බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළා. වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි විදේශ ජාතිකයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ වස්කඩුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී. එහිදී හෝටලයක් තුල සිටි විදේශ ජාතිකයන් 14 දෙනෙකු වලංගු වීසා නොමැතිව රැඳී සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඉන් 12 දෙනෙකුම චීන ජාතිකයන් වන අතර 2 දෙනෙකු මැලේසියානු ජාතිකයන් බවයි පොලිසිය සඳහන් කළේ. එම පිරිසට අමතරව වීසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් විදේශිකයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ත්‍රිකුණාමලයේ මුරුගාරිපූරි ප්‍රදේශයේ හෝටලයක් තුල රැඳී සිටියේදී. ඔවුන් ඉන්දිය ජාතිකයන් බවට අනාවරණය වී තිබෙනවා. රුපියල් 5,40,000ක විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරට රැගෙන චීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇගේ ගමන් මළු දෙකක් තුළ තිබේ දුම් වැටි කාටුන් 168ක් සොයා ගැනීමට හැකි වූ බවයි

0: ගුවන්තොටුපළ රේගුව සඳහන් කළේ. ගාල්ල මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක තුනේ කරමින් සදර්න් මිස් ට්‍රයැන්ගල් නවින් ප්‍රධාන සංචාරක කලාපයක් හඳුන්වා දී තිබෙනවා. තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ඒ පිළිබඳව අදහස් පළ කළා.
1: අපි මේ සංචාරක ආකර්ෂණය නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාව කේන්ද්‍ර කරගනිමින්. දන්නවා සංචාරක කර්මාන්තින දෙවැන්ත ආයෝජකයින් එනවා අපේ මුහුදු තීරය, එහෙම නැත්නම් අපේ කඳුකරය මේවා කේන්ද්‍ර කරගෙන විශාල ආයෝජකයින් එනවා. නමුත් එහෙම කර්මාන්තයක් නෙමෙයි, විශේෂයෙන් සංචාරක නිර්මාණයක් නෙමෙයි අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රදේශයේ ජනතාවට ආර්ථිකයක් නිර්මාණය වෙන, මේ ප්‍රජාව දායකත්වය දෙන සංචාරක කර්මාන්තයක් මේ ප්‍රදේශයට ගොඩනගන එකයි.
0: ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යාගත කිරීමත් සමග සේවයෙන් නිවත් වූ අයට වන්දි ලබා දීම අද සිදු කෙරෙනවා. 1896 දිනකට මෙසේ වන්දි ලබා දීම සිදුවන බවයි ලංකා විදුලි සේවක සංගමේ බණ්ඩාගාරික දිලාන් චින්තක අතුකූරල මහතා සඳහන් කළේ.
2: රනිල් රාජපක්ෂලා ඉස්මිරේ පෙර තමාගම් 12කට කඩලා විකුණන්න සේවක 12000ක් ඩොට්ට දාන හදපෙලාවේ වන්දි මුදලක් විදිහට තීරණය කළේ පන්ති බේද හදලා. ඉහළම පන්ති එක්කෙනාට ලක්ෂ 50යි, මැද පන්ති එක්කෙනාට ලක්ෂ 36යි, අන්තිම පන්ති එක්කෙනාට ලක්ෂ 24යි. ඒ වගේම තමයි උපරිම වන්දි මුදල ලක්ෂ 50යි, අවම එක ලක්ෂ 4 තීරණය කළා තිබුණා. ඉතින් අපි මේ ආණ්ඩුව ඇවිල්ලා මේ වන්දි මුදල මීට වඩා වෙනස් ක්‍රමයක්. ඒක අපි රනිල් රාජපක්ෂලා මේ කාණ්ඩ තුනකට දීපු පන්ති බේද හපලා දීපු ඒ වන්දි මුදල උපරිම ලක්ෂ 50යි අවම ලක්ෂ 9යි තත්තර ගෙනත් දුන්නයි.
0: පාවෙන අවිගබඩාවක් ලෙස ක්‍රියාත්මක වූ බව පැවසෙන යාත්‍රාවක් ඉරාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඕමාන් බොක් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී වෙනස් මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී එම යාත්‍රාව ඉරාන මුහුදු සීමාව දෙසට ගමන් කරමින් තිබූ බවයි. ඒ හොන්ඩුරාස් රාජ්‍ය දජය යටතේ යාත්‍රා කරමින් සිටි නෞකාවක් බවද සඳහන්. වෑන්ගාඩ් සමුද්‍ර අවධානම් කළමනා කරන ආයතනය ප්‍රකාශ කර ඇත්තේ මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කරන ආරක්ෂක සමාගම් සඳහා ආයුධ ගබඩා කර තිබෙන අවි ගබඩාවක් ලෙස ක්‍රියාත්මක වූ නෞකාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 59 තරගය අද පැවැත්වෙනවා. ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමයි අද තරගයට එක්වන්නේ. ලක්නව් හිදී පැවැත්වෙන තරගය රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර ඊයේ පැවති පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයේ කඩු 6කින් ජය ගැනීමට මුම්බා ඉන්දියන් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුර පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩු 8ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 200ක්. පෙළතුරු නිමේදී මුම්බා ඉන්දියන්ස් කණ්ඩායම පන්දු අර 19යි පන්දු 5කදී කඩලු 4ක් පමණක් දැවී ලකුණු 205ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. අදත් ප්‍රදේශ රැසක මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි. බුලත් සිංහල මදුරාවල පාලින්ද නුවරට සුළු ගම් වතුර තත්ත්වයක්. ඩිජිටල් ආර්ථිකයට නව පෙරලියක් PayPal ගනුදෙනු අද සිට. දිට්වා සා මැද පෙරදිග යුද්ධ හමුවේ ශ්‍රී ලංකාව සුවිශේෂී තැනක IMF කියයි. විදුලි බලය නිවත් වූ 1896කට වන්දි ගෙවීම අද. ඕමාන් බුක්කේ පාවෙන අවිගබඩාව ඉරානයේ බහරයට. මිලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරුවකට. දැන් ආටබ් විශේෂාංගය.
3: නොපෙනෙන මානෙක හිඳ දකින්නට වෙරදරන
4: තෙරපෙන හිත්වල දෝංකාරය
3: ආටබ්
4: අයබෝන් ආටබ් රසිකයන් හැමෝටම අද ආටබ් තුළින් අපි කතා කරන සූදානම් වෙන්නේ දකුණු ඉන්දීය සිනමාවට ආදරය කරන ඔබ හැමෝම බොහොම උනන්දුවෙන් බලාගෙන හිටපු සිනමා නිර්මාණයක් ගැන. ඒ තමයි කරුප්පු චිත්‍රපටය.
5: இவங்கள பாதி பேர் லாயரே கிடையாது, பேபி கண்ணனோட கட்ட பஞ்சாயத்து. இப்படியே எத்தனை நாள் இருக்க போற? ஒரு நாள் இந்த இடம் மாறாமையா போகும்.
6: என் கோட் கடவுளே வந்தால் எதுவும் மாத்த முடியாது.
7: இதெல்லாம் சப்ப மேட்டர் சார், ஒரு நல்ல லாயரை பார்த்தா உடனே முடிச்சிடலாம்.
8: அப்படியே சார் வரலீங்க ஐயா.
9: கேஸ் பாஸ் ஆன் டு நெக்ஸ்ட் மந்த் செகண்ட்.
8: போலீஸ் தரப்புல இருந்து யாரும் வரலீங்க ஐயா.
9: கேஸ் பாஸ் ஆன் டு நெக்ஸ்ட் மந்த் 15th.
10: அந்த திருடர்கிட்ட வாங்கியாச்சு, இவங்ககிட்ட வாங்க முடியல.
4: தமிழ சினிமாவ கியான்னே හැමදාමත් අමුතුම අත්දැකීම් දෙන තැනක්නේ. එතෙන් මේ කරුප්පු කියන නම අහුනම මුලින්ම මතක් වෙන්නේ කළු කියන අර්ථය. කරුප්පු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ගුවන්විදුලි නිවේදකයෙකු විදිහට ක්ෂේත්‍රයට පිවිස අද වෙනකොට දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වගේම නළුවෙක් විදිහට ප්‍රේක්ෂක ආදරය දෙනා සිටින දකුණු ඉන්දියානු සිනමාවේ අතිශය ජනප්‍රිය වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු වන RJ බලාජේ. ඔහු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය විතරක් නෙවෙයි තිර රචනයනුත් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටය ප්‍රධාන වශයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ ගම්බද දෙවරුන් වගේම ඒ වටා ගෙතුණු ඇදහිලි පදනම් කරගෙන. මේ චිත්‍රපටයේ රංගනය ගැන කිව්වොත් දකුණු ඉන්දියාවේ නඩිපින් නායකන් විදිහට හඳුන්වන සූර්යා වගේම දකුණු ඉන්දිය සිනමාවේ රජකුමරිය විදිහට හඳුන්වන ත්‍රිෂා ක්‍රිෂ්ණන් වසර ගණනාවකට පස්සේ නැවතත් ප්‍රධාන භූමිකාවන්ගෙන් එකට මුණගැහෙන මේ චිත්‍රපටයේ ඉන්ද්‍රන්ස්, මන්සූර් අලි ඛාන්, ස්වාසිකා, නාටි, අලකමයා රවි, ශිවාත්‍යා, සුප්‍රීත් රෙඩ්ඩි වගේ ජනප්‍රිය රංගන ශිල්පීන් දායක වෙලා තියෙනවා. කරුප්පු චිත්‍රපටය කලාගෙන යන්නේ දකුණු ඉන්දියාවේ ගම්පත පරිසරය. ඒ ජන ජීවිතය ඇතුලේ තියෙන ගුප්ත බව වගේම මිනිසුන්ගේ හැඟීම් එක.
7: මායනතල මනුෂ්‍යක මනුෂ්‍ය හෙල්ප් பண்ண තන කඩවල නම් පරිතිකරයද.
11: එන්න සුන කඩවලේ වන්දලු ගෝට් ප්‍රොසීජර් මාත මුඩියාද. වාසිටෙන්ඩා. ඉනිමේ සම්ම අඩි අඩික පොරක්.
4: සිනමාලෝලී ඔබට තවත් ආකාරයෙන් මේ චිත්‍රපටය සුවිශේෂී වෙනවා. අපේ රටේ ආකර්ෂණීය වගේම ඉතා සුන්දර තැන් මේ චිත්‍රපටයේ රූපරාමු තුළට ඇතුළත්. මේ සිනමා නිර්මාණය තාක්ෂණික අතින් ඉතාමත් ශක්තිමත් පදනමක පිහිටා තිබෙනවා. චිත්‍රපටයේ ආත්මය තියෙන්නේ එහි සංගීතය ඇතුළේ. සංගීත අධ්‍යක්ෂණය පිළිබඳව කතා කළොත් මෑත කාලේ සංගීත ශාස්ත්‍රයේ විශාල පෙරළියක් කළ සායි අභ්‍යංකර මෙහි සංගීතයේ මෙහෙයුම් ලබනවා. ඔහුගේ නැවුම් සංගීත රටාවන් චිත්‍රපටයේ ගලා යාමට වගේම කුතුහලය තීව්‍ර කිරීමට ප්‍රබල රුකුලක් වනු නොඅනුමානයි.

0: කරුප්ප සාමි දෙවියන් කෙරෙහි තියෙන භක්තිය වගේම ඒ ආශ්‍රිත වස්තු වන සිදුවීම් මාලාවක් මේ චිත්‍රපටයේ අන්තර්ගතයි.
1: ක්‍රිකට්ල කමෙන්ටරි සොල්ර වැලික් කොරියා අදපද ක්‍රිකට් ටෙන්ඩි බා.
2: තම්බි ඩීකේ කයිල තුපයි කඩජා යාරියෙන්න පකම් නීතිරදීඔ.

0: bana fanskar.
1: මේ මාසේ 14 වෙනිදා, ඒ කියන්නේ ඊයේ ඉඳන් තිරගත වෙන කරුප්පු චිත්‍රපටයේ සැබවින්ම සුවිශේෂී සිනමා අත්දැකීමක් වේවි. මේ නිර්මාණය නරඹන්නට ඔබටත් ආරාධනා කරමින් අදට ආටප් තුලින් සමු ගන්නවා. ලබන සතියේ හමුවෙමු. මම සුලක්ෂිතී උපේක්ෂිකා ඉදිරිපිට.
2: ආටප් කලාවේ අද ගැස්ම සොයා
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි

0: දවල් 12 විනාඩි 26යි.
1: අවධානම පිළිපද අවධානය පිණසයි. මේ වසරේ පළමු මාස හතර තුළ දිවයින පුරා ඩෙංගු රෝගෙන් 25,000 ඉක්මවා වාර්තා වී ඇත. මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා මරණ 12ක් සිදුව ඇත. කුඩා දරුවන් 2 දෙනෙකුටද ඩෙංගු හේතුවෙන් ජීවිත අහිමි වී ඇත. යළි වැසි සමය ආරම්භ වීමත් සමග ඩෙංගු මදුරුවන් වර්ධනය මෙන්ම ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්ද බලාපොරොත්තු විය හැකිය. ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබේ අවධානයට
2: ඩෙංගු මාරාන්තිකයි. සැබෑ එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ලකඩ රඩියෝ ITN
1: ලකඩහඟින් වෙලා මද කරන දවල් 12 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: දවල් 12 විනාඩි 30 වෙලාව ලකන හાર્ට් බීට් එහෙනම් තුන්වෙනි පැය අපි මේ විදිහට ආරම්භ කරමු.
4: හයි. 1 ගන්ටි 5 මිනිට් සේ තුමරා වෙට් කරේ දිනා.
5: මෑ තර වෙට් නී කරේ ති.
4: අච්චා.
5: ජෝ කල් තුනේ ගල්ටි කී නෝ? උසේ කි ෂමා මංගනේ ආයු.
4: ඉදර් සේ.
5: හා ඉදර් සේ.
4: ඨීක හෑ. තු ෂමා මංග. මෑ තෑන්ක් යූ බෝල්තා හූ. ඉදර් සේ.
6: हे भगवान, मैं तेरा थैंक यू बोलता हूँ कि कल तूने एक लड़की को
5: तूने देख लिया ना, अब पब्लिसिटी क्यों कर रहा है? वो ट्रेलर सिर्फ तेरे लिए

0: Radio ITN.
1: දවල් 12 විනාඩි 46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: හැම්බෙල්ම එහෙම කන් ගොඩ වෙන ශබ්ද.
5: මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
6: අයිබෝවන්, අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක වෙන්න.
7: සම අනුග්‍රහය
8: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පත් තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
5: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
5: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
8: සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
9: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: B. දොළහයි විනාඩි හතලි සෑ වෙලාව ලකන හර්ඩ්බීට් වල තුන්වැනි පෑයි ඔයා මේ විදිහට මාතයක එකතු වෙලා ඉන්නේ. අපි වැඩි දුරකට නෙමෙයි කඩුවෙල පැත්තට යන්න තමයි හිතුවේ. අද කඩුවෙල ඉඳන් අපි අහගෙන ඉන්නවා කියලා අපේ ආදරණීය මිත්‍ර අසිත් මිනා. කොහොමද වැස්සද ඔය පැත්තට ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ? ලස්සන සින්දුකට අපිවත් එකතු කරගන්න රිකෙල්ල ගස්කඩ පොරමඩුල්ල ඉඳලා මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මදු දිනේෂ් අපේ ඇන්ටි ඒ වගේම නිමලය ඇතුළු පිරිස. අපි සියලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිට ලස්සන සින්දුවකට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ කලවැල්ලාවේ සුජානි සඳමාලි එකතු කරගන්න අම්මා චන්ද්‍රා තාතා ජයවර්ධන මහත්තයා සුරංග දුව හංසි පුතා සිතුම් මත ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන කවුද? දාපු කෙනාගේ නම නෑනේ. ඒකනේ වෙලා තියෙන්නේ. හරි, කොහොමද අයියා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න? ඉෂංකා, සසංකා, නිලු, සුජීවා, සෙවන්දි, රන්දි, දිස්නා, වසන්තී, ශ්‍රියානි වගේම නිශාන්ති, සන්දීපා, සුජීවා, සමන්නයිවත් එකතු කරගෙන අපිට ලස්සනම ලස්සන සින්දුවක් ඕනේ කියලා මැසේජ් එක දාලා දෙන අපේ රන්දි නේද? රන්දිවාව ආදරෙන් එකතු කරගන්නවා. අද මගේ කෙල්ලගේ උපන්දිනය අයියේ. එයා ආසම සින්දුව ඒක. එයත් අයියල වහගෙන ඉන්නේ. අපිට සියඹලා මලක් සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. බලමු ට්‍රයි එකක් දෙන්නම්. දැන් අන්තිම වෙලාවේ තමයි ඔයා මේක කිව්වේ. මුලින් කිව්වනම් මොනව හරි කරන්න තිබ්බා. බලමුකෝ අපි ට්‍රයි එකක් දෙන්නම් මෑ. ගම්පහ ඉඳන් සද්දරම අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා ආගේ ඔන ගර්ල්ට. නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහරගමට යද්දී අපේ විමලසේන අදත් වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ ඔෆිස් එකේ මැනේජර් ඩිලංකන අදීෂන්ව, රසික, ජනිතු, පසිදු, චමෝත්, ගයාන්, සිරිවංශ, ගාමිනි, ලසිත, චුට්ටි, අනුර, කුමාරි, ශාන්ති, නිරෝෂා, හර්ෂණි, සුභ, දිනුෂා, කමනි, චන්ද්‍රාණි, රේෂා, නායනි, දෙල්ප චිත්‍රවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අපිට වහිනවානේ හොඳටම. මහගමින් අපි ඔයාලත් එක්ක එකතු වෙන්නේ අපේ සසඳි බබාගේ උපන්දිනේ. එයාටත් සුබපතන්. එයාගේ අම්මා නිරෝෂණි සහ නිලන්ති, සමන්ති, දමයන්ති, ධම්මිකා, කුමුදු, සමාධි, දෙනුවන්, මෙත්නි, එවැගේම හෂේනි, ප්‍රීතිකා කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ලංචකට යන්න ඉස්සෙල්ලා කියන්නලු. ඒකනේ, දැන් බලමු එයා අහගෙන දින්නේ. එහෙනම් සසඳි බබා ඔන්නවාට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. වැස්සෙන් කරදරයක් නැති දවසක් වේවා අපි හැමදෙනාටම. අපේ දුවගේ හස්බන්ඩ් රෂාන්ගේ උපන්දිනය. එයාලා UK ඉන්නේ. එයාගේ වයිෆ් රිස්නාය වගේම ජපානයේ ඉන්න විමුක්ති මල්ලි, මිනුරි නංගියාගේ පවුලේ හැමෝමවත්, පානදුරේ අම්මා මාලා, ඒ වගේම තාත්තා නිහාල්, මල්ලි සහේෂ් සහ හංවැල්ලේ කාවින්දු දුවගේ උපන්දිනය. එයාටත් සුභපතනවා. හබි සඳුන්, චූටි පුතා සයෙල්, ඒ වගේම අම්මා මංගලිකා, තාත්තා ජගත්, අයියා චරිත්, අක්කා රෝෂිකා, චූටි දුව හේෂි, එයාලගේ පවුලේ හැමෝමවත්, ආච්චිගේ පවුලේ හැමෝමවත්, රේණුපුංචිගේ පවුලේ හැමෝමවත්, සඳුන් පුතාගේ පවුලේ හැමෝමවත්, අපි හැමෝම ඒ දෙන්නටම සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා හදවතින්ම විශ් කරනවා කියලා මැසේජ් එකක් දාලා තිනු. එහෙනම් හැමෝටම සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. අයියෝ අපිත් ඔයාව අහගෙන ඉන්නේ. වැඩ මුල්ලේරියාවෙන් දැන් තමයි අපි ඔයාලගේ අහගෙන ඉන්නේ. දැන්නම් වැස්ස ඇති වගේ නේද කියලා මැසේජ් එකක් දාලා තිනු. ඔව් නේද? දැන්නම් පොඩ්ඩක් වැස්ස ඇති කියලා තමයි අපිටත් හිතෙන්නේ. අමිල වහිනව නේද ඔය පැත්තට? හරි, මොනව කරන්නද? එහෙම තමයි ඉතින්. කාලගුණේ නවත්තන්න බෑනේ අපිට නේ. ශාමලි කිතුල්ගල ඉඳන් අපිව අහගෙන ඉන්නවා. එයාගේ දුව සඳමිනි අහිංසා, මහත්තයා රුවන් චාමර, කලවැල්දෙනි ඇසලින් ජනපද, එයාගේ අම්මා වසන්තා, තාත්තා කීර්තිරත්න, මල්ලි සම්පත් කීර්තිරත්න මත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා දෙනවා. හම්බෙගම සේපාලිකා ආදරෙන් එයාගේ අම්මයි තාත්තා යක්කල දෙන්නයි අයියලා තුන්දෙනාවයි ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. සුබ දහවලක් මල්ලි, අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හොරණේනි නෝකා, උපාලි, දුවසිතුව ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි ලක්කර හાર્ට්බීට් හදට මේ විදිහට ඉවර කරමු. අද යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපිට ලස්සනම ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. අපිට බෑන්ඩ් එකේ මෙලඩි එකක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ සතියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ සඳුදා උදේ 10ට. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. තව ටිකකින් අපේ චාම එනවා. ලස්සනම ලස්සන සින්දු ටිකක් අරගෙන හවස 4 වෙනකන් වාතෙ ගින්න. හරි, එහෙනම් ගිහිල්ලෙන්නම්. හැමෝටම ජය වේවා. සුබ සතියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලෙන්නම්. මම ගීත්. ලැකඩ හાર્ට්බීට් අහන වෙලාවත් මතක් කරගෙන මෙයන්නම්. 12:51.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.

0: බීට් එකට මික්ස් වෙන හාට්බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120, ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: 95.5 93.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Velaw Passor 1

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දෙවයිනපුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී තවත් සැකකරුවන් 461 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඊයේ දිනේ පරීක්ෂාවට ලක් කර ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 26670ක්. එෙහිදී අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සැකකරුවන් සංඛ්‍යාව 9ක් බවයි පොලිසිය සඳහන් කළේ. වරෙන්තුකරුවන් 261 දෙනෙකු මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 206 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඊට අමතරව බීමත්‍රිය දුරන් 80ක් සහ අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 76 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීන සංචාරය අවසන් කරමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකා ජනාධිපතිවරයා රැගත් එයාර්ෆෝස් වන් නිල ගුවන් යානය බේජින් ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වූ බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය අතරතුර චීන ජනාධිපති සී ජින්පින් සමග සහ චීන විදේශ අමාත්‍යරයා සමගද දේපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා. බෙලග ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබටෙල්ලම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්ස එක්ක තෝරගන්න එපා. බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
0: ඕවර් ටයිම් බීට්ස් විත් චාම්.

0: හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසිල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: සුනුන සංග මල් මල්
0: නටකයි මකැරගන්න එපා. දවල් එක පහු වෙලා වෙනටේ නවයයි වෙලාව අයිබෝවන් සුබදා වෙලක්. අද මේ මාසේ 15 වැනිදා සති අන්තයක සිකුරාදාවක් අපි මුණ ගැහෙන්න ජීවිතේ තව තවත් සුන්දර කරගන්න තියෙන අඩුපාඩු අකාමකා ගන්න විදිහක් මං කියන්න ලෑස්තියි. රිදවීම වෙනුවට සුව කිරීම පුළුවන් වට තෝරගන්න, පලි ගැනීම වෙනුවට සමාව දීම තෝරගෙන බලන්න, රැවීම වෙනුවට සිනහව තෝරගන්න, වෛර කිරීම වෙනුවට ආදරය කිරීම තෝරගන්න. මේ දේවල් තමයි ඔබට කරන්න පුළුවන් දේවල් ඔබේ ජීවිතයේ හොඳම තෝරා ගැනීම වෙනුවෙන්. මොකෝ දන්නවද හේතුව? ජීවිතය කියන්නේ දෝංකාරයක්. ඔබ දුන්න දේ තමයි ඔබට ආපහු ලැබෙන්නේ. ඔබට ලැබෙන දේවල් වෙනස් කරගන්න නම් ඔබ දෙන දේ වෙනස් කරගන්නත් පුරුදු වෙන්න වෙනවා. මිනිස් හැමදාම දෙන්නේ තමන් ළඟ තියෙන දේ. ආදරේ කරුණාව සතුට නැති මිනිස්සු කොහොමද අනිත් අයට ආදරය සතුට කරුණාව දෙන්නේ? ඒක නිසාත් මුලින්ම තමන්ව පුරව ගන්න. අද තවස 4 වෙනකන් ඕල් ටයිම් බෙස්ට් චාමි අහන් ඉන්න පුළුවන්.

0: කන්න රඩියෝ ITN
1: පසරු එකහෙ වනට දා හතරයි
0: හැම්බැලම එහෙම කංගොට වෙන්න සක්ද
2: මේට ගන්න මොනවදලු සමුන්දට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
0: අයිබෝවන්
1: අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්නට ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: සම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. FM 93.5, FM 93.7 ලක්හඬ රේඩියෝ ITN.
1: දවල් 1:15 වෙලාව 0.7:03:93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම අපේ post එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලලා like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් පුළුවන්.

0: පසරු එකාය වනාඩි වෙස්සයි.
1: පාට පොදක් පිල කලා කලල් කලාවේ
0: ආතරී උණුසුම විරහවේ වේතනාව
1: මගේ නොවදනී සුරු කරුපතයි සහතන උබයමියන තුරු
2: හදුත දැනන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය චාතිරණීය චෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය චෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
2: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශා දේතයිඩය වැඩි විස්තර සඳහා 0776 325 25 අමතන්න

කටි පිටි කඩි මොඩි ගිනි මද්දානේ මහ වැස්සේ වැඩ කරලා වැඩ කරලා මහන්සියට සින්දු හුස්මක් ගමුද සතිය දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්

පසු එක පහු වෙලා වෙනහට වෙස දැකයි වෙලාව? බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත එ අපේ මැසේජ් නම්බර් එක. හවස හතර වෙන්න කලින් වෙලාවක් තිබුණොත් ඔට මැසේජ් එක එවන්න පුළුවන්. චාමියා කියෝ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා බට්ටි සපුමල් ඔයෙන් මැසේජ් එකක් එවලා තියෙන්නේ. රෝෂන් ගරාජ් එකේ රෝෂන් අයියා, සිටි ජය මල්ලි, ලියන මහත්තයා ඉන්නවා, තරුෂ පුතා, ඕෂණී දුව, ෂනූ දුව, බිසෝමණිකේ තාතා උදේනෙස් සියලුම දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ස්තුතියි වැඩාතර කොහොමර වෙලාවක් වහාගෙන අපිට මැසේජ් එකක් එවුවට. සින්දුවකට එකතු කරගන්න කවීෂා, හිරෝෂා, රාගිනී අක්කා, කයේෂා, මාලා, ජෙනුලි, සුද්ධි, වසනක්කා, රශ්මි ඉන්නව, මත් අක්කා කියලා කෙනෙකුත් ඉන්නවා. වාසනාක නිරෝෂණි, ඉරුෂානි, හිමාෂා, නෙත්මී, කටනායක එච්.එෆ් එකෙන් ලයින් 2 එකේ සුපර්වයිසර් අනුෂා තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. බලන්නකෝ මේ තියෙන ආතරේ. අපි ලස්සන සින්දුවක් අහන්න ඕනේ ළඟට. අපිටත් සින්දුවක් දෙනවද? අයිබෝන් සුබ දහවලක්. බරුදල් පොලින් මේ මැසේජ් එක. SL ප්‍රනන්දු, ඇන්ටන්, වසන්ත, මැක්සිමස්, ලාහිරුෆ්, ෂහානි, නතාලි, ෂනාරා, දුමින්ද, සවිරි, ෂනල්, මිරෝන්වත් එකතු කරගන්න ඔය පැත්තේ. සුබ දවසක් ශාමියාට. වැඩ කරන ගමන් ලක්කඩ අහගෙන ඉන්නේ චින්තක කොරියාවෙන්. ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඕල් ටයිම් බිට්ස් ඉත් ශාමි, අපි තින්නවා කියලා කියන්නේ කවුද කියලා බලමු. බර්ත්ඩේ විෂ එකක් තියෙනවා කියලා තියෙනවා. පොල්ගහවෙල ජයවටන මාවතේ තුෂාරි අක්කගේ චූටි පුතා පවම්. හැපි බර්ත්ඩේ ටු යූ. අද උපන්දින දාගේ සීතල සලගක් වෙලා හිත නිවේ සනහෙන පවන් රොදක් වී දැවටෙන ආදරණීය පවන් පුතාට සතුටින් සෞභාග්‍යයෙන් පිරුණු නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයකට ආශිර්වාද එකතු කරන්නේ කවුද දන්නවද? බැලුම් කළ කන්දෙන් සුරේකනන්ද, සාගර මාම, නංගේ හසදරත් එක්ක මං චාමි. සුබ උපන්දිනයක් ඒවා ඔයාට. සින්දුවක් අහන්න ඕනේ මගේ නමින් කියලා තියෙනවා. පියල් පියල් පියල් කියලා කියන සින්දුවක් නම් ඉතින් මන් ළඟ නෑනේ. මේ සින්දුව අහන්න දෙන්න, හරිද? දවල් 1:00 වෙනාට 24:00.

0: FM 93.7 ලකන්න රේඩියෝ ITN වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: FM 93.7 La Kana Radio ITN
1: හැම කාලෙටම කැළපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැළපෙන
0: All time beats with Chami
1: පැය තුනක් එක දිගට සද්දට මහන්න සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

පස්සර එක පහු වෙලා වෙනහටේ තෙස් පහයි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍යාරක්ෂිතව පොල්තෙල් නිෂ්පාදනය කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ඔයා ගන්න එක. මෙලවෙන රුපියල් 88000 වෙන්දපලේ තියෙන පොල්තෙල් වෙනුවට දැන් ගෙදරදීම පහසෙන් පොල්තෙල් හදාගන්න පුළුවන්. පොල්තෙල් කිව්වට පොල්තෙල් විතරක්ම නෙමෙයි, සමහර බෙහෙත් වර්ගවලට, කෑම වර්ගවලට උමනා වෙන රට කජු තෙල්, කජු තෙල්, සූර්යකාන්ත, වටක, අබ, කොහොඹ, එඬරු තෙල් මේ දේවල් උනත් හදාගන්න පුළුවන්කමක් තියෙනවා ඩෝමා හෝම් ඔයිල් මේක එකක් වගේ ගෙදර තියෙනවා නම්. සිංගල් පිස් විදුලි මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය ගත තින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තින්නේ සුදු යකඩ වලින්, ඒක නිසා ගෙවි යෑම අවමයි. හරිනේ, එතකොට කෝල් එකක් අරගෙන තව වැඩි විස්තරක් දැනගන්න ඕනේ කියලා හිතුණා නම් මම නම්බර් එක මතක් කරන්න. 01176679579 කෝච්චියක් වගේ වේගෙන් කිව්වද? එහෙනම් අයි හිමින් කියන්න ලියා ගන්න. 01176679579 ඒ අතර 07 03 93 93 4 මැසේජ් එකක් එවුවොතින් එක ලැබෙන්නේ මට. හවස 4 වෙන්න කලින් මැසේජ් එකක් එවුවනම් හනද? එහෙම නැත්නම් අපේ චාරු සහ චමිත් ඉන්නවා ඉවින් ඩ්‍රයිව් එකත් එක්ක 4න් පස්සේ. සුබම සුබ දවසක් වේවා. ලස්සන සින්දුවක් ඕනේ කියලා අනුරකම අනුලාවති ඔයමට මැසේජ් එකක් එවලා තියෙනවා. හස්බන්ඩ් සිරිල්, ප්‍රදීප්, ප්‍රේෂල, අනුෂිකා, හර්ෂණ, අමෙලියා, සමරසේකර, කොහොමද ඔයා වහතරෙන් එකතු කරගන්නව හොඳද මං? අපිටත් සින්දුවක් දෙන්න. යමි ප්‍රොඩක්ට්ස් පොත පිටිය වාතු වෙන්නේ නේද? සමන්ත තමයි මට මැසේජ් එක කියලා තියෙන්නේ. සමන්ත thank you ආගේ මැසේජ් එකට. හයි ජාමියකි, මං කලින්ම මැසේජ් එකක් දැම්මා කියලා තියෙනවා. නැත්තම් වහින්න පටන් ගත්තාම ප්‍රෝග්‍රෑම් එක අහන්න වෙන්නේ නැති වෙයිද කියලා පොඩි සැකයකයි ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්නම්. මැසේජ් එක නුවරින් ශෂිනි ඔයාගේ. ලකේම මෙහෙම දෙයක්. හොඳම දේවල් ඕනේ නැහැ. සතුටින් ඉන්න පුළුවන් දේවල් තිබුණොත් හොඳටම ඇති කියලා. මම මෙහෙම කිව්වොත් ඔයාට තියෙන දේවල් වලින් සතුට වෙන ඉගෙන ගන්න කියලා. ඒක කොහොකටවත් වටිනවා. සමහර වෙලාවට අපි ළඟ තියෙන දේවල් ගැන හිතන්නේ නැතුව අපිට මුකුත්ම නැහැ කියලා නේද විශ්වාස වෙනවා. හැබැයි බැලුවාම අපිට තරම් දේවල් අනිත් පැට නැහැ. අපි ඒව ගැන කිසිම නේද අපේ තියෙන දේවල් ගැන කිසිම මේ හැඟීමක් නැතුව වැඩ කරනවස ඕන තරම් තියෙනවා. පහුලේ තියෙන සතුට සමගිය ගැනවත් හිතලා හිත හදා ගන්න පුළුවන්කම තියෙනකොට සමහර තමන්ගේ හිතේ සාමයක් නැතිකම ගැන දුක් වෙනවා, වද වෙනවානේ. හැබැයි ලස්සන පහුලක් තියෙන එක ගැන හිතලා මට හිතේ සනසීම හදා ගන්න පුළුවන් කියන කාරණාව අමතක කරන්න එපා. අය බොහෝ වේවා ලක්කඳ. ඊළඟට තියෙන මැසේජ් එක මනු සුබ දහවලක් කියලා තියෙනවා. තනුව වෙනුවෙන් ලස්සන සින්දුවක් කියලා තියෙන චාමර ලියනගේ බලන්නක. ඉතින් ඒ හතරේනේ ඔයලා දෙන්නවත් එකතු කරගෙන මේ සින්දුව අහන්න දෙන්නම් දවල් එකක්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දවල්කයි විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
5: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: හැදීමත් කලාවන
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවන දවල් එක ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය පසර එකය වෙනඩේ 46 වෙලාව ලක්කන ෆේස්බුක් පේජ් එක අතේ ඕල් ටයිම් බෙස්ට් එක චාමි අපි පෝස්ට් එක බලවද පෝස්ට් එක බලලා ලයික් එකක් දාලා අහන්න කැමති සෙන්දුවක් තියෙනවා නම් ප්‍රෝග්‍රෑම් එක ගැන කමෙන්ට් එකක් තියෙනවා නම් අර දාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා ඒ අතරේ 07.03.93.5.93.4ට එවලා තියෙන මැසේජස් ටිකක් බලාගෙන යන්න නේද චාමි ඔයා දින දෙකක් නිවාඩු නේද එතකොට අපි මොනවද කරන්නේ මං එනකම් බලාගෙන ඉන්න ඕනේ කොහොමද ඒක බොය ගොඩින් මේ මැසේජ් එක වෙලා තියෙන්නේ අපේ සුමන මහත්මිය සසන්ත ලසන්ත ට්වින්ස්ලා රුවන්ශී සුජා ජගත් වලව ආතරෙන් එකතු කරගන්නවම තැන්කියු මැසේජ් එකක් එවුවට හයි චාමි මම ටීනා බාන්දරාකුටින් මම තව අහගෙන ඉන්නවා අද විශේෂ කෙනෙකුට සුබ පතන්න තියෙනවා කියලා තියෙනවා කාගෙද නෘත්‍යයක දුමින්දායගේ අත උපන්දිනේ එයාට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා එයා වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා අපි ලස්සන සින්දුවක් අහමු ස්තුතියි මැසේජ් එකක් එව්වට මොකද මේ කියන්නේ බලමු ඉවර තියෙන පෝස්ට් එක මොන මොන කලබගෑනියෙක් එක්ක ඉදිරි ජීවිතයේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවද කියලා කවුද දන්නේ අනාගතය කියන්නේ තනිකරම අභිරහසක් ඉතින් ලැබෙන සෑම නිස්කලංක මොහොතක්ම නිවාඩු පාඩුවේ වෙදින්න ජීවිතය කියන්නේ කෙටි චාරිකාවක් ඕක අපිට අමතක වෙනවනේ නේද අපිට කරන්න කොච්චර වැඩ තියෙනවද අපිට ජීවත් වෙන තමයි වෙලාවක් තිබිලා නැත්te බලාගෙන ගියාම නේද ටිකක් වයසට ගියාම හාන්සි පුටුකෙම වාඩි වෙලා ඉන්නකොට අපිට ඕක ගැන කල්පනා වෙයි එහෙම නොවෙන්න වැඩ කරන්න කියලා ඒ මතක් කරේ හරිද අය නොකියුවයි කියලා කියන්නත් එපා හැම මොහොතක්ම තියෙනවට සතුටෙන් ඉන්න සනසීමෙන් ඉන්න හයි හයි ටික දවසකට පස්සේ අද නම් ටිකක් නදහස් අද වැස්සත් නෑ කියන්න එපා වැස්සට හෙයි අපි සද්ද නැතුව ඉන්න ඕනේ වැස්ස පොඩ්ඩක් පායලා අවු චුට්ටක් පායලා එනකොට රෙදි ටික පොඩ්ඩක් වේලා ගන්න ඕනේ අයි වහිනකොට ගැට ගන්න ඕනේ අද නිකන් ගෙදර ඉන්න හැර නිකන් නේද රේස් එකක් වගේ ඇති මැසේජ් එකක් දාන්න හිතුණා අපි සින්දුවක් අහමු පන්වැල්ල රශ්මි සලෝන් ඇන්ඩ් සලූල එකේ උපුල් ඔයාගේ මැසේජ් එක කිව්ව නිසා සින්දුවක් අහන්න හිතුණනේ මට අහමුද මේ සින්දුව දවල් එකයි විනාඩි 48යි

0: FM 93.7 Lakana Radio ITN
1: දවල් එකයේ වෙනාඩියේ 55යි වෙලාව. All time bed sit charming. අපි අපේ දවල් පැටියන්න වෙලාව හරි.

0: අධ්‍යක්ෂණය ශාම් විජේරත්න.
1: මයිති රසන් යන අහිංසකෙක් තමයි. මටුගෙන අනුකම්පයි. හැබැයි ඉතින් ඒ අනුකම්පාව භූමිකම්පාවක් කරගන්න මං කැමති නෑ. මං බැඳිලා නෑනේ. මගේ කෙල්ලට කසාද බැඳලා දෙන්න.
0: පහේ ළමයි.
2: මේ උත්තර දුන්නේ මොකද නංගි මේ?
3: මේකේ කෙලවරක් තියෙන්න ඕන අක්කේ.
2: ඇයි නංගි? මොකද්ද උනේ? ප්‍රසාල ගීත එකක් හදාගන්නකො. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.
0: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබලි කෝටි යටේ එන්.එල්.බී. දනඩිතහනේ නුතුරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකර වූ ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට වසර පහමාරක සිරදඬුවමක් නියම වී තිබෙනවා. ඊට අමතරව අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියම කළා. හලාවත මහාධිකරණයයි නියෝගය ලබා දුන්නේ. පැන වූ ලක්ෂ 10ක වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඬුවමක්ද නියම කරන බව අධිකරණය සඳහන් කළා. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ සොහොයුරියක උදවනවා. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජගත් සමන්ත මහතාට මෙන්ම සනත් නිශාන්ත මහතාටද චෝදනා ඉල්ල වී තිබූ අතර 2024 වසරේ ජනවාරි මාස 25 වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රියානතුරකින් සනත් නිශාන්ත මහතා අභාව ප්‍රාප්ත වුණා. ඒ අනුවගේ සොහොයුරා පමණක් අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සොහොයුරාවන ජගත් සමන්ත මහතාට එරෙහිව දඬුවම් නියම කිරීමටයි අධිකරණය තීන්දුව කළේ. ලැට්වියාවේ අග්‍රාමාත්‍යවරිය වන එයුකා සිලීනා සිය ධුරෙන් ඉල්ලා සිටි තිබෙනවා. යුක්රේනයට ඩ්‍රෝන් යානා කිහිපයක් ලැට්වියානු ගුවන් සීමාවට ඇතුළු වීමත් සමග හටගත් දේශපාලන අර්බුදයේ හේතුවෙන් රුසියාව බලා පියසර කළ ඩ්‍රෝන් යානා තුනක් ලැට්වියා ගුවන් සීමාවට ඇතුළු වූයේ පසුගිය හත්වනදා. එදී ඩ්‍රෝන් යානා දෙකක් රට නැගෙනහිර ප්‍රදේශයට කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම සිදුවීමට දැක් වූ ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන බව පවසමින් අගමැතිනිය එරට ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රිස් පුඩ්ස් පසුගිය සතියේ ධුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. ඊට විරෝධය පළ කරමින් ආරක්ෂක අමාත්‍යයාගේ පක්ෂය රජයට ලබා දුන් සහාය ඉල්ලාස්කර ගැනීමටයි කටයුතු කළේ. ඒ අනුව ලැට්වියානු සභාගාණ්ඩුව බිඳ වැටීමත් සමග අග්‍රාමාත්‍යවරිය මෙසේ ඉල්ලාස්වී තිබෙනවා. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු තුනට.
4: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

බෙට්ස් 0.7 0.3 93 5 93 7ට මැසේජ් එකක් එවුවනම් මම බලන්න කියයිද කියලා නෑ. නැත්නම් තාටිය කොමි විසලා ඉන්න හතර වෙන්න කලින් කොහොම හරි කියනවා. සුබදවසක් ශාමී වෙන්නපුෙන් රසල් වගේ මැසේජ් එක නෝනමාට බලන්න අපිට එන්න. ඒ කියන්නේ පැතට අවුවනේ. රේදිටික බැයිද වෙලා ගෙනත් දෙන්න. මේ පැත්තේ ගොඩාක් හරි තියෙන ප්‍රශ්න තමයි ඕක. ඇයි දැන් දවස් 3-4ක තිස්සේ ඉඳලාම එක දිගට වැස්ස මෙහෙටනම්. සරත් චන්ද්‍ර ටයස් රයි ගමින් ඔයාගේ මැසේජ් එක තැන්ක් යූ. අමිර ඔයත් මැසේජ් එක කියලා තියෙනවා කොහෙන්ද කියලා නෑ. හැබැයි අපි සින්දුව අහමු. ආයුෂ බොහෝ වේවා චාමියෝ මාවත් එකතු කරගන්න. කෑ කරලා දීවල ගමේ අයවත් අනිවාර්යෙන් මතක් කරන්න කියලා තියෙනවා. අද මගේ දෙවැනි ධෝනික බර්ත්ඩේ එක. පවුලම එකතු කරගෙන විශ් කරන්න කියලා තියෙන්නේ. වයිෆ් සඳමාලි, ලොකු ධෝනි, දිනිති දෙව්මිනි, පුතා පහසර බෙගුණෙත්, ප්‍රසාද් රාජපක්ෂ වගේ මැසේජ් එක වටහාගේ ෆොටෝ එකකුත් තවලා තියෙනවා. ලස්සනයි, හොඳද? ඊට පස්සේ මේ දින පෝස්ට් එක බලන්න. තමන් වෙනුවෙන් ජීවිතෙම කැප කරපු අයගේ හිත රෙද්දලා මොකුත් නොවුණු ගානට ඉඳපු මිනිස්සු. ආගන්තුකෙන් විදිහටවත් ජීවිතයට හමු වෙන්න හොඳ නැහැ. ඒ මිනිස්සුන්ගේ නටබුන්වත් අපේ ජීවිතවල ඉතිරි වෙන්න හොඳ නැහැ. ඉතින් ලියා අවසන් නොකර වහලා දැමූ පොත් ආයේ කිසිම දිනක විවුර්ත කරලා බලන්න හොඳ නැහැ. මොකද ඒකේ අවසානය සතුටුදායක අවසානයක නොවන නිසා. ලස්සන පෝස්ට් එකක් තැන්ක් යූ අපිත් එක්ක ෂෙයා කරගත්තට. අපෙත් සතට මහන් ඉන්නේ කියලා කියන්නේ කිතුල්ගල පහළ වටගල දිව්‍යාංජලි. අහගෙන දෙන්නේ හස්බන් මේනක චතුරංග, අම්මා ක්‍රිෂාන්තිමාල, පොඩියා කයරන්දි, එයාගේ දුව තිසුමි දිහම් සහ ලොකු පුතා කවිරු දිනෙත්, චෝටි බබා යෝෂිත විනෝද්. ලස්සන නම් ටිකක් තිබුණා. කියනවා ලෝකෙම කලබලකාරී ඔබත් ඔබේ මනස සංසුන් නම් ඔබට ඕනෑම තැනක සනසීමෙන් සිටිය හැක. ලෝකෙම දිනනවාට වටා ඔබේම මනස දිනා ගන්න කියලා ලස්සන පෝස්ට් එකක්, වැදගත් පෝස්ට් එකක් එවට ස්තුතියි වාට. සුබ දවසක් ශාමී. අපි MLA ගමන්ටකෙන් ලලිත් සර්, සිසිර සර්, තනුජ මිස්, කුමාරියක්කා, ගීතාක්කා, රෝෂිනී, රම්‍යක්කා වැඩනේ. තව ඉන්න ප්‍රසාද්, ලක්මාලි, උදයා, තිලින, මදු, නන්දනී, රමණි සහ මැෂින් අශ්වින් සිසිර අයවත් එකතු කරන්න කියලා තියෙනවා. අනුෂ්ක පිළියන්දරින් තමයි මට මැසේජ් එක ගෙවලා තියෙන්නේ. කියනවා නැතතරු එළිය පුන්සඳ පෑයූ රෑට, නැතමල් සුවඳ ඒ මල් පර උණු දාට, දනුනෙද යම් දිනක මෙය දරුවනි ඔබට, පාළොයි මුළු ගෙදර අම්මා නැතිදාට, අම්මා සහ තාත්තා නැතිදාට නේද? ඒක නිසා ඉන්න කාලේ ඇස් දෙක වගේ බලා ගන්න ඕන දෙන්නෙක් තමයි. මුත පුංචි කාලේ අපි ඒගොල්ලෝ අපිව බලාගත්තේ ඒ විදිහට නේද? වැටෙන්න නොදී නේද? ඒ දේවල් ඉතින් අපිට මතක නැති වුණත් එහෙම කළා කියන දේ අපිට පේනවනේ. අපි අතපය හතර හොදට තියාගෙන මේ ඇවිදලා කාලා බීලා ඉන්නකොට නේද? ඒගොල්ලගේ මහන්සිය ගැන හිතෙන්නේ ඉතින් අපිත් දෙමෝපියෝ වෙලාම බලන්න ඕනේ ඒකේ රංගේ නේද? අම්මෝ මල් තියලා වදින්න ඕනේ අම්මටයි තාත්තටයි. හවස 2:00 වෙනාදී 17:00.

හවස දෙකපහු වෙලා විනාඩි 13යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ වාසත්තේ මහගෙන ඉන්නේ ලක්කඩ ඕල්ටයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
3: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩින අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
6: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්ත්‍රයේ දන්න අයයි සූත්‍රයේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
6: සයිබර් ජෙන් මේ next gen එකයි cyber gen.
8: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
9: සම අනුග්‍රහය
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
11: FM 93.5 FM 93.7 ලකන Radio ITN.
12: හවස 2:22

0: අතර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාක
1: Overtime Beats with Charmy
0: සතියේ දවල් දවල් එකේ ඉඳන් හවස

හවස දෙකයි වෙනහට විසේ හතයි වෙලාව. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන අකුරැස දෙකලින් එනෝක. ඔයාගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ. පුතා හිරෝෂ යසිරෝ සිතිච දුව උවිනි මහත්තයා ජගත්වත් එකතු කරගන්නම් මං ඊළඟ සින්දුව අහන්න. හයි චම්යකි, අපිටත් ලස්සන සින්දුවක් දෙනවද කියලා අහන්නේ ගයාත්මී ඔයාට සින්දුවක් දෙන්න. ඊට පස්සේ මං යන්නේ මං හිතන්නේ කොට්ටාවට නේද? ආශිර්වාදෙන් පිරුණු සුබම සුබ දවසක් වේවා කියලා තියෙනවා. ලබන සතියේ එනතුරු අද දවසේදී ඔබ වහන අන්න එහෙමයි හිත හදාගෙන ඉන්නේ නේද? විරාකඩි බේකරියෙන් ලොකු බොස පුල් පොඩි බොස වරුණ ලක්ෂ්මි මිස් ධනුෂ්ක මදුෂංක ජගත්ව එකතු කරගන්න කියලා තියෙනවා. චම්පා මිස්ට එයා දැන් තමයි ආවේ කියලා තියෙනවා. අද මොකෝ පරක්කු, එයාවත් එකතු කරගන්නම්. කඩවත ප්‍රීතිමා ෆැෂන් එකේ ලක්ෂී රශ්මි ගංගුල් ඉශානි චන්දු සුධාකරන් අම්මෝ නමේ හැටි වෙන කෙනෙක්ව මට මතක් වුණා සුධාකරන් කිව්වහම. පොටි මාමා ජයනි චාතුර්යා තිලක් අයියා කමනි මිස් කැලුම් සර්වත් එකතු කරගන්න කියලා තියෙනවා. තැන්කියු මෙසේජ් එකක් එව්වට. ඊට පස්සේ ඔපෙල් ෆැෂන් එකෙන් කවුද ඉන්නේ කියලා බලන්න ඕනේ. විමල සේනවා එවලා තියෙන මෙසේජ් එක. දෙලංක නදේශන් රසික චනිතු පසිදු චමෝත් ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරී නිරෝෂා හර්ෂණී සුභා දිනුෂා කමනි චම්තානි ඉරේෂා නයනේ දෙල්ප චිත්‍රා ඔයවත් ආතරෙන් එකතු කරගන්න. සුබදාම ලක් වේවා කියලා තියෙන ඊළඟ මැසේජ් එක කාගෙද දන්නවද? BF ජනපදයේ පුස්සල්ලාවේ තියෙන ඒජේ අනුර ඔයගේ මැසේජ් එකට ස්තුතියි. චාමි හින්දි සින්දුවක් ඕනේ කියලා තියෙනවා. හරි, අපි හමු හොඳේ. වා සින්දුවක් නම් කරලම තියෙනවා. මම තාසම සින්දුවක් එක බලමු හන්. හොඳේ.

චාමි, අපිත් ඉන්නවා ඔයාව අහගෙන. කොහොමද සංජීවනී පොකුණු පිටින් වගේ මැසේජ් එක? මහත්තයා දමින්ද පුතාල දෙන්න සඳල සහ රිශ්මිතවත් එකතු කරගන්නවා කියලා දෙනවා. ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්. හස්බන්ඩ් අස්ලීපෙන් ඉන්න කියලා මැසේජ් එකේ තිබුණා. කියනවා අවංකකම කියලා කියන්නේ ඉතාමත් වටිනා උතුම් ගුණයක්. එබැවින් එය ලාභ ප්‍රයෝජන පසුපස හඹා යන ගුණධර්මවලින් හීන බාල මිනිසුන්ගෙන් කිසිසේත් බලාපොරොත්තු නොවන්න. නැව ඒගොල්ලෝ ගාව එහෙම දෙයක් දන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ළඟම ඉන්න මිනිසුන්ගේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්න හොඳම තැන අපේ නැති තැන. එතකොට තමයි ඒගොල්ලෝ අපි ගැන කතා කරන්න පටන් ගන්නෙ. කෙනෙක්ගෙන් අහලා බලන්නක මොනවද කිව්වේ කියලා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: හැම්බෙලම එහෙම කංගුට වෙන සද්ද.
5: අයිබෝවන්,
1: අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලැකඳ ඊවනින් ඩ්‍රයිව් එකක් දෙක එකතු වෙන්න.
6: මගේ සර්වස්ස මන්නවා සරදී
4: සම අනුග්‍රහය
7: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුරු ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
4: Lakhanda Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 33යි.

0: 7 ලකන රේඩියෝ ITN
1: හවස දෙකයි විනාඩි 8යි.
2: මේ සමහර අඳුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන් කූරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: රීදා වයි බී එකිට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්
3: හවස 2 වෙනදි 46
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
5: ලකන්ද රේඩියෝ ITN

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මිනිස්සේ

0: ගැටලෙන්න හිතුණා.
1: ඕල් ටයිම් බීට්ස් විත් චාම්.
0: ඒක තනි කරම ඇපැය. හවස දෙකයි විනාඩි කීයයි කියලාද හිතනෝ වැඩ කරන්නේ? හවස දෙකයි විනාඩි 45යි වෙලාව. ලක්කන්ද Facebook page එකට

මතකයිද යාලගෙන මතක් කළා. ඒ අතරේ ඩෝමගෙනත් කියන් යන්න ඕනෙම. දැන් ගෙතරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් විතරක් නෙවෙයි සමහර කෑම වර්ගවලට බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ජාති හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ රට කජෝ කජෝ සුදේකන්ත වටක අප කොහොඹ එඬරු වගේ දේවල් වලින් තෙල් හදාගන්නත් පුළුවන්. සිංගල් ෆේස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැයට බෝතල් 1-2 ප්‍රමාණයක් වෙනවා. මෙස් යන්ත්‍රය හදලා තියෙන සම්පූර්ණයෙන්ම සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යෑම අවමයි. මිල වෙන්නේ රුපියල් 88,000යි. සලක ඕන නම් 0.117 679 579 කෝල් එකක් අරගෙන වැඩි විස්තර දැනගිය ගන්න පුළුවන්. මම මේ මැසේජ් එකක් බලන්නේ ලෑස්ති වෙලා හිටියේ මැසේජ් එක කෝ. මෙතිත් තංගියෝ මම අතත් ආවා ලස්සන සින්දුවක් අහන්න කියලා මතුකමින් අනෝමා මට මැසේජ් එකක් එවලා තියෙනවා. වකින්ව ජීවිතේ හරිම කෙටි හැම විටම සතුටෙන් ඉන්න කියලා මම හැම වෙලෙම මතක් කරන්නේ ඒකන. සුබදාසක් ශාමී ලස්සන සින්දුවක් ඕනේ අම්පාර මඩවල ලන්දේ කරුණාදාස හේවගේ වසන්තී ජයසේකර රුචිරා සෙව්වන්දිව එකතු කරගන්න. මේ කවුද මේ අක්කමන් දසුන්? ඉතින් දසුන් ඔයා කොහෙන්ද කියලා නෑනේ යන්නේ. එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඊට පස්සේ කොහෙද ඉන්නේ කියලා මට මැසේජ් එකක් දානකොට දාන්න පිළිවෙලට හොඳේ. නම මොකන්ද, ගම මොකන්ද කියලා. වයස වන්නේ. Hi Charmy, good afternoon. මේ මැසේජ් එක කාගෙන්ද? නම සිහති සහන්සා, රාගම පොල්හෙනෙන් ඉනෝකා සහ අපුටාපියේ බබී එකතු කරගන්න කියලා තියෙනවා. අද චූටි දුවෙක්ගේ බර්ත්ඩේ එක. එයාගේ නම සිහාති සෙහන්සා නේ. සිහාති සෙහන්සා, දුවට නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසම උපන්දිනයක් වේවා කියලා අපි ඔයාට ආතරේ ආශිර්වාද කරනවා. ඔයාගේ ෆොටෝ එකක් එවලා තියෙනවා නේ. ඒ ශෝකනේ. හොඳට ඉගෙන ගන්න ඕනේ. හරි දුව, සුබ උපන්දිනයක් වේවා ඔයාට. ලස්සනයි ඔයා. Good afternoon, Charmy. ඔයාව අහගෙන ඉන්නවා හොඳේ කියලා තියෙනවා. දින දෙකකින් පසුව ආයේ ඔයාගේ හඬ අහමු කියලා තියෙනවා. බලමු ඔබට අපේන චන්දරගේ හැන්නදි වගේ මැසේජ් එක. ජපානෙන් දිල්ෂිවත් එකතු කරගන්න කියලා තියෙනවා. තංකල්ලෙන් ආදරණීය පිරිඳ ශ්‍යාම, චන්ෂි සමග ජෝන්වත් මතක් කරන්න කියලා මැසේජ් එකේ තියෙන. තැන්ක් යූ මැසේජ් එක කිව්වට හොඳේ. ඊට පස්සේ සුබ දහවලක් වේවා කිව්වට දැන් ඉතින් හැන්දෑවගෙන තනවා නේද? ත්‍රිකුණාමලෙන් පූජ්‍ය පන්දා පවුලේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සින්දුව. මම තාසම සින්දුවක් කියලා මම දවසක් කිව්වනේ. අද තව කෙනෙක්ට එක අහන්න ඕන වෙලා තිබුණානේ. එයාගේ නම මතක නෑ, හැබැයි සින්දුව අහන්න දෙන්න. හවස 2:48.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Chami.
2: Suno na sange mal mal.
0: හවස දෙකයි විනාඩිය 54යි වෙලාව. මේ පැයත් ඉවර වෙගෙන යනව නේද? අයිබෝවන් මට පාති මේ මැසේජ් එක. සුභෝති සමිතියේ සභාපති ලේපිරිම ආනන්ද නන්දලාල හේමපාල, ජයතිස්ස සෝමදාස කරුණාදාස ජයසේන සිරි කුමාර සමග ලක්ෂ්මන්ව එකතු කරගන්න කියලා පැතින් මැසේජ් එක වෙලා තියෙන. ඊට පස්සේ මේ කවුද මේ? Good afternoon, Chamiyaki. Kalutra indang enawa tilna sanda kalum. Divya babawa ekathu karaganna kiyala thiyenawa. Stuti message ekak kewata dika vistarayak thiyenawa ne. Hi, Chami. Adath oyawa ahano. Siyamalantu wennade kohomada oyata? Oyata lassana sinduwak man lassa karala thiyenne. Suba sandawak wewa Chami nange marawelin shirane damayanti lassana sinduwak denna hada kiyala ahala thiyenawa. Ha hena. මහත්තයා රහන් ඉන්නවද? පුතාලා දෙන්න ශිහන් මදුවන්ත මරදගමුල පැත්තේ ඉන්න අක්කා සුදර්ශනී අමරේ ටාමාවත් එකතු කරගෙන තියෙනවා. එක් වෙලෙන් ස්තුතියි. අලුක බොක්ෂොප් එකේන බතර මුල්ලේ රිද්මි පපයි දනුවන් පුතාවයි හබේ රත්නායකවයි එකතු කරගන්න කියලා තියෙනවා. ශාමලි ටික දවසකට පස්සේ මැසේජ් එකක් මම වාගෙන් දකින්නේ නේද? ස්තුතියි. ඊට පස්සේ මංගර කලින් අහන දුන්නේ හින්දි සින්දු ඕනේ කියලා තිබ්බ ටීනා. එයා මැසේජ් එකක් කියලා මං ටීනා තමයි සින්දු එල්ලුවේ කියලා. ඔයා අහගෙනද හිටියේ? ආ ඒකයි මම බැලුවේ. හරි අපි ලස්සන සින්දුවක් අහමු තවත්. ඊට පස්සේ මේ කවුද මේ නිෂු මං වගේ මැසේජ් එක ඉතුරු කරගන්නවා ඊළඟ පැයට. මොකෝ දන්නවද? මැසේජ් එකේ මට මග හරින්න දෙයක් නැහැනේ, ලස්සන පෝස්ට් එකක් ඇති. එතකොට මැසේජ් එකක් කියවන්න වගේ හිතේ අදහසක් තියෙනවා නම් මට 0703 93 5 93 7ට ඊළඟ පැය ගෙවෙන්න කලින් මැසේජ් එකක් එවන්න වෙනවා. ඒ කියන්නේ 3:50 විතර වගේ වෙනකොටවත්.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සරු 3:00

0: ලක්කඩ ප්‍රවෘති සමකින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මනෝජ ගොඩ විතාරණ.
1: දැයින් පැයපුුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්බී දනට තහනය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
1: සහයෝලීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රක්ටරය දැන් දෙවනි පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රක්ටරය.
0: ඉන්දිය ජාතික භූවිද්‍යාඥයේ කටුනායක ගුවන්තොටුපලේ දී අත්තරංගොඩ ගෙනතිබෙනවා. ඒ රුපියල් 10,80,00,000 වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒම හේතුවෙන්. භූවිද්‍යාඥයාගේ වයස අවුරුදු 60ක්. ඔහු මත්ද්‍රව්‍ය තොගය උගණ්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දොහා වෙත පැමිණ තිබෙනවා. එතැන් සිට කටාර් ගුවන් සීමේට ඇති යානයකින් කටුනායක ගුවන්තොටුපලට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඔහු රැගෙන ගමන් මල්ලේ සහතික පත්‍ර බහලන පයිල් කවර දෙකක් තුළ සූක්ෂමව සංවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 2 mg 150ක් සොයා ගැනීමට රේගු මද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරින්ට හැකි වුණා. සැකකරු සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන්
1: කළේ.
0: හන්ටා වෛරසයේ ආසාදිතයන් පිරිසක් ගමන්ගත් බවට තහවුරු සුකෝපභෝගී මගී ප්‍රහන් නෞකාවේ සිටි ඔස්ට්‍රේලියානු ජාතිකින් 4 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. පර්ත් නුවර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට ඔවුන් යොමු කළ බවයි ඔස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ. නෙදර්ලන්ත දජය සහිතව යාත්‍රා කරමින් තිබූ MV හොන්ඩියස් නෞකාවේ හන්ටා ආසාදිතයන් සිටින බවට පසුගියදා වාර්තා පළ වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේම නෞකාවේ ගමන්ගත් ආසාදිතයන් 3 දෙනෙකු මියගොස් ඇති බවයි. ඒ සිටි තවත් 11 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව නෞකාවේ ගමන්ගත් සියලුම මගීන්ට දින 42ක නිරෝධායනයක් නිර්දේශ කිරීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේ. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පස්වරු 4ට.
1: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: රණද ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

පතක සැහැල්ල වෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැය තුනක් සතිය දවස් වන දවල් එක එඳ හතර වෙනකන්.

තුනයි විනාඩි 10යි වෙලාව. ඕල්ටයිම් බෙඩ්ස් විත් චාමි අපි අපේ අන්තිම පැයට ආවහම. හයි චාමි, සුබ සන්ධ්‍යාවක්. නිෂෝ, මං දැන් ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. වැහි මන්දාරමෙත් සුපුරුදු ලැංගතුකමෙන් මාව අහන් ඉන්නවා කියලා තියෙනවා. ඔය කියනවා ඔයාට කිසිම දෙයක් නැහැ කියලා ජීවිතේ ඔයාත් පැරදිලා ඇති, ප්‍රතික්ෂේප වෙලත් ඇති. ඒ හැඟීම වේදනාවක් තමයි. එහෙම කියලා ඔයා අඳන්න ඕනේ නැහැ. ඔයාට ඕනේ නම් හිතේ දුක නැති වෙනකන් එකම එක මොහොතක් අඳන්න. ඒත් ඊළඟ මොහොතේ කඳුල හයියක් කරන් ඔයා නැගිටින්න ඕනේ. මොකද කඳුලට වේදනාවට ඔයාව සාර්ථක මනුස්සයෙක් කරන්න බෑ. දැවි දැවේ අළු වෙවි ඉන්නේ නැතිව අළු මතින් නැගුණු ෆීනික්ස් පක්ෂියෙක් වගේ නැගිටින්න ඔව් ඔයාට පුළුවන්. මාර්ග කටුක වුණාට ලස්සන ගමන ත්‍යාග කරගන්න. ඉතින් උත්සාහවන්ත වෙන්න කියලා තමයි මැරේෂ වෙන්නේ අපිට ලස්සන පෝස්ට් එකක් කියලා මතක් කරලා දෙන්නේ. හැමදාම නේද අපිට ජීවිතේ හැදෙන්න ඔයා හරි ලස්සන පෝස්ට් හොයලා අපිට එවනු. ස්තුතියි ඒක නිෂෝ. ඊට පස්සේ තියෙන මැසේජ් එක කහගෙන්න එනක හෂාන් දිසානායක වගේ නේද? ස්තුතියි මැසේජ් එකට. අපි ලස්සන සින්දුවක් ඊළඟට අහන්න ඕනේ. ඕ මේ කවුද මේ ඉන්නේ? අපිටත් සින්දුවක් ඕනේ කියලා තියෙන්නේ. Gwen Davis, Suranga, Jingle, Rukmal, Damien, Novan, Niro, Clement, Ravi, Isuru, Priyanta, Udaya Kumarava ekathu karaganna kiyala thiyenu. Aathare ekathu karaganna stuti message ekak kewwada. E athare man kalpana kale WhatsApp ekak patten api yanawada kiyala text messages tikat balanna. Ketulgala Shyamali wage message ekak thiyennema. Dakinne palaweniyatama. දුබසන්තමිනි අහිංස මහතෙරුවන් චාමර කලවැල්තෙනියේ අර්සලිනා ජනපදය අම්ම වසන්තා තාත කීර්ති රත්න මල්ලි සම්පත්තත් එකතු කරගෙන සෙන්දුවක් අහන්න දෙන්න දැහැන. හවස 3:30 වෙලා විනාඩි 13යි වෙලාව 0.7.3.93.5.93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: හවස 9 වෙනාට වෙස්සයි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max Lakhanda Radio ITN
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779.
0: හවස 3:22.

පතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එද හතර වෙනකන් එක.

හවස 3යි වෙනාට 26යි වෙලාව. ඕල්ටර් බෙට්ස් චාමි අපි අන්තිම පැය දැන් වෙලාව 3යි වෙනාට 26යි. අතත් මේ සිකුරාතාවේ හරිම සතුටින් අහගෙන ඉන්නවා මේ ගී ගොන්න කියලා තියෙනවා. මක්කොන මුංහෙන් ස්ටේ වසන්ත කුමාර වගේ මැසේජ් එකට ස්තුතියි. මේ මැසේජ් එක අපේ නුවරින් සංජීව නේද කියන මිනිසුට පොඩි කාලයක් ඇතුළත හැමදේම අමතක වෙන්න පටන් ගන්නවා. වහින්න පටන් ගත විතරයි දැන් බනිනවා. පොන්න වතුර ටිකක් නැතුව දුක් විඳ සත්තු වතුර බිඳුවක් නැතුව කැලේ මැරලා යන්න ඇති. සබතම කවදාවත් අපිට අයහපතක් කරන්නේ නැහැ කියලා තමයි සංජීව කියලා තියෙන්නේ. ඒකත් ඇත්තක් තියෙනවා නෑ කියන්න බෑ. හැබැයි ගම් වතුර දහපු පැති තියෙනවා, නායම් අනතුරු ඇගෙම් නිකුත් කරපු පැති තියෙනවා. එයාලට ඉතින් මේක කරදරයක් විදිහට දැනෙනවා නේද? අපිට ඒකට දොස් කියන්නත් බැහැනේ. ප්‍රශ්න තමන්ගේ වෙනකන් අපිට ඉතින් නේද? ඒක එහෙම කියන්න බෑ. අපි වෙනද වගේ මහගෙන ඉන්නවා කියලා තියෙන්නේ නාවුලෙන් නිලන්තව, කුමාරසිරි, රශ්මි කෞශල්‍ය, සචින්ත උදේෂ්, චූටි පැටියා, අකේෂ් ඔමියුරු. අකේෂ් ඔයව ආදරෙන් එකතු කරගන්නවා. තැන්ක් යූ මෙසේජ් එකක් එව්වට. සෙරුවවිල පැත්‍රත් යනවා. කෙටිය සමරසිංහ යාළු ඔක්කොමලව එකතු කරගන්න කියලා මෙසේජ් එකේ තියෙනවා. ඔයා දවස් දෙකකින් නේද ආයේ එන්නේ කියලා අහලා තියෙනවා. දවස් දෙකකින් එන්නේ. හර්ෂිනි, මනෝජ්, හස්බන්, මල්ලි, දිල්ෂාන්, චූටිනංගේ, වරුණි මේ අයත් එකතු කරගෙන සිද්ධා ගන්න ඕනි කියලා තියෙන්නේ. අම්පාරෙන් එකතු කරගන්නම් හොඳේ. කොහොමද මම තාව ඔයා ළඟින් ඉන්න සිදුහන්න කියලා තියෙනවා. තමරා කුමාරී රත්තපුරේ රත්නගාව එකතු කරගන්නවා. කොහොමද වැස්ස ඔය පැත්තට අහන්න දෙයක්ද නේද? සුබ දවසක් ශාමි, වේයන් කොටින් දීපා, දුවචතු, පුතා මදු, මහත්තයා සුදත්තත් එකතු කරගන්න. සින්දුවකට මහත් ඉන්නවා කෑගල්ල මීදනිය ගමේ උපනන්ද. කොහොමද සුබ සන්ධ්‍යාවක් ශාමි, අපටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා. නම නම නම කුරුණෑගලින් සේන අයියානේ අපි සින්දුවක් අහමු. තැන්ක් යූ. අපිත් ඉන්නවා කියලා කියන්නේ අලව්ව ගුණසිරි කෝල් හවුස් එකේ උපාලේ. ඊට පස්සේ පත්මිනී මිස්ස මතක් කරන්න උදයා කුමාර සයින්නවා, සමිතා, සිසිර, නිලන්ති, වසන්ති, සුචානි, ලක්කඩාන හැම දෙනාටම සින්දුවක් දෙන්න කියලා උපාලෙත් කියනවා. හරියනම් සින්දුවක් අහමුකෝ. හවස 3යි වෙනාඩි

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 3:32.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකින්න දෙයක්. අපිටම ඔබ දකින්න පූසෙක්. දැන් ওই පූසා කියන නාමයේ කොයිද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසය උනට දකින්. දැන් ඔබ හිතනවා දැන් මන් දැක්ක කියලා. නමුත් දැන් මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: 말을 하지 마봐. 내 입으로 누가 먹겠나 와보야. 어디서 그냥 이렇게 되지 있나 봐.
1: 하리 하리 하리 내 보는 게 미안 누구 말 있으거든 망해놓고 다는 거
2: 네비 나만 안 대박이 나
3: දර්ශනයක වර්තුන් තමයි මට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ ඔක්කොමලා එකතු කරගන්නම් හොඳේ ඊට පස්සේ මේ කවුද කියලා බලමු අපිව සින්දුකට එකතු කරගන්න තලවතු ගොඩින් නිරෝෂන් හරි ස්තුතියි මැසේජ් එකට හයකි මම හේෂාන් රණසිංහ මහරගමින් අද මගේ දුව විද්‍යාන් විද්‍යාංගනේක නේද විද්‍යාංගනේ ඔයාගේ හතරවෙනි බර්ත්ඩේ එක කියලා විශ් කරන්න කියලා තමයි මට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ තාත්තා ඉන්නවා අම්මා නතුනේ සුබ පතනවා පුංචි දූට සින්දුව කියලා තියෙනවා නේ බලමු මං ලෑස්ති කරලා තියෙන සින්දුව අහන්න දීලා ඊට පස්සේ ආ කැමති සින්දුව අහන්න දෙන්නම් හොඳද විද්‍යාංගනේ ඔයාගෙන් නම් ඉන්නේ අවුරුදු 4යි කියන්නේ මං කියන එක සාමාන්‍ය තේරෙනවා නේද? Happy birthday කියලා කියන්න හදන්නේ අනිවාර්යම. නිතුක් නිරෝගී වාසනාවන්ත සුවසුබ උපන්දිනයක් වේවා කියලා අපි වට ආතරේ ආශිර්වාද කරනවා. හොඳට ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ බලමු මැසේජ් එක කාගෙන්ද කියලා. මේ ඉන්නේ කවුද? අයබෝවන් අපිවත් එකතු කරගන්න. ජාඇල ඇන් ඉරෝෂනි පෞලේ අයත් එක්ක කාන්ති ඉන්නවා. ඒ වගේම කෑගල්ලෙන් චම්දිමා සිල්වා ටීච ඉස්සර මන්දි ඇතුළු ගෙදරින් හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. හයි ජාමි සුබ සන්ධ්‍යාවක් අපේ කඩවැල ශාන්ත ඔරලෝස ෂොප් එකෙන් අදත් සතට හගෙන ඉන්නවා කියලා තියෙනවා. සඳකිරි සමාජ මාධ්‍ය ව්‍යාපාරික සංස්ථාවේ හැමෝමත් එකතු කරගන්න. ඉන්දික thank you message එකක් ගෙවුවට. ජාමි good evening අපිට වහිනවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙන්නේ. පදිය පැලැලේ තිනුක මිනුක සමුක එරම් තිරම් දිසා ඔයාලව එකතු කරගන්න. ටික දවසකට පස්සේනේ මම ඔයාලගේ message එකක් දක්ින්නේ. ස්තුතියි. ජයමාමට message එක ඇහිලා නැහැ කියලා කියන්නේ මොකද වැටත බිසීද ඔයා? නැත්නම් බොරු බිසී වගේ ඉන්න ඇතිනේ. ඔයා එවලා තිබුණා ලක්ෂ්මී මේස් චම්පා මේස් වගේ ආලෝ ටික ධනුෂ්ක මතුෂංක ජගත් වරුණ ලොකු බොස්සු පොල් එකතු කරගන්න කියලා. හරිනේ හවස 3:40

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: ලෝකෙ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සෙ

0: හැවීම කලා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඔවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය හවස තුනයි විනාඩි 49යි වෙලාව අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා චාමි ස්තුතියි මොරොන්තුඩුව නන්දුවේ සිට මුදිත පෙරේරා ඔයාගේ කමෙන්ට් එකට බොහොම ස්තුතියි ලස්සන සින්දුවක් දෙන්න පිටිකල බොරළු හෙනේ සුසන්ත සම්පත් ස්තුතියාට ඊට පස්සේ හයියක්කේ අපේ තියෙනවා සින්දුවක් අහන්න කටුනායක එල්.එන්.ජී.ගේ ස්පෝට්ස් සී එකෙන් නෙළුම් පොඩි ළමයා ඉරේෂක්ක නාලි සුචි අක්කා ගයන විශේෂයෙන් එකතු කරගන්න කියලා තියෙනවා හරි ස්තුතියි මැසේජ් එකක් එව්වට වැඩ අතර කොහොම හරි නේද වෙලාවක් හොයා ගන්න එකත් අමාරුයි නේ මේ වෙලාවේ ගෙදර යන්න ලෑස්ති වෙන්න එපා තව නේද තව කොච්චර පොඩි වෙලාවක්ද තියෙන්නේ ඉතින් සතඩපඩ කාලේ වැට්ටි කිවර කරගන්නත් ඕනේ හයි හයි අපි බණ්ඩාරගම උමා ගමටකෙන් කුමාරේ රංජනී මල්ලිකා චම්පා දිනෝෂා දිල්රුක්ෂී ශාමලි සහ නිර්වෝෂා චම්රිකා ඇතුළු ලක්කඩහන කෝටම සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ දෙනවා ඊට පස්සේ මට ටෙක්ස් මැසේජස් වල මැසේජ් ആയി ඉන්නවද ඔව් ඉන්නවා කවුද කියලා බලමු අපිටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා දමි දුනේද ඔයාගේ මැසේජ් එකක් වෙන්න ඕනේ නම නෑ මං හිතන්නේ ඔව් එක මැසේජ් එක නම තිබුණා ඒක මම මතක තියන් ඉන්නවා ඒක නිසා නම මතක් කරලා කියනවා ඊට පස්සේ තවත් එකකින් සමු අරගෙන ඔයා ඉතින් යන්න යනවා හෙට අනිද්දා එන්නේ නැතුව පාළුවේ මා තනි කරනවා තවත් සඳරු හැන්දෑවක මියුරු ගීත පෙළක් අරන් සෙනෙහසින් ඔබ එනතුරු මා තනි වී මග බලනවා ඒකේ ලස්සම චන්දි මහවත්ත පස්යාලේ ඔයාව මං ආදරෙන් එකතු කරගන්න දවස් දෙකක් යන්න මොකද මේ ජීවිතේ ගෙවිච්ච හැටියට අපි නේද සහන්න නේද තරුණ වේගනේ යනවා 3:51

මොලා වෙන්ඩ එපෝ. තුනයි වෙනට පනස් පහයි වෙලාව ලස්සන සිින්දුවක් දෙනමත කියලා හලතේ ච්කඩි ගාමන්ටිකෙන් ගල්පාත පැත්ත. මශා දෙල්හනි කමල් දේශාන්ත දම්මිකා විනේතා චන්ත්‍රලතා ශ්‍රියාන රේණුකා ඉරංගී චන්දානී ගයනී මේ හැමෝම එකතු කරගෙන සිින්දුවක් අහන්න ඕනේ කියලා තමයි මැසේජ් එකේ තිබුණේ. අක්කේ මම තාරක මහරගමින් මනෝජ් අයියාවයි මාවයි එකතු කරගෙන සිින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ තිබුණා. අපි ඔයාලා දෙන්නටම ලස්සන සිින්දුවක් ඊළඟට අහන්න දෙනවා. හාය චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා කොරියාවෙන් කසුන් එවලා දෙන මැසේජ් එකට ස්තුතියි අයහට. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? තිලින තැන්ක යූ මැසේජ් එකට. ඔයවත් හදරෙන් එකතු කරගන්න. අලව කොහලන ජයකල්ලි මම මැසේජ් එක කිව්වේ නැන්ද? සෝරි සෝරි සෝරි. කවුද ඉන්නේ? මාතව ඉන්නවා, කසුන් ඉන්නවා, උපාල ඉන්නවා. අලව එකතු කරගන්න. මම ලක්කඩ Facebook page එක පැත්තට යනවා කියලා කිව්වා නේද? කිව්වා කිව්වා තමයි. බලමු වෙලාවක් තියෙද කියලා තක්කාලය පැත්තට ගිහිල්ලා එන්න. බෑනේ වෙලාව මදි. එහෙනම් සින්දුවක් අහන්න දිලා යන්න. දවස් දෙකකට පස්සේ අයියන්නම් එතකම් පරිස්සමට එන්න ඕනේ. හරිද? මට නිකන් ප්‍රශ්න අය අහන්න තියන්න එපා සඳා වෙනකොට. ඔය හතර තාත්තමට මැසේජ් එකක් යවුවරි මම වහන් ඉන්නවා කියලා. ඔයව තාදරෙන් එකතු කරගන්න තාත්තයා. එහෙනම් අපි සඳා දවල් එක වෙනකොට මොන ගහනවා ගිහින් එන්න. මම චාමිකා මොනෝජිනී. සුබ දවසක්.

0: ලකන ප්‍රවෘති සමකින් මම සමීර කාර්යව සම් ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් ගොඩොයි තාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. අමාත්‍ය විජිතේරත් මහතා සඳහන් කළේ මෙම ගිවිසුමෙන් දෙරට අතර වෛද්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ පර්යේෂණ යානාංශවල දීපාර්ශ්වික සමතා තවදුරටත් ශක්තිමත් වන බවයි. බෙලරූසී සංචාරයක නිරතව සිටින විජිතේරත් මහතා එරට සෞඛ්‍ය අමාත්‍ය ඇලෙක්සැන්ඩර් කජයව් මහතා හමු වී සාකච්ඡාවක නිරත වුණා. එදී දෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳවයි වැඩි අවධානයක් යොමු කළේ. ඉරානයේ සමග පවතින යුදමේ වාතාවරණය සම්බන්ධයෙන් තම ඉවසීම ඉක්මවා යමින් නැති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. ඒ චීනයේ සිදු කළ දෙදින නිල සංචාරය අවසන් කරමින් ඇමරිකාව බලා පිටත් යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එෙහිදී ඇමරිකා ජනාධිපතිවරයා පවස ඇත්තේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ඉරානයේ වහාම එකඟතාවයකට පැමිණිය යුතු බවයි. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
4: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: කනට රහත හවස හතරට Evening Drive with Chani and Chani
2: සම අනුග්‍රහය
3: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙක වන්න අදම අමතන්න 011767
5: සුබ සන්ධ්‍යාවක් වෙලාව හවස 4:04.

0: සුභ සන්ධ්‍යාවක්. හවස 4:08 වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක අදත් අපි එකතු වෙන වෙලාව මේ හැන්දෑවේ. චාරු සුභ සන්ධ්‍යාවක්.
1: සුභම සුභ සන්ධ්‍යාවක්. කරමම අමතක වුණාද?
0: අමතක වුණේ නෑ, අමතක කරන්න බෑනේ. අමතක

0: දවසාවට පස්සේ සිකුරාද වෙනකන් බලන් ඉන්නේ.
1: හැමදාම කියනදි සඳා.
0: ඔව් සිකුරාද වෙනකන් බලන් ඉන්නවා. ඔයා දන්නවද දැන් මේ දවස් පහක් ගෙවිලා යනකොට අපි වයසට ගිහිල්ලා කියලා.
1: අයියෝ.
0: අපි ඒක හිතන්නේ නැහැ නේද? අපි සිකුරාද වෙනකන් හැමදාම බලනවා. අපි දන්නේම නැතුව
1: වයසට ගිහිල්ලා.
0: වයසට ගිහිල්ලා.
1: අයියෝ. ඒකට මොකද කරන්නේ?
0: අපිට කරන්න තියෙන ගොඩාක් දේවල් කරන්න තියෙන කාලේ
1: ටික ටික අඩු වෙනවා.
0: අපි ජීවත් වෙන දිනේ අපි හිතමු දවස් කීයද?
1: කීයද?
0: දවස් වලින් ගත්තොත් අපි හිතමු දවස් 10000ක් කියලා.
1: හා
0: හරිද?
1: අයියෝ අඩු වෙලා යනවා.
0: අඩු වෙලා යන්නේ මේ දෙයියනේ සිකුරු. අපි ඒ දවස් ගන්න අඩු වෙන එක බලන්නේ.
1: හා
0: අපි සිකුරාද වෙනකම් බලන් ඉන්නවා.
1: ඒකනේ නං ආයි සඳ වෙන්න එපා කියලා කියමු.
0: කවන්නෑ ඉතින් අපේ හිතේ සතුටනේ නේද? හිතේ සතුට වෙනුවෙන් හැමදේම කරන්නේ.
1: මේ හැමදේම ඒකනේ කරන්නේ.
0: එහෙනම් ඉතින් හිතේ සතුට තියාගෙන අද තව 6:00 වෙනකන් ඉවිනින් ඩ්‍රයිව් එක අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. කැමැතිම ලස්සන සින්දු අහන්න, මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා.
1: මේ පැත්තේ මැසේජ් එකක් එවන්න කට්ටියක් එකතු කරගන්නවට පුළුවන්කම තියෙනවා. WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න. එහෙනම් මෙන්න නම්බර් එක 0703 93 5 93 7.

0: NLP 14 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP 14 ඔබත් අදම NLP 14 බලා ගන්න.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: හතරයි විනාඩි 19 වෙලාව කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන ආයතන විශේෂය මතක් කරන්න ඕන. තවමත් අර අඩුපීඩන කලාපය අපේ දිවයිනෙන් බැහැරව ගිහිල්ලා නැහැ. ඒ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා කියලා කිව්වා. මිලිමීටර 150ට වැඩි වැසි ඇතිවීමේ අවදානම් තත්ත්වයක් තියෙනවා සමහර ප්‍රදේශවලට. ඉතින් කොහොමුණත් අවාසනාව කියන්නේ මේ ලංකාව පුරාම වැස්සත් අතන මෙතෙන්ට වැස්සත් වැඩේ කියන්නේ ජලාශ තියෙන පැතිවලට අපිට විදුලිය උත්පාදනය කරන ජලාශ තියෙන ප්‍රදේශවලට වැඩි වහින්නේ නැහැ කියලා කියනවා.
1: හහ
0: ඇයි එහෙම කරන්නේ?
1: ඒකනේ. ඇයි යාළට ඒ විදිහට සලකන්නේ?
0: එහෙම කරන්න එපා. මම කියන්නේ මේ වෙලාවේ අපිට විදුලිය ටිකනේ අත්‍යවශ්‍ය.
1: ඔය
0: නිකම් මූදට යන්න දෙන්න එපා. වතුර ටික ඒ පැත්තට වැහලා ජලාශ වලට පුරවන්න. අපිට වද දෙන්න නැතුව. කරදර කරන්න නැතුව නේද? ඉතින් එහෙම නෝ ඉතින් අපිට ලයිට් හරි තියෙනවා අඩුම තරම.
1: ඔව් ඒකනේ. ඒකනේ වරින්නේ.
0: හරි ඉතින් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අතර මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන වාගේ ගෙදර කෑම වේල රසවත් කරගන්න එකතු කරගන්න. විජේ නිෂ්පාදන ගෙදර ගෙනihin තියන්න. වීකෙන්ඩ් එකක් වෙන නිසා සත්‍යන්තේ කෑම ටික හදාගෙන රසට කාලා
1: ඔව්
0: ජොලිය ගෙදර ඉන්න ඕන කියලා. ප්ලෑන් කරන අයට
1: වීකෙන්ඩ් එකේ බත්ම කන්න බෑයි කියලා හිතනවන සමහර අය.
0: එහෙම ඉන්න අයට නූඩල් එකක් එම ලස්සන්ට කැරට් ලීක්ස් ටිකක් කපලා දාලා.
1: හා
0: හා. එතකොට ඔන්නම් තව බිත්තර දෙකක් එහෙම
1: දාලා.
0: චීස් කෑල්ලක් එහෙම දාලා. රස කරලා ගත්තාම කොහොමද?
1: ඒකනේ. දැන් අද නූඩල්ස් කයි හැමෝම.
0: ගෙඩියන විජේ නූඩල් එකක්. මොකද මේ බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතුව හදාගන්න නූඩල් එකක් නම් විජේ නූඩල්ස් එක තමයි ගන්න ඕන. ඉතින් අරගෙන ගිහිල්ලා රස බලන්න හැන්දෑවට කැම වේලට එකතු කරගනිද්දි ඔයාට අමුතුම ෆීලින් එකක් ලැබෙවි. ඒ වගේම මතක් කරන්න ඕන ඩෝමා නිෂ්පාදන පෙළක්ම තියෙනවා. ඩෝමා කිව්වහම වීකෙඩේ යන්ත්‍රනේ නම ඇහුණ ගමන් මතක් වෙන්නේ. කණු දෙකේ ඉරිවැට යන්ත්‍රය තියෙනවා.
1: පොඩි අයට ස්ටීම් බට්ටර් තියෙනවා. ළඟට ඩෝමා ඇඹරුම් යන්ත්‍රය, පෝතල් හිඳින යන්ත්‍ර, මේ විදිහට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ වගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ඔයාට ගන්න පුළුවන් එකම වහලයක් යටින් අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින්. ඒකට යන්නන හොඳම තැන තමයි මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් නම්බර 30 කැලහේන පාර මහරගම ප්‍රධාන ශාඛාව තියෙනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. එහෙම නැත්නම් කතා කළ සම්බන්ධ කරගන්නත් පුළුවන්. 011 579 579 579 579
0: හතරයි විනාඩි 21 වෙලාවම

0: හතරයි විනාඩි 27යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩන අපේ රස විජේ.
3: වෙනදපුලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
7: Cool drive එකට
8: ලක්කන. Evening drive.

0: හතරයි විනාඩි 29යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. චාරු දැන් AI තාක්ෂණය කියන එක ලෝකෙම මේ වෙනකොට වැළඳ ගනිමින් ඉන්නවනේ.
1: ඔව්.
0: දැන් ඔය AI නිසා ගොඩක් අයට සමහර අයට ජොබ් නැති වෙනවා. සමහර අයට තමන්ගේ කරගෙන ගියපු මේ වෘතියන් වලින් සමුදෙන්න සිද්ධ වෙලා ගෙදරට වෙලා ඉන්න වෙලා තියෙනවා. විශේෂම ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ හිම ඉස්සර ලස්සන ලොකේෂන්ස් හොයාගෙන ගිහිල්ලා ෆොටෝ ගත්තායට දැන් හරි පහසුවෙන් ග්‍රීන් ස්ක්‍රීන් එකක් ඉස්සරහා තියලා ෆොටෝ ටික අරගෙන
1: දැන් ඇඳුම් අඳින්න ඕනෙත් නෑ, ඇඳුම කන්ද ලැවන්න කිව්වත්
0: කන්ද ලැවන්නත් පුළුවන්, ඩ්‍රෙස් කරන්න ඕනෙත් නෑ, මේකප් කරන්න ඕනෙත් නෑ.
1: ඔව්.
0: ඒ තරමට අවිලනේ තියෙන්නේ.
1: ඉතින්
0: එහෙම ගියහම අනාගත ලෝකයේ තුල මොන වගේ තත්ත්වයක් උදා වේද කියන එක සම්බන්ධව තියෙන ප්‍රශ්නාර්ථයක්. හැබැයි කොහොමුණත් કૃතිම බුද්ධියෙන් අපිට ලැබෙන සමහර ප්‍රයෝජන ගත්තට පස්සේ මේකට නිකන් පයින් ගහලා විසික් කරන්නත්
1: බෑ.
0: ඉතින් මේ වෙනකොට හොයාගෙන තියනවලු මේ විශේෂයෙන්ම මේ ප්‍රතිජීවක ඖෂධ හරහා ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන ක්‍රමයට එහා ගියපු තාක්ෂණයක් අත්හදා බලමින් ඉන්නවා කියලා කියනවා. මේ වෙනකොට કૃතිම බුද්ධියේ නවතම මේ හාස්කමක් ගැන තමයි මේ විදිහට මෙමෙ කියන්නේ.
1: ඉතින්
0: මේ හරහා පාකින්සන් රෝගයේ වගේම ප්‍රතිජීවක ප්‍රතිවිරෝධී ප්‍රතිරෝධී සුපිරි ශුද්‍ර ජීවීන් සහ එවැගේම බොහෝ වෙනත් දුර්ලභ රෝගවලට එරෙහිව કૃතිම බුද්ධිය නව ඖෂධ සොයාගැනීමින් ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා.
1: ඉතින්
0: මේ සඳහා විශේෂම ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායමක් විශාල වෙහෙසක් දරමින් කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් මෑතක් වෙනතුරුම මේ පහසුවෙන් ප්‍රතිජීවක ඖෂධ යොදා ගනිමින් මේ කටයුත්ත වලට නිකම් මේ ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර හෙව්වත් ප්‍රතිජීවක ඖෂධ කියන එකත් එච්චර හොඳ නෑ කියලා කියන්නේ.
1: ඔව්.
0: දිගින් දිගටම
1: ගන්න හොඳ නෑනේ.
0: ඔව්. ඉතින් නව ප්‍රතිජීවක සංවර්ධනය
1: තම
0: මන්දගාමී තත්වයක තියෙනවා කියලා එක පැත්තකින් කියනවා. මේ තත්වයත් එක්ක මේ 2017 සහ 22 අතර භාවිතය සඳහා නව ප්‍රතිජීවක 12ක් පමණ අනුමත කර තිබුණත් විශේෂයෙන්ම මේවැන්න බහුතරයක් සඳහා බැක්ටීරියා දැනටමත් ප්‍රතිරෝධය වර්ධනය කරමින් සිටිනවා කියලා තමයි කියන්නේ.
1: يعني
0: ඒවයින් වැඩක් වෙන්නේ නැහැ කියලා කියන්නේ.
1: ඉතින්
0: මේ නිසා තමයි මේ නවතම පරීක්ෂණ හරහා AI තාක්ෂණය යොදා ගනිමින් මේ ප්‍රතිජීවක වලට එහා ගියපු ඖෂධ සොයා ගැනීම කෙරෙහි
1: අවධානය
0: යොමු කළා තියෙන්නේ. ඉතින් AI තාක්ෂණයෙන් કૃතිම බුද්ධියෙන් මේ වෙනකොට ප්‍රතිජීවක නිර්මාණයේ එහා ගියපු ප්‍රතිජීවක වලට එහා ගියපු ඖෂධ සොයා ගැනීමින් පවතිනවා කියලා කියනවා මේ දරුණු රෝගී තත්ත්වයන් වෙනුවෙන්. ඉතින් ඒ විදිහට ගත්තට පස්සේ අපිට මේක හරි වටින මෙවලමක් වෙනවා
1: කියලා එක පැතකින් හිතන්න පුළුවන් අපිට.
0: අර හොඳ සහ නරක ඕනම දෙයක තියෙනවා කියලා කියනවනේ. දැන් ඔයා ගත්ත උනත් එයාගේ ඔයා ගත්තාමත් මං කියනවා සමහර දේවල් හොඳයි කියලා සමහරු කියනවා.
1: ඔව්.
0: සමහර අයට සමහර දේවල් දිරවන්නේ නැහැ.
1: කටේම
0: ඒක දිරවන්නේ නැහැ. ඒක දිරවන්නේම නැහැනේ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා.
1: ඔව්.
0: ඉතින් එහෙම තමයි. AI වලටත් එහෙමයි. හොඳ තියෙනවා නරක තියෙනවා.
1: ඒක තමයි.
0: සමහර අයගේ ජොබ් නැති වෙනකොට ඒක නරකයි.
1: හහ්.
0: ලෙඩ රෝග වලට බෙහෙත් හොයා ගන්නකොට ඒක හොඳයි.
1: හොඳයි. එහෙම තමයි. ඒක
0: තමයි හැටි.
1: ඔව්.
0: රයිට් කවුද ඉන්න සින්දුවක් අහන්න බලාගෙන මැසේජ් කරන අය ඉක්මනට මතක් කරමුද?
1: දෙවමෙ මේ වෙලාවෙ ඉන්න අපි වහගෙන ආව ලස්සන සින්දුවකට මේ වෙලාව එකතු කරගන්නවා. ඒත් එක්කම ජීවස් ෆරීඩා දීප්ති ඊට පස්සේ ගයානි රෝසෙට් නිරෝ චන්ද්‍රානි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. ඊට පස්සේ මලිත් මැසේජ් එකක් දාලා තියෙනවා රත්නපුර පැත්තේ ඉඳන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාව වැඩ කරන ගමක ඉන්න කියලා. ඊට පස්සේ නිරෝෂා මැසේජ් එකක් දාලා තියෙනවා අපේ වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන සින්දුවක් මේ පැත්තටත් දෙන්න කියලා.
0: රයිට් මේ කට්ටිය අතරට මමත් එකතු කරගන්නවා. ජීවන්ත මැසේජ් කළ තියෙනවා සින්දුවක් අහන එකතු කරගන්න කියලා මීගම් ඉන්නවා කියලා කිව්වේ. වගේම වාසනා මාත්‍රින් මැසේජ් කරනවා සැලොන් එකේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන මේ වෙලාව වැඩ කරන ගමන් ස්ටාෆ් එක හැමෝමත් එක එකතු කරගන්නවා කියලා තියෙනවා. අනුරුද්ධ මමත් එකතු කරගන්නවා දික්වැල්ලෙන් සින්දුවකට මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරනවා. අපේ පෝස්ට් එකක් තියෙනව නේද FB එකේ?
1: ඔව්.
0: අපේ page එකේ. රයිට්.
1: හහ්.
0: අන්නේ page එක ෆලෝ කරන්න
1: ලාගෙන ඉන්න
0: ලක්කඩ අපේ ඔෆිෂියල් page එකට යන්න.
1: ඒක
0: දැන් වැටෙනවා ඩෝංගාලා post එකක්.
1: ආඩ බලන්නකෝ තියෙනවා බලන්නක මොකද්ද ඒ කියලා.
0: ආ බලන්න කොටක් ගහලා ගිහිල්ලා මොකද්ද ඒක තියෙන කියලා. අද ස්පෙෂල් දෙයක් තියෙනවා.
1: ඔව්.
0: මට ලොකු වැඩක් තියෙනවා කරන්න.
1: බලමු කවුද ඒක හරියටම කියන්නේ කියලා.
0: ඉක්මනට යන්න අපේ page එකට ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගිහිල්ලා බලන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ.

0: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176479579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම

0: හතරයි විනාඩි 42යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: හතරයි විනාඩි 43යි වෙනව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිදුව ගන්න මැසේජ් කරන්න පුළුවන්කම තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන. ඒ අතරේ විශේෂයෙන්ම ඔයාලට මතක් කරන්න ඕන අද සම්පත ගැන. අද සම්පත කියලා කිව්වට පස්සේ විශේෂයෙන්ම මහජන සම්පත ලොතරැය මිලදී ගන්න ඔබට වාසනාවන්තයෙක් වෙන්න, ලක්ෂපති කෝටිපතියෙක් වෙන්න තියෙන හොඳම ලේසිම පාර තමයි මහජන සම්පත මිලදී ගන්න එක.
1: අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයාවකේම ලොතරැයි ලොව රචකිරුල තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් මහජන සම්පත ලොතරැය ජයග්‍රහයකින් බිහි කරන විතරක් නෙවෙයි රටේ සංවර්ධනීය සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට වගේම රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් තමයි මේ විදිහට ඔබව ලක්ෂපතියෙක් ඔබව කෝටිපතියෙක් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබටත් පුළුවන්කම තියෙනවා ජයග්‍රහයකෙක් වාසනාවන්තයෙක් වෙන ගමන් රටේ සංවර්ධනයේ රටේ මෙන්න මේ කියන ශ්‍රේෂ්ඨයන් වලටත් උදව් කරන්න. ඉතින් ඒ විදිහට සුපුරුදු විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා සුපිරිතෑගි හැම දෙයක්ම දිනා ගන්න. ඒකට කරන්න තියෙන පුංචිම දෙයයි පුංචි රුපියල් 40ක් දන් කරන්න වැඩි වැඩියෙන් මහජන සම්පත මිලදී ගන්න.
0: ඒ වගේම තමයි දැන් ඔයාට වගාවක් කරගෙන ආදායමක් හොයන්න ඕන කියලා හිතනවා නම් වගා බිම හොඳ සරුසාර වගා බිමක් බවට පත් කරගන්න ඕන කියලා හිතනවා නම් ඒකට ඕන කරන වතුර ටික අකණ්ඩව සපයන්න පුළුවන් මෝටරයක් තියෙනවා. වතුර මෝටරයක් වැහි නැති කාලෙට කොහොමද වතුර ටික සපය ගන්න කියලා වැස්ස නැති වුණාට පස්සේ විතරක් හිතලා වැඩක් නැහැ. පායනකොට විතරක් හිතලා වැඩක් නැහැ. මේක හැම කාලෙම තියෙන්න ඕන. අපිට වතුර නැති වෙනකොට මේක හොයාගෙන යන්න වෙලාවක් නැහැ. අපිට වෙලාවට වතුර සපය ගන්න තියෙනවා. ඒකට තමයි කියන්නේ ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන තියාගන්න කියලා. මොකද මේකෙන් ලොකු විදුලිය ඉතිරියක් කරගෙන වාර සූර්ය ශක්තියෙන් පමණක් ක්‍රියාත්මක වෙන මේ මෝටරෙන් වැඩ ගන්න පුළුවන් නිසා.
1: ඒ විතරක් නෙවෙයි අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂීව මිල අඩු කිරීම එක්ක තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරේ ඩීප් ටෙක් ආයතන දෙන සූදානම් ඉන්නේ. ඒ නිසා ඔන්න එහෙ මෙහෙ බලන්න එපා. අස්වැන්න සරු කරගන්න පිරවේ අඩු කරගන්න අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න දැම්මම කතා කරන් ඩයල් කරගන්න නම්බර් එක 0711 711 711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: සාරදෙන් ඔය මේ පොඩි උන් හරියට බොරු කියනවනේ.
1: ඔව්.
0: ස්කෝලේ යන ළමයි හැම දෙමාපියන්ට ගොඩක් බොරු කියනවනේ. ඉතින් කේක වැරදි කරාම ඇයි අද මොකද පන්ති ගියේ නැත්තේ වගේ ප්‍රශ්න වලට බොරු කියනවා.
1: ඔව්.
0: මේ ගැන හිතලා එක්තරා මේ අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි
1: හරි
0: ගෙනාව බොරු කියනකොට බොරුවක් කියන්නේ කියලා දැනගත්ත ගමන් කනට ගහන මැෂින් එකක්. රොබෝ කෙනෙක් මේක. හරිද?
1: ඒ
0: කියන්නේ දැන් බොරුවක් කිව්වොතින් රොබෝ දන්න මේ බොරුවක් කියන්නේ කියලා දැනගත්ත ගමන් ඩෝක් ගාලා දෙනවා.
1: ඉවරයි එහෙනම්.
0: හරිද? ඊට පස්සේ දැන් මෙහෙම මැෂින් එකක් ගෙනල්ලා ගෙදර තියනවා දැන්.
1: ඔව්.
0: අම්මයි තාත්තයි දැන් මේ ළමයා මේ බොරු කියන වැඩි නිසා තමයි මැෂින් එක ගෙනාවේ.
1: හරි.
0: හරිද? ගෙනල්ලා දැන් දවසක් ආවා. පන්තිකින් ආවා ළමයා.
1: හරි.
0: ගෙදර ආවට පස්සේ තාත්තා ඇහුවා. මැෂින් එක ගාවට ගෙනිහිල්ලා.
1: අද දෙයා දන්නේ නැහැ.
0: ඔව්. මැෂින් එක ගාවට ගෙනිහිල්ලා ඇහුවා.
1: හරි.
0: අද කොහෙද ගියේ? තාත්තයාද මම පන්ති ගියා.
1: දුන්න ෂොට් එක.
0: පන්ති ගිහින් නැේද?
1: හරි.
0: ගැහුවා පාර. වැදුන පාර සැරටම.
1: හා.
0: ඊට පස්සේ ආයිමත් බොරු කියන්න එපා. මේ මැෂින් එක බොරු කියන අයට ගහනවා. බොරු කියන අයට කනටම ගහනවා. බොරු කියන්න එපා, ඇත්ත කියන්න.
1: දැන්
0: මේ වාගේ බොරුව ඉවරයක් නැති නිසා මැෂින් එක ගෙනා බොරු කියන එක අල්ල ගන්න. බොරු කියන්න එපා. අනේ නෑ නෑ තාත්තේ නෑ, ඇත්තටම ගියේ නෑ, බන්ති ගියේ නෑ තාත්තේ. මේ
1: කොයිද ගියේ?
0: යාළුවෙක් ගෙදර ගියා කිරේවා. ගැහුවා අයිම දෝංගාලා.
1: ඒකත් බොරු.
0: දෝංගාලා ගැහුවා. මැෂින් එක ගහනවා.
1: අනේ
0: තාත්තේ මැෂින් එකට කියන්න ප්ලීස් ගහන්න එපා කියන්න.
1: හරි.
0: ෆිල්ම් එකක් බලන්න ගියා තාත්තේ කියලා.
1: හරි.
0: මම කියනවා. හරි. ෆිල්ම් එකක් බලන්න ගියා තාත්තේ ගහන්න එපා කියන්න මැෂින් එකට ප්ලීස්
1: කියලා.
0: හරි. ෆිල්ම් එකක් බලන්න ගිහින් තියෙන්නේ. ගැහුවේ නෑ මැෂින් එක.
1: ආ, එහෙනම් ෆිල්ම් එක බලන්න ගිහලා තියෙන්නේ.
0: ඔව්, පන්ති ගිහින් නෑ ෆිල්ම් එකක් බලන්න. රයිට්. ඊට පස්සේ එහෙම කියනකොට මම තාත්තා කිව්වා, "අනේ අපේ දෙයියනේ. බලන්න මේ
1: පොඩි කාලෙම
0: ෆිල්ම් බලන්න යන පන්ති කට් කරලා ෆිල්ම් බලන අපේ කාලේ.
1: හරි.
0: අපි පන්තියකට අරෙන්න ගෙදරින් පිටත් කරලා යවුවොතින් පන්තියකට ඉස්කෝලේකට අරෙන්න වෙන කොහෙටවත් ගියේ නැහැ කියලා.
1: අයියෝ තාත්තේ.
0: මැෂින් එක ගැව්වා දෙපැත්තටම. තාත්තගේ කනට දෙපැත්තම ගැව්වා.
1: තාත්තර නිකන් ඉන්න බෑනේ තාත්තේ.
0: අපි පන්තියකට ඉස්කෝලේකට අරෙන්න වෙන කොහෙවත් ගිහිල්ලා නැහැ කොහෙද.
1: හරි.
0: මැෂින් එක තාත්තා
1: ගාගෙන ගියා.
0: තාත්තට අමතකුණා මැෂින් එක තාත්තරත් වැඩ කරනවා කියන එක.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: අපරේ අපරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLP දනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: හතරයි විනාඩි 56 වෙලාව. සමහර අයට තමන්ට දියුණු වෙන්න ඕන, තමන්ට පොහොසතෙක් වෙන්න ඕන, සල්ලිකාර මිනිස්සෙක් වෙන්න ඕන, වාහනයක් පදින්න ඕන, ගෙයක් දොරක් හදාගන්න ඕන, කසාදයක් කරගන්න ඕන.
1: තව
0: අමාරුම වැඩේ ඔය ඔක්කොම හිතෙන්න ගන්නේ ගොඩක් වයස ගියාට පස්සේ. තකන් ඉන්න ජොලියේ ගෙදරින් දෙන දෙයක් කාලා අම්මගේ තාත්තගේ මොනවා හරි සල්ලියක් තියෙනවා නම් ඒක වියදම් කරගෙන
1: අම්මේ කියක් නැද්ද?
0: ඔව් එහෙම ඉන්නා ඉන්නවා.
1: හැබැයි
0: දැන් ගොඩක් අඩුයි.
1: ඔව් ඔව්.
0: කියන්නේ දැන් ස්කෝලෙන් අවුට් වෙනකොට එහෙම නැත්නම් මොනවා හරි එක්සෑම් එකක් හරි කරන්නේ තමන්ට සල්ලි හොයන්න පුළුවන් මාර්ගයක් ගැන හිතලා තමයි දැන් ළමයි.
1: ඔව්.
0: හැබැයි පිරිසක් ඉන්නවා ඔය කියන ක්‍රමයට තාමත් දෙමාපියන්ගෙන් මොනවා හරි දෙයක් අරගෙන යැපෙමින් තව කෙනෙක්ගෙන් කාගේ හරි කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්න ඕන තරම්.
1: ඉන්නවා ඉන්නවා.
0: හැබැයි එයාලට කාලයක් ගිහිල්ලා තේරෙනවා මේක හරියන්නේ නැහැ
1: මොනවා හරි කරන්නේ.
0: හැබැයි එතකොට පරක්කු වැඩි.
1: කොච්චි ගිහිල්ලා.
0: කොච්චි ගිහිල්ලා ඉවරයි.
1: හරි.
0: එතකොට වාට ඒ දේවල් ගොඩනගා ගන්න කාලය නැහැ. මහන්සි වෙනවා මහන්සි වෙනවා අන්තිමට මහන්සි වෙලාම ජීවිතේ නාස්ති වෙනවා.
1: අනිවාර්යයෙන්.
0: මොකද ඕන කාලෙදි නෙමෙයි මේ දේවල් වලට අත තියන්නේ. අවශ්‍ය කාලෙදි නෙමෙයි.
1: ඔව්.
0: ඒක නිසා තමන්ට පුළුවන් තමන්ට ගොඩනගින්න ඕන කියලා හිතනකොට ඒකට හොඳ මාර්ගෝපදේශනයක් එක්ක උන්චි අඩියම පටන් ගන්න.
1: උන්චි තනින්දල පටන් ගන්න.
0: උන්චි තනින්දල පටන් ගන්න. ඔයාට වයස තියෙන කාලෙදි.
1: ඔව්. නැත්නම් ඒ කාලේ කරන්න හිතන දේවල් ඒක අරගෙන කරන්න බෑ වයස
0: ඉවර වෙනකම්. ඒක නිසා එහෙම ව්‍යවසායකෙක් වෙන්න ඔයාට ජීවිතේ ගොඩදා ගන්න ඕන කියලා හිතනවා නම් ඔයාට ඕන කරන මග පෙන්වීම කරන්න දැන් කසාගල ප්ලාන්ටේෂන් ඉන්නවා. ඒ නියම විදියට ඔයාට යන්න ඕන ට්‍රැක් එකට දාලා දෙන්න යාල බලාගෙන ඉන්නවා.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා දැන් හැමෝම දන්නා. ඉතින් විශේෂයෙන්ම අර මතක් කරන්න ඕනේ මෙතනදී කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජනවස්ස හරහා අනාගතය ගොඩනගමින් වගේම අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔබටම තේරෙන වෙති ඔවුන් තුළ කොයිතරම් විශ්වාසයක් කොයිතරම් වගකීමක් තියෙනවද කියලා. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා බය නැතුව කසාගල සමූහ ව්‍යාපාරයත් සමග එකතු වන්නට. ඔයා දැන් ශ්‍රී ලාංකික ඔබ සැමට ආරාධනා කරන්න පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් යුතුව දේශීය උනත් විදේශීය උනත් ඔබ සැමටයි මේ ආරාධනය විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරයත් සමගින් එකතු වන්නට.
0: බලන්නකෝ ආරාධනාව කරපු ලස්සන චාරුණිය ඔබටයි මේ ආරාධනා.
1: ඔබටයි මේ
0: මට හිතෙන සින්දුවක් කියනවා.
1: අපි සින්දුවක් කිව්වත් ඉතින් නෑ පස්සේ දවසේ කියනකො.
0: ඕකේ කමක් නෑ හොඳයි ලස්සනයි. මේ විජය නිෂ්පාදන ගෙදර ගෙනින් තියාගන්න රසවත් කැම වේලකට ඕන කරන තුන පහ ටික මිරිස් කුඩු ටික එතකොට අනිකුත් කියන දේවල් ටික කැම රස ගන්නවන වසවිස නැතුව රස ගන්නව ගන්න පුළුවන් કૃતિම දේවල් නැතුව කල්තබා ගැනීම ද්‍රව්‍ය නැතුව ඔයාලට කැම ටික හදාගන්න විජය නිෂ්පාදන ගෙදර තියෙන්න ඕන.
1: තත්වෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම ප්‍රමිතියට නියම රසට කුළුබඩු ටිකේ ඉඳලා දැන් අපිට අවශ්‍ය සියලුම දේ ලැබෙන්නේ විජය කියන නමින්. ඒකයි අපේ රසේ රටේ සැමටත් දැන් බෙදන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන පුංචි බෙලන් සැලෙන් වෙන්න පුළුවන් සුපිරි බෙලන් සැලෙන් වෙන්න පුළුවන් ආරි පුළුවන් විජය කියන නමින් නිෂ්පාදන මිලදී ගන්න.
0: අපි ඔන්න පෝස්ට් එක දාලා තියෙන්නේ අපේ Facebook page එකට. ඔයාලට පුළුවන් එකට කමෙන්ට් කරන්න. අපි අද කිව්වේ මොකද්ද?
1: වැඩ කියවුනේ නේද දැන් කට්ටියට.
0: කියන්නවා
1: කියන්නකෝ. මම මෙතෙන් උත්තර දෙන්න.
0: රයිට්.
1: අපි ඒකේ දාලා තියෙන එක මාවත් සම්බන්ධ කරලා
0: නේද? ඔය සම්බන්ධයි වැඩේට. ඒකයි ඒ වැඩේට හරි ලස්සනට ඔය සම්බන්ධ වෙනවා. ඒකයි මම ඒක විදිහටම ක්‍රියේට් කරලා තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් ඒකට කමෙන්ට් කරන්න. ඔයාගේ නමත් එක්ක ගලපලා නේද?
1: ඔව් ඔව්.
0: කොහොමද ඒක ගැලපෙන්නේ මෙන්න මෙහා අපි කියන්නේ රයිට්?
1: හරි.
0: ඔයාගේ නමටත් ගැලපෙන වාක්‍ය කමෙන්ට් කරන්න කියලා තමයි පෝස්ට් එකේ තියෙන්නේ. උදාහරණ දීලා තියෙනවා.
1: මම තමයි මුලින්ම ඉන්නේ. අයියේ.
0: හරිද? මගේ නම චාරු. මං කන්න කැමතිම අච්චාරු.
1: අයියෝ.
0: මගේ නම දිල්හස්. මට නගින්න බෑ පොල්ගස්.
1: මගේ නම චමිත්. තව මොකක්වත් නැද්ද අපිට?
0: මගේ නම චමිත්. මං කන්න අකමැතිම බුලත්.
1: අපි ආනේ විදියට ඔයාගේ නමටත් කියාගෙන යම් බලන්න.
0: ඔයාගේ නමටත් කමෙන්ට් කරන්න. ඔයාගේ නමටත් ඔය වගේ ලස්සන වාක්‍යයක් හදලා කමෙන්ට් කරගෙන යන්න. අපේ පේජ් එකේ තියෙනවා පෝස්ට් එක. පෝස්ට් එකට ඇටින් ඔයාගේ ලස්සන කමෙන්ට් එක අපි බලාපොරොත්තු වෙනවා. හැන්දෑවේ 5:01 වෙලාව.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි?
2: මෙගා පවර් ටැග්ද ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදමැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකින් සඳහා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: අවස පහයි විනාඩි 13යි දැන් වෙලාව.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: දවස පහයි විනාඩි 15යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ඔයාගේ වගා බිමට ගන්න. ඒකෙන් ඔයාට විශේෂයෙන්ම ඔයාගේ විදුලි බිලට ලොකු සහනයක් ලැබෙනවා. අඬා අඬා ඉන්න ඕනේ නැහැ, ලයිට් බිල් ගෙවන්න විතරයි වගා කරන්නේ. මොනවද මේ හැමදාම කරන වගාවෙන් ඇති වැඩක් නැහැ. කරන්ට් බිල ගෙවුවට පස්සේ මේකෙන් ඇති ලාභයක්
1: නැහැ.
0: ඔයගේ දොස් අඳුනා නගනග අරයට මෙයාට බැන බැන ඉන්නවට වැඩිය නරකද සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන විදුලියට කරන්ට් එකට බ්‍රේක් එකක් දීලා සූර්ය ශක්තියෙන් පමණක්ම වැඩ කරන ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගත්තොතී
1: කරදරයක් නැහැනේ. සම්බන්ධ කරගෙන එකට කතා කරත් ඔයාගේ ප්‍රශ්න ටික ඔන්න විසඳගන්න පුළුවන්කම තියෙනවා.
0: අපි අර අපේ පෝස්ට් එක දැම්මනේ.
1: හා
0: අපි කිව්වේ ඔයාගේ නමටත් හරියන වාක්‍යයක් කමෙන්ට් කරගෙන යන්න කියලා.
1: ඔව්.
0: මට මගේ නම චාරු, මං කන්නේ අචාරු.
1: හා
0: උදාහරණය ආඩ දුන්නේ.
1: ඒක තමයි ප්‍රමුඛම උදාහරණ වෙලා තියෙන්නේ.
0: ප්‍රමුඛම උදාහරණයක් දීලා තියෙන්නේ මගේ නම චාරු, මං කන්නේ අචාරු.
1: හා
0: ඒත් ඒ වගේ ඔයාගේ නමටත් ගැලපෙන වාක්‍යයක් කමෙන්ට් කරන්න කියලා කිව්වා. හංසි කියලා තියෙනවා මෙන්න මෙහෙමයි. මගේ නම හංසි, මට දැන් මහන්සි කියලා. මගේ නම හංසි, මට දැන් මහන්සි.
1: හරි.
0: එතකොට තව කියලා තියෙනවා මගේ නම ඉසුරු, හැබැයි මන් ළඟ නැත්තෙම ඉසුරු කියලා.
1: ආහහ.
0: ඒ කියන්නේ සල්ලි නැහැ කියලා යකිල් දිනේ.
1: හරි.
0: පොඩි අසරණ ලීලාවක් යා පෙන්නලා
1: තියෙනවා.
0: මගේ නම ශාන්ති. ඒ වුණාට මට හරි කේන්ති කියලා.
1: ඇයි ඒ ශාන්ති?
0: ෂේර ශාන්ති අය ඔය කේන්ති ගන්නේ. එතකොට මම බුද්ධික.
1: හරි.
0: අයියා මන්ද බුද්ධික.
1: ඒක මාර.
0: මගේ නම බුද්ධික, අයියාගේ නම මන්ද බුද්ධික.
1: මට දාලා තියෙන මගේ නම සඳමාලි, මම හැඩ මනමාලි කියලා.
0: එයාගේ එයා පොඩ්ඩක් හඩේ ගිහිල්ලා එයාට. හවසු 5 විනාඩි 17 වෙලාව ඔයාගේ නමටත් වාක්‍යයක් කමෙන්ට් කරගෙන යන්න අපේ පෝස්ට් එකට යටින් අපේ FB page එකේ තියෙනවා. ලක්කඩ official Facebook page එක follow කරන්න. එහෙම නැත්නම් අපේ WhatsApp number එකට message එකක් එවන්න.
1: 0703 93 5 93 7 0703 93 5 93 7 ඔයාගේ නමටත් හදලා එවන්න බලන්න.
0: මගේ නම රුසිරු, මම නෑ කුරිරු.

0: නිවන ලංකාවටම නඛන පෙරනෝවරු අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළවට මහ බලයක්
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සංගීත දහන FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: Cool drive Vikita
1: Lakhanda Evening Drive

0: හවස 5:25 වෙලාව නායම් අනුතුරු ඇඟවීම යාබත් කාලීන කරලා තියෙනවා. දැන් සවස 5න් පස්සේ මේ ප්‍රවෘත්තිය ලැබෙන විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර වගේම කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, මතුගම, හොරණ, වලල්ලාවිට, පාලෙන්දු නුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟහිණ කෝර්ලය, ඒ වගේම ගඟවට කෝර්ලය, දෙල්තොට පස්භාගේ කෝර්ලය, ඒ වගේම පාතේවා හැට, යටිනුවර, දොළුව, යටිනුවර උඩ පළාත, පන්විල, අකුරණ, ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, නාරම්මල, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇහැලියගොඩ, අයගම, කුරුවිට, කිරියල්ල, කලවාන යන ප්‍රාදේශීයකම් කොට්ටාෂ් සඳහා අධිර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා නිවේදන නිකුත් කර තිබෙනවා කියලා කියනවා. ඉතින් මේ පවතින වැසි තත්ත්වයත් එක්ක දිස්ත්‍රික්ක ගණනාවකට මේ තත්ත්වය බලපෑම් එල්ල කරමින් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයට, ඒ වගේම ගාල්ල, මාතර, ඒ වගේම කළුතර දිස්ත්‍රික්ක, කෑගාල දිස්ත්‍රික්කය,
1: මහනුවර
0: දිස්ත්‍රික්කය ඇතුළු මේ දිස්ත්‍රික්ක ගණනාවකටම මේ වෙනකොට විශේෂයෙන්ම අධිර එක යටතේ විමසිලිබත් සිටින ලෙස දන්වා අනුතුරු ඇඟවීම නිවේදන නිකුත් කර තිබෙනවා.
1: ඉතින්
0: පවතින වැසි තත්ත්වයේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න විශේෂයෙන්ම ගල් පෙරලීම්, ගස් කඩා වැටීම්, ඒ වගේම විශේෂයෙන්ම ඔබ අවධානයෙන් ඉන්නව නම් ජලපහරවල් දෙස බලන්න පොඩ්ඩක් නේද, මඩ, අර රොන් මඩ සමග
1: එකපාර ජලාශ්‍රිතව එකපාර ජලමට්ටම ඉහළ යනවා.
0: ඉහළ යනවද? ඒ වගේම ඇලපහරවල් නිර්මාණය වෙලා වතුර ගලාගෙන එනවද, මඩ හෝදගෙන යනවද, මේ වගේ දේවල් සම්බන්ධයෙන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න නායම් අනතුරු ඇඟවීම් වෙන්න පුළුවන් ඒවා. එමුණොත් වහම ඉවත් වෙන්න කියන එක තමයි ආපදා ක්‍රමනාකරණ අංශය සහ අනිකුත් අංශ ඔබට දැනුවත් කරන්නේ. විශේෂයෙන්ම අනතුරක් වෙන්න කලින් ඔබේ පරිස්සම ගැන හිතලා ඒ ස්ථානවලින් ඉවත් වෙන්න. අනතුරක් නොවේ යයි විශ්වාසයෙන් ඉන්නවට වඩා වේයයි විශ්වාසයෙන් ඉවත්
1: වීම
0: AI විශ්වාසයෙන් ඉවත් වෙලා පරිස්සම් වෙන එක තමයි.
1: ඔව්
0: ඔව් ඔව්. වාකියන වගේ හරි.
1: හරි.
0: ඒක නිසා හැම නොතින් ඔයාගේ ජීවිතය, ඔයාගේ සමීපතමයන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න ලැබෙවි. පඬිත වෙන්න එපා.
1: ඔව්. ඒකයි අපි කියන්නේ.
0: ඔව්. අපි මේ පඬිත කතා කිව්වට
1: ඔයාලා පඬිත වෙන්න එපා.
0: ඔයාලා පඬිත වෙන්න එපා. අපි පඬිත කතා කියන්නේ ඔයාලගේ ආරක්ෂාවෙන්.
1: ඔව් ඔව්.
0: හරිද? අපිට පඬිත කියලා බනින්න අපිට පඬිතයි කියලා බනින්න එපා.
1: අපි මේ දැනගත්ත දෙයක් ඉතින් කියන්නේ නේද?
0: මේ හොඳට කියන්නේ යන්නේ හදාගන්නනේ.
1: මේ හැමදේම
0: තේරෙන්නේ නැද්ද? ඒක නිසා පොඩ්ඩක් ඒව ගැන අවධානයෙන් කල්පනාවෙන් වැඩ කරන්න. මේවා විහිළුවට නෙමෙයි කියන්නේ. රයිට්. හවස 5:27 වෙලාව අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. සීරසියක් අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන්නේ විජේ නිවසින්. අපිට හොයාගන්න බැරි කුළුබඩු වර්ග තියෙනවා සමහර ඒවා නේද? ඒව හොයාගන්න ගියාම කෑම එපා වෙනවා.
1: ඒකනේ
0: ඕන් නෑ කන්න. ඕන් නෑ, ඕ දාන්න ඕනේ මලනිකාර කියලා හිතෙන්න පුළුවන්.
1: සමහර ඒවා මේ තියෙනව හොයාගෙන ලේසි. ඒත් ගිනි ගානන් ඒත් හැබැයි හොඳත් නෑ.
0: ඔව්. ඒක නිසා මේ හැම හොයාගන්න බැරි ලංකාවට මාමේනික ශ්‍රී ලංකාවේ කුළුබඩු කිව්වහම ලෝකෙම දන්නවනේ.
1: ඉතින්
0: එහෙම අපේ රසය
1: රටේ සැමට
0: බෙදන්නේ යාලා ඒව මහන්සියෙන් හොයලා උපයගෙන
1: ඒ
0: දේවල් හොඳට අඹරලා කුඩු කරලා
1: පැකට්
0: කරලා ලස්සන අසුරුමක
1: වල
0: කන්න හිතන විදියට ගෙනත් දෙන්නේ විජේ නිෂ්පාදන.
1: ඒක
0: නිසා තමයි ඒ අපේ රසේ රටේ සැමට බෙදනවා කියලා කියන්නේ. ඉතින් 30 වසරක පාරිභෝගික විශ්වාසයේ රැකගත්තේ නිකම්ම නෙවෙයි.
1: පාරිභෝගිකයන්ට
0: හරි දේ, නිවැරදි දේ, හොඳ දේ දීලා. ඉතින් වසබිස නැති, රසකාරක නැති, કૃතිම දේවල් නැති විජේ නිෂ්පාදන අරගෙන ඔයාගේ කෑම වේලත් රසවත් කරගන්න. හවස 5:28 වෙලාව. කියන්න කවුද ඉන්නේ? මැසේජ් එකක් කියවලා
1: යන්න හැදුවේ. අපිට මැසේජ් එකක් කියවලා තියෙනවා මේ වෙලාවේ මතක් කරගන්න ඕනේ. ගම්පහ ඉහළයා ගොඩින් අපිට මැසේජ් එක දාලා තියෙනවා. චම්පා කුමාරි, මිගාර චින්තක, ලහිරු දිල්හාන්, බවන්ත පියුමාල් මේ හැමෝම එකතු කරගෙන, යනාරදුවත් එකතු කරගෙන, ආනන්ද ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගෙන මේ සින්දුව අරදෙනවා. ඒකම අපිට සින්දුවක් දෙන්න කියලා හැටන් වලින් නිරෝෂාන් එත්මිනි සඳුන ඔයාලවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඒකම හැමදාමත් වගේ මණ්ඩර්ගමින් ලංකා ප්‍රදීප ඉන්නවා මේ වෙලාව අපි ගෙනවනෝ යාවත් ගොඩක් ආදරේ ඊළඟ සින්දුවට එකතු කරගන්නවා.

0: හවස 5යි විනාඩි 33යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: මගේ පෙරලි පෙම්වති
5: ඉන්තික ධර්මතිලක අධ්‍යක්ෂණයක්.
6: මිනල් මොකද දාන හෙඩ්ලයින් එක? මොකද බිරිඳගේ අනියම් සැමියා විසින් සැමියා මරණ. මොකද ඔක වෙලා තියෙන්නේ කියන්නේ මේ ගෑණිව හොරමිනියා මරලා මොකක්
7: නෑ මේ සැමියා.
6: ඒක හරියන්නේ නෑ. මේ ඔක අමු වැඩි ඕවා දාන්න එපා පොඩ්ඩක් හිතන්න කොහොඳ හෙඩ්ලයින් එක. දාන්න අනියම් පෙමක් කළා හරියක්. ඒක දාන්න.
8: අර සූර්ය බණ්ඩාර සර් මේ ළඟදී ක්ලාස් එකේ ළමයෙක් සර්ගෙන් ෆ්‍රී කාඩ් එකක් කිල්ල ගත්තා. සර් ක්ලාස් එකේ හැමෝම ඉස්සර එළමම චාටර් ගත්තා. එළමේ අඬාගෙන ගෙදර ගියා සර්. මඩත් එක්ක හරියක් සර්.
5: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.

0: හවස පහයි විනාඩි 39යි වෙලාව. චාරු අපේ පෝස්ට් එකට මොනවාද කමෙන්ට්ස් එන්නේ? කට්ටිය මැසේජ් කරලා තියෙන මොනවාද?
1: WhatsApp එකටද නැත්නම් FB එකටද?
0: WhatsApp එකට මොනවාද කියන්නේ කට්ටිය වෙලා තියෙන බාන මොනවාද කියලා?
1: WhatsApp එකට යවලා තියෙනවා මම දෞමයන්ති මල් නග නැ දියමන්ති. ඊට පස්සේ ලංකා වෙලා තියෙනවා මගේ නම ලංකා මට නෑ සංකා.
0: ලංකා ලංකා කියනවා මොකද සංකා නෑ
1: කියලා. මගේ නම ලංකා මට නෑනේ සංකා.
0: මේක මරු නේද?
1: ඔව්
0: ලංකා.
1: එතකොට නෑ තියෙන්නේ.
0: තව මං චෙක් කරන ගමන් ඉන්නේ.
1: හරි ඔයනම් චෙක් කරන්න බලන්න.
0: කවුද සින්දුව කහන මැසේජ් කරපු කට්ටිය ඉක්මනට කියන්න.
1: සින්දුව කහන මෙවලා අපිත් එක්ක එකතු වෙලා තියෙන ශ්වේතා. හරි ලස්සන නම. ශ්වේතා ඔයාව එකතු කරගන්න ලස්සන සින්දුවකට. ඒ දෙකම බුත්තලමින් චාන්දි චමින්ද මැසේජ් එකක් දාලා තියෙනවා. NSRS රෙදිපිලි ආයතනය හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ සින්දුවකට. ඔයාව එකතු කරගන්නවා. ඒ දෙකම මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙනවා. අකුර ඇස්සෙන් ඉනෝකා පුතා හිරුෂය සිරුත්‍ය සිති ජදුව උවිනි මහත්ය ජගත් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන සින්දුවකට. එයාවත් එකතු කරගන්න මාවත් එකතු කරගන්න අයියා අක්කේ ඔය දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ දරණිය ගලින් සයුරංගේ අම්මා. ඊළඟට මල්ලි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.
0: මගේ නම රංජි.
1: හා
0: මං කන්නේ බෝංචි. එතකොට මගේ නම උවනි.
1: හරි
0: අපේ අක්කා කුවේනි කියලා දාලා.
1: මොකද
0: මගේ නම උවේනි.
1: හරි
0: අපේ අක්කා කුවේනි. දයා
1: ඉතලමද කුවේද ඒක දාලා
0: තියෙන්නේ. එතකොට මගේ නම සහන් පත්තු කරන්නේ නැහැ පහන් කියලා
1: තියෙන්නේ.
0: අර වගේ කමෙන්ට් එක මටත් ඇවිල්ලා තියෙනවා. මගේ නම සඳමාලි මම නෑ මම හැඩ මනමාලි. මගේ නම දිමුතු.
1: හරි
0: මං ටිකක් අමුතු.
1: එහෙනම් දිමුතු පෙන්න ගන්න වෙනවා.
0: මගේ නම හසි මං ඉන්නේ ඔසි. අසරයික තකොට. මගේ නම නිම්සරා.
1: හරි
0: මම නෙවෙයි මල්සරා.
1: අයියෝ
0: කවුරුත් විදින්න ට්‍රයි කරන්න එපා. එයා නෙවෙලු මල්සරා.
1: හරි
0: මගේ නම දමින්ද. වෙන්නේ නෑ චමින්ද. එතකොට මගේ නම රෝහිත.
1: හරි
0: මං වෙන්නේ නෑ කවුද පුරෝහිත. හවස පහයි විනාඩි 42යි වෙලාව. අපිට තියෙනවා මේ සින්දුවේ පස්සේ හෙඩ්ලයින්ස් අහන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 5:45.
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි?
5: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපර් ටැග් තුනක්. ප්‍රථම ටැග් 120ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් ගන්න. මෙගා පවර්.
6: සහයෝගීතා අනුග්‍රහය.
7: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 77 37 797.
8: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
7: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි. 071 397 399.
1: අඩු පීඩනය පැය 36කින් රටින් පිට වෙන ලකුණු. ප්‍රදේශ රැසක තවමත් තද වැසි. PayPal ඩිජිටල් සහයෝගීතාවෙන් ප්‍රතිලාභ රැසක් හිමිවන බව අගමැතිනිය කියයි. ආරච්චි කට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභාපති අවුරුදු 5කට සිපිරිගෙට. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ කුණාටුවකින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට.
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.

0: එන්එල්බී හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එන්එල්බී හදහන ඔබත් අදම එන්එල්බී හදහන බලාගන්න.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේති නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: මුදලාලි
1: අනෝනා
0: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
2: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
1: විජේ දාන්න ඔක්කොටම
2: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
3: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි
4: ලකන්ඩ රේඩියෝ ITN
5: කෝල් ඩ්‍රයිව් එකට
4: ලකන්ඩ Even in drive.

0: හවස 5:54 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. පුංචි ව්‍යාපාරයක් කරන්න ඕන කියලා හිතන අයට පුංචියට පටන් ගන්න ඔයාලට පුළුවන් සහල් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්. ඔයාලට ස්ටීම් බට් හඳුන්වා දෙන්නේ ඒකට මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම. ඔයාලට පුළුවන් මේකෙන් හරියට වීටික තම්බගෙන නේද? අද විදියට වීටික
1: වී තම්බලා කැටීම මේ හැමදේම කරගන්නවට පුළුවන්කම තියෙනවා. ඉතින් අඩු කාලයකින් තමයි මේ හැමදේම කරගන්න පුළුවන්කම තියෙන. දැන් කුඩා වී කැටීමේ ව්‍යාපාර හිමිකරුවන්ට තමයි මාක්ස්මන් හෝල්ඩින්ග් සාඩම්බරයෙන් මේ ස්ටීම් බට්ටව හඳුන්වා දීලා තියෙන්නේ. වරකට වී කිලෝ වරකට කිලෝ 100 සිට 500 දක්වා ධාරිතාවකින් යුත් යන්ත්‍ර පෙළක් සහිතව තියෙනවා. ඉතින් පැය 3ක් ඇතුළත එක් කාණ්ඩයක් නිමවා ගන්නවට පුළුවන්කම තියෙන. ඒ කියන්නේ වී තම්බලා වේලලා කැටීම පවා සිද්ධ කරගන්න පුළුවන් වගේම දැන් මේකෙන් සහල් වලට ඉහළම ඉහළ ගුණාත්මක භාවයක් ලබා
0: ඒ වගේම ඇඹරුම් යන්ත්‍රයක් තියෙනවා නම් ගෙදරක වාඩ කරන්න කොච්චර ප්‍රොඩක්ෂන්ස් තියෙනවද නේද? වාඩ පුළුවන් වෙනිවැල් ගැට ටිකක් ගිනාලා.
1: හරි.
0: වෙනිවැල් ගැට කුඩු බවට පත් කරලා ඇඹරුම් යන්ත්‍රයක් භාවිත කරලා පැකට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වාඩ සුදු හඳුන් රත් හඳුන් මේ වගේ රූපලාවන්‍ය සම්බන්ධ දේවල් හොඳට පැක් කරලා ලස්සන පැකට් එකක නැත්නම් ලස්සන බෝටල් එකක මේක විකුණන්න පුළුවන් තත්ත්වයට හදන්න පුළුවන් ඇඹරුම් යන්ත්‍රයක් කියලා නම්. එතනින් තව එහාට ගිහලා ඕන තරම් නිෂ්පාදනය කරන්න වාඩ පුළුවන්කම තියෙනවා. ඩෝමා ඇඹරුම් යන්ත්‍රයක් ගත්තොත් පොල් තෙල් හිඳින යන්ත්‍ර මේ වගේ නිෂ්පාදන පෙළක් වාඩ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න දැන් මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම හඳුන්වා දීලා තියෙනවා.
1: යන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකට ගිහිල්ලා අවශ්‍ය යන්ත්‍රය අවශ්‍ය මාදලෙන් අවශ්‍ය ධාරිතාවලින් වට ගන්න පුළුවන්කම තියෙනවා. නම්බර 30 කැල්හේන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එහෙම යන්නත් පුළුවන් නැත්නම් කෝල් එකක් දෙන විස්තර දැනගන්නත් පුළුවන්. කතා කරන්න 0111 679 579 0111 679 579 ට කතා කරලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.

0: අප සහයයි විනාඩි 3 වෙලා තියෙන්නේ දැන්. හැන්ද වෙලා තියෙන්නේ, රැ වෙලා
1: තියෙන්නේ.
0: සුබ සන්ධ්‍යාවක්. ගෙදර යන අය පරිස්සමින් ගෙදර යන්න. සිකුරාදා කියලා කලබල යන්න හදන්න එපා. හෙට අනිද්දා නිවාඩුනේ වාට.
1: ඔව්. නිමිසැනසෙල ඉන්න පුළුවන්නේ.
0: පරිස්සමින් යන්න.
1: ඔව්.
0: අද කලබලෙන් ගියත් හෙට අනිද්දා නිවාඩුයි.
1: හා.
0: අද නිකන් පොඩ්ඩක් පරක්කුණා කියලා පරිස්සමින් ගිහිල්ලා පරක්කුණා කියලා
1: ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
0: ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම යන්න. පාටිස් වලට යනවනම්.
1: හා.
0: එතකොට අද හැන්දෑව පොඩ්ඩක් වෙනස් විදියට කතා කරන්න ඕනේ. මේ වහින වැස්සත් එක්ක පොඩි වෙනම වයිබ් එකක් ඉන්න ඕන. එහෙම කියලා හිතනවනම් ගිහිල්ලා කෑව බිව්වට කමක් නැහැ. යන්න බැරි නම් යන්න එපා.
1: ඔව්. හැබැයි වහිනවා කියලා මතක තියාගන්න.
0: ඔව්. යන්න බැරි නම් යන්න එපා. බයික් වල විශේෂයෙන් වාහන වල.
1: ඔව්.
0: පාර බේන්නේ බොඳ වෙලා වගේ නම් පාටින් අවසානේ.
1: හරි හරි.
0: ඔයා යන්න එපා පාරේ.
1: හා.
0: ඊට පස්සේ
1: ඒ නවතින්න.
0: ඉඳලා යන්න. මොද පොලිසිය මහතුරු බලාගෙන ඉන්නවා.
1: ඔයාව එකයි යන්න.
0: ඔව්. ඔයාව එකගෙන යන්න බලාගෙන ඉන්නවා. බීමත් ත්‍රියදුර නත්තඩංගුවට ගැනීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මකයිනේ.
1: ඔව්.
0: ඒ නිසාද සිකුරාද දවසේ මොනවා හරි පාටියකට එහෙම ගිහිල්ලා.
1: හ්ම්.
0: ඔයා යනවනම් ඇස්බොද වෙන ලීලාවෙන්.
1: හරි.
0: ඇඳගත් විදිහට යන්න.
1: ඒක මම බැලුවේ. ඒක තමයි මුක්කත් ඒ කිව්වේ.
0: ඇස්බොද වෙන ලීලාවෙන්.
1: හහ්.
0: ඒක කියන්නේ බොනවා කියලා.
1: ඒක තමයි.
0: අඩ.
1: ඒ කිව්වේ.
0: ඇස්බොද වෙන ලීලාවෙන් ඔයා යනවනම් පොලිසිය මහතුරු වාගේ ඇස්පෙනීම හොඳට දියුණු කරන්න බලාගෙන ඉන්නව මග.
1: එකගෙන ගිහින් හොඳින් සලකලා.
0: එයාලගේ පාටි එකට යනවා බැලුම් බුම්බන්න. ඔයසි මාතලගේ බර්ත්ඩේ එකට යනවා.
1: නැති ප්‍රශ්නේ නෑනේ ඕන්නේ නැහැ ඒ නිසා.
0: බැලුම් බුම්බන්න කියන්නේ.
1: පාටි. හරි හරි හරි.
0: ඒක නිසා පරිස්සමෙන් යන්න හැන්දෑවේ. ඒක තමයි කියන් තියෙන දේ නේද? හරි අතරේ ඔය අනාතරේ වාසනාව පොඩ්ඩක් කොහමද කියලා ට්‍රයි කරලා බලන්න පුළුවන් වාට ටිකට් එකක් අරගෙන මහජන සම්පත ලොතරැයියක් අරගෙන ගෙදර යන්න ගිහිල්ලා බලන්න. දිනු මැදිමත් එක එකතු වුණාට පස්සේ අනේ දෙයියනේ මං දිනලා අයියෝ කියලා.
1: ඒ වුණා ෂෝක්නේ. පාටි තමයි.
0: ආ පාටි තමයි ඊට පස්සේ. හැමදාම පාටි. හරිද ටිකට් එකක් ගන්න මහජන සම්පත.
2: මහජන සම්පත ගැන කතා කරනකොට ලොතරැයි ලොබ රචකිරුලා තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඒක ඉතින් හැමෝම දන්නවා. ඉතින් මහජන සම්පත ලොතරැයිය ජයග්‍රහකින් බේකන විතරක් නෙමෙයි රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, රාජ්‍ය සේවය මේ වගේ ක්ෂේත්‍ර ගණනාවකට ඍජුවම දායක වෙන ගමන් තමයි ඔබව ලක්ෂපතියෙක් ඔබව කෝටිපතියෙක් කරන්නේ. ඉතින් සුපුරුදු විදිහටම ඕන ඔබට පුළුවන් කැම තියෙන කෝටි දෙකේ සුපුරුතෑග්ග 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂයේ තෑග්ග වැඩියෙන් දිනා ගන්න ඕන. එකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් මහජන සම්පත ලොතරැයිය මිලදී ගන්න.
0: විජේ නිෂ්පාදනත් ගෙදර යන ගමන් ඔයා අරගෙන යන්න. ගෙදර කෑම වේල රස ගන්ව ගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න. තෙමිල තෙමිල ගෙදරට ගියාට පස්සේ තේ එකක් බොමුද කියලා අහනකොට
1: කෝපි එකක් බොමු.
0: කෝපි එකක් බොමුද කියලා අහනකොට
1: හහ
0: නෝනට පුළුවන් නම් විජය තේ.
1: ඔව්.
0: විජය කෝපි එකතු කළා.
1: එයා නියම නෝන කෙනෙක්.
0: අන්න නියම නෝන කෙනෙක් එන්නවාට පුළුවන්. විජය තේ විජය කෝපි එකතු කළා. දෙකම එකට දාන්න එපා.
1: ඔව්. ඒකනේ ඒකනේ.
0: කෝපි එකක් කිලෝදින් කෝපි විතරක් ගෙනත් දෙන්න විජය කෝපි දා. තේ එකක් කිලෝ තේ විතරක් ගෙනත් දෙන්න. දෙක එකට කලවම් කරන්න එපා. හොඳ නෝන කෙනෙක් හොඳම නෝන කෙනෙක් වෙන්න කියලා මේ දෙකම එකට දාලා ගෙනල්ලා
1: දෙන්න එපා.
0: වැඩවන කරගන්න එපා.
1: එපා.
0: හවස 6 විනාඩි 6 වෙලාවට

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස 6යි විනාඩි 11යි දැන්.

හවස 6යි විනාඩි 16යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙලා ඉඳ වෙලාවේ අපි මේ ආවේ කටියක් එකතු කරගන්න ඕන නිසා මේ වෙලාව අපි වහගෙන ඉන්නවා. නිමේෂා නිමේෂාව එකතු කරගන්න මේ වෙලාවේ ලස්සන සින්දුවකට. එතකම පන්වැල්ලේ ඉඳන් නේද උපුල් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාව එකතු කරගන්නවා. අද නම් වැඩේ මරේ මරු කියලා තියෙනවා. ඔයාව එකතු කරගන්න ලස්සන සින්දුවකට මේ වෙලාවේ. එතකම ඔන අද සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා කියලා කුරුණෑගලින් මැසේජ් එකක් දාලා තියෙනවා. අපිට දෙන සින්දුව පුතා සිතුම් සංසිත මහත්තයා උපාලි ධම්මික මේ වෙලාවේ ලක්කඩන හැමෝම එකතු කරගන්න කියලා ලක්මාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. උනාවත් එකතු කරගන්නවා. මඩපහතේ ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තිනවා. අලකටියෝ එකතු කරගන්නවා. ඒතිකම වෙනද වගේම විරකුඩිය බේකරිය පැත්තෙන් ජයමා මැසේජ් එකක් දාලා තිනවා. ඔන්න ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ ලස්සනම ලස්සන සින්දුවකට. ඒතිකම මේ වෙලාවේ අපිට මැසේජ් එකක් දාලා තිනවා. යටි අන්තොට ඉඳන් මහීකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහීකා යාළුවෙන් වගේ අපිට පළවෙනි පාර මැසේජ් එකක් දාලා තිනවා. ආවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. මම සින්දුකට එකතු කරගන්න කියලා කොළියා පිටින් නිලක්ෂි මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ ලස්සනම ලස්සන සින්දුවකට. එහෙනම් අපි සින්දුවක් අහලා අයියෝ හවස 6 විනාඩි 18යි දැන්.

0: විනාඩි 21යි.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

හවස 6:23 වෙලාව. ඒ කියන්නේ අපිට ඉවනින් ඩ්‍රයිව් එක යන්න වෙලාව. හරි. යන්න කලින් ඔයාලට විජය නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ. තෙන් කැම ටික රස කරගන්න අපිට. අර නැතුවම බැරි දේ තමයි විජය කියලා නිෂ්පාදන. ඉතින් කැමරික රස කරගන්න ඔයාලට පුළුවන්කම තියෙන අදත් විජය කුලබඩ එකතු කරගන්න අපි දන්නවා ඉතින් නේද? තත්වයෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම රසට නියම ගුණයට අනුව රසකාරක වර්ණකමේ කිසිම දෙයක් අඩංගු නැති නියම කුලබඩ ටික ලැබෙන්නේ අපිට විජය කියන නමින්. ඒ නිසායි අපේ රසය දැන් රටේ සැමටත් විජය නිෂ්පාදන බෙදන්නේ. ඉතින් විජේ කුළුබඩු ටිකේ ඉඳලා විජේ ඉදියාපපිටි, රතු ඉදියාපපිටි, සුදු ඉදියාපපිටි, එතකොට විජේ තෝසපිටි, විජේ කුරක්කම්පිටි වගේම විජේ නුරුසක අමතක කරන්න බෑ. ඔයාට මේකෙන හැම දෙයක්ම දැන් ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මතක හැතුව යනකොට අපේ රසේ රටේ සමර බෙදෙන විජය කියන නමින්ම මෙලදී ගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් ගෙන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආයි හම්බ වෙන්නේ ලබන සඳුදා. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාට සුබ දවසක්.

0: 95 FM 93.7 Lakhana Radio ITN Kanata Rahata House Hatarita Evening Drive with Chant and Chant Summer Anugrahaya
1: Rasayenut Ihala Gunayenut Ihala Vijaya Tose Mishranaya
2: Vijaya Products අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 011767979
0: FM 93.5 FM 93.7 ලාකන රේඩියෝ ITN

0: දිනබල රාත්‍රි 7ට ලක්කනේ
1: සංගීතාර සංගීතාර
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN

0: настала.
1: අඩුපීඩනය පැය 36කින් රටින් පිට වෙන ලකුණු ප්‍රදේශ රැසක තවමත් හදවැසි. PayPal ශ්‍රී ලංකාවට ඩිජිටල් සහයෝගීතාවෙන් ප්‍රතිලාභ රැසක් හිමිවන බව අගමැතිනිය කියයි. දෙත්වා සහ මැද පෙරදිග යුද්ධය හමුවේ ශ්‍රී ලංකාව සුවිශේෂ තැනක බව IMF කියයි. ආරච්චි කට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභාපති අවුරුදු 5කට සිපිරිගෙට. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ කුණාටුවකින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩ විතාරණ. අදත් ප්‍රදේශ රැසක මිලිමීටර 150ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිට ඇති අඩුපීඩන කලාපය තවදුරටත් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. එම පද්ධතිය ඉදිරිපැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් නිවතට ගමන් කරනු ඇති බව දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළා.
2: දිවයිනට ඊසාන දෙසින් පැවති අඩුපීඩන කලාපය තවදුරටත් ඒ ආසන්නව පවතිනවා. මේ පද්ධතිය තා සෙමින් ගමන් කිරීමක් තමයි දැනට අපි නිරීක්ෂණය කරන්නේ. මේ නිසා විශේෂයෙන් මේ පද්ධතිය දෙසට ගමන් කරන සුළං ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා මේ පද්ධතිය බලපෑම තවදුරටත් ශ්‍රී ලංකාවට පවතිනවා. මේ නිසා අද දිනේදීත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අහස වලාකුලින් බරව පවතින ඒ වගේම කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මෙහි වැඩි බලපෑම පවතිනවා දිවයිනේ මධ්‍යම සබරගමුව බස්නාහිර සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඒ වගේම බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට සහ සබරගමු පළාතෙත් මිලිමීටර් 100-150 මට්ටමේ ඉතා තදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනෙදිත් පවතිනවා. මේ සම්බන්ධව විශේෂයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කෙනෙක් මතක් කරනවා. ඒ වගේම දිවයිනේ ගනු ප්‍රදේශවල ගත්තොත් විශේෂයෙන් රාත්‍රී කාලයේදී නැගිනිර සහ ඌව පළාත්වල ස්ථාන කීපයක ගිගුරුන් සැතැවැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම දිවයින වටා මුහුදු ප්‍රදේශවලත් ගත්තොත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ සුළං වේගයේ විටක 60 කිලෝමීටර 50-60 පවන දක්වා ඉහළ යාමේ හැකියාව තියෙන වගේම රළඋස මීටර 2-2.5 මට්ටමේ ඉහළ යාමේ හැකියාවක් අපේක්ෂා කරන්න පුළුවන් නිසා දීවර සහ නාවික ප්‍රජාවත් ඒ සම්බන්ධව අවධානයෙන් යොමු කරන්න කියන විශේෂයෙන් මතක් කරනවා. වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව දැනට තියෙන දත්ත මත පදනම්ම අපිට ප්‍රකාශ කරන්න පුළුවන්.
1: අද පෙරවරු 5න් අවසන් පැය 24ක කාලය තුල වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කොලියාපිටිය ප්‍රදේශයටයි. ඒ යගේ මිලිමීටර 193ක් අත්තනගලුවේ දුණමලේ ජලධාරා ප්‍රදේශයට සහ යවට ප්‍රදේශවලට මිලිමීටර 176ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට කැලණිගඟේ ජලමට්ටම දිහල යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ වන විට ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් වාන්තමුමින් පවතිනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු HMPST හේරත් මහතා සඳහන් කළේ වාන්දමන ප්‍රධාන ජලාශ අතරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය නාච්ච දුව සහ යානෝය ජලාශයත් බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවැල ජලාශයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර තිස්සවැව වීරවිල යෝධවැව මෙන්ම වෙහෙරගල ජලාශයත් ඇතුළත් බවයි. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව සීමලංගමුව මාගල්ල සහ දැදුරුව ජලාශයත් මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්දා සහ වැමැඩිල්ල ජලාශයත් මොනරාගල දිස්ත්‍රික්කයේ හඳපානාගල සහ අලිකොටාර ජලාශයත් පොත්තලම දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය සහ තබ්බුව ජලාශ මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන්දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් පහත්බිම්වල විසින ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. කළුගඟේ කුඩාගඟ උපද්‍රෝණී හිලධාරා ප්‍රදේශවලටද සැලකියුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. පවතින තත්ත්වය සමග කුඩාගඟ සහ මගුරගඟවට පහත් බිම් හරහා වැටි ඇති අතුරු මාර්ග ජලයෙන් යටවී හැකි බැවින් එම මාර්ග භාවිත කරන රියදුරන්ට සහ අවට ප්‍රදේශවල පදිංචි ජනතාවට සැලකිලිමත් වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්. සූරියබණ්ඩාර මහතා දැනුම් දෙන්නේ.
3: අත්තනගලුවේ ඉහළ ප්‍රදේශයේ මිලිමීටර 180කට ආසන්න වර්ෂාපතනය පහුගිය පැය 24 ලැබිලා තියෙනවා. ඒ හේතුවෙන් අත්තනගලුවේ පහළ ප්‍රදේශ බොහොමයකම ජල මට්ටම ඉහළ ගින් තියෙනවා. මේ හේතුව නිසා සුළුගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙන බවට අපි ඊයේ රාත්‍රී දැනුම් දුන්නා. ඒ අනුව අද දහවල් වන විට බොහෝ ස්ථානවල පහත් බිම්වල ජලය ඇතුළු වීමෙන් සුළුගම් වතුර තත්ත්වයක් ඇති වීම අවදානමක් තියෙනවා. මේ නිසා අපි ඒ ගංගා ආසන්නයේ පහත් බිම්වල ප්‍රදේශවල ඉන්න ජනතාවට දැනුවත් කරනවා. මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන ලෙසත් කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ මිලිමීටර් 180කට ආසන්න වර්ෂාපතනයක් වගේම හංවැල්ල සහ ද්‍රෝණියේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ත් 150ත් අතර ප්‍රමාණයක් කැලණි ගඟ ද්‍රෝණිය අපි දැක්කා. ඒ නිසා කැලණි ගඟ ද්‍රෝණියේ යම් ජල මට්ටම් ඊයේ යම් වැඩිවීමක් තිබ්බත් මේ වෙනකොට ඉහළ ද්‍රෝණියේ ජල මට්ටම් අඩු වෙමින් පවතිනවා. නමුත් හංවැල්ල තාමත් ජල මට්ටම් වැඩි වෙනවා. ඒ වගේම කළුගඟේ ඉහළ ප්‍රදේශයේ මිලිමීටර් 100ත් 75ත් අතර වර්ෂාපතනයක් ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම කලවැල්ල නැත්නම් මිල්ලකන්ද අපගේ මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම් මේ නිසා ඉහළ ගියොත් තියෙනවා. ඒ කළුගඟ වතුර තත්ත්වය දක්වා මේ වෙන විට වර්ධනය වීමක් තියෙනවා. අපගේ ගංගා පද්ධතියේ ජල මට්ටම් ඉහළ ගොස් අවදානමක් වීම සඳහා තරම් වර්ෂාපතනය මේ දක්වා ඇති වෙලා නැහැ. ඒ නිසා මම හිතනවා ඒ පිළිබඳ අවධානයෙන් සිටීම ප්‍රමාණවත්. අපගේ ජලාශ පද්ධති ගත්තොත් ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන වැව් 73 19කට ආසන්න ප්‍රමාණයක් වාන්දානවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ වැව් 19ක ආසන්න ප්‍රමාණයකුත් වාන්දානවා. වර්ෂාපතනයත් සමග ඇතැම් විට වෙනස් වීමට ලක් වෙන්න පුළුවන්. නමුත් මේ වන විට එම වාන්දමීම් වලින් නිදහස් කරන ජල ප්‍රමාණයන් විශාල ගංග වතුරක් ඇතිවීමට තරම් නැහැ. ජල පහරවල් ආශ්‍රිතව ඉන්න ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලා එල්.එම්. කක් කරනවා.
1: කළුගඟේ මිල්ලකන්ද ජලමාපකයේ අද පෙරවරු 7 වන විට ජල මට්ටම සඳහන් වූයේ 6.85 ලෙසටයි. මේ කළුගඟේ සුළු ගං වතුර තත්ත්වය බවයි සැලකෙන්නේ. එමෙන්ම කුකුලේගඟ ජලාශයේ වාන්දුරටුව අභිවෘත කර තිබෙනවා. ඉන් කුඩා ගඟට තප්පරයකට මුදා හැන්න ජලධාරිතාව ඝන මීටර 88ක්. කුඩා ගඟාවට ප්‍රදේශවල ඇතැම් මාර්ගයන්හි ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා. බුලත් සිංහල මදුරාවල සහ පාලින්ද නුවර ඇතුළු ප්‍රදේශවල පහත් බිම්වලටද වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. බණ්ඩාරගම කොළමැදිරිය පනාපේ මාර්ගය ජලයෙන් යටවයි පවතින්නේ. මේ අතර ගම්පහවට මාර්ග කිහිපයක්ද ජලයෙන් යටව ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. අත්තනගලුව යාවට පවතින්නේ සුළු ගං වතුර තත්ත්වයක්. ඒ හේතුවෙන් අත්තනගල්ල තිහාරිය කලටුවාව ඇතුළු ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටව පවතිනවා. මාතලේ කිවුල නෙළුවාකන්ද මාර්ගයේද ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. මාර්ගයට ගසක් කඩා වැටීමයි ඊට හේතුව. අයහපත් කාලගුණ හේතුවෙන් දිවයිනපුරා නිවාස 88ක් අර්ධහානියට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිස්ත්‍රික් හතක නිවාස ඊට ඇතුළත්. වැඩිම නිවාස හානි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 40ක් බවයි සඳහන් වන්නේ. ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ නිවාස 25ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 9ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 5ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 5ක් මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස 4කටද අර්ධ හානි සිදුව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසන්නේ ආපදා තත්ත්වයේ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර පවුල් 1113කට අයත් පුද්ගලයන් 3475 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවයි. පවතින තත්ත්වයේ හමුවේ නායාම අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. දිස්ත්‍රික් හයක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 26කට අදාළව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ.
0: දිස්ත්‍රික් හයක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 26කට අදියර 2 යටතේ අවධානය සිටින යන නිවේදන නිකුත් කරන ලැබුවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයටත්, කතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, මතුගම, හොරණ සහ වලල්ලාවිටෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟහිල කෝරළේ, දෙල්දොට, පස්බාය කෝරළේ, ගඟ වට කෝරළය, පාත හේවහැට, යටිනුවර, දොළුව, උඩපලාත, පන්විල සහ අකුණන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලටත්, කුරා දිස්ත්‍රික්කයේ නාරම්මල සහ අලවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, රතමු දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇහැලියගොඩ, අයගම, කුරුවිට, කිරියල්ල සහ කලවාණන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අධිර 2 යටතේ මෙම නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. ඒත් එක්කම දිස්ත්‍රික 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41කට අධිර 1 යටතේ විමසිලිවත් බව සිටින යන නිවේදනය ක්‍රියාත්මක කරනවා. මීට අමතරව කඳු ආශ්‍රිත අනිකුත් ප්‍රදේශවලට යම් තරම් වර්ෂාපතනයක් තියෙනවා. ඒ වගේම මේ වන විට නායම් ලක්ෂණ ඇතිවිච්ච ස්ථාන මේ වැස්සත් සමග යම් ආකාරයක සක්‍රීය වීමේ හැකියාව පවතිනවා. එම නිසා මේ ස්ථානවල ජීවත් වන ජනතාව, ඒ වගේම මේ ස්ථාන පසු කරන ජනතාව ඒ සම්බන්ධ සැලකිලිමත් විය යුතුයි.
1: රජයේ ආර්ථික සංවර්ධන සැලැස්ම සාධාරණත්වය විනිවිද භාවය වගවීම යන මූලික ප්‍රතිපත්ති වටා ගොඩනැගී තිබෙන බවත් PayPal ඩිජිටල් සහයෝගීතාව සියලු දෙනා අපේක්ෂා කරන ප්‍රතිලාභ උදා කරනු ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්
4: මෙය සැබවින්ම අනුස්මරණීය මොහොතක්. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් අපට ඉහළ ඉලක්කයක් පවතිනවා. මෙම ක්ෂේත්‍රය තුළ ඉතා දක්ෂ නිදහස් වෘත්තිකයන් රැසක් අපි සතුව සිටිනවා. විනිවිද භාවයෙන් යුත් සුරක්ෂිත මුල්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කිරීම උපාය මාර්ගිකව මෙන්ම මෙම ක්ෂේත්‍රය තුළ අපගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමද ඉතාම වැදගත්. මෙම සහයෝගීතාව අප සියලු දෙනා බලාපොරොත්තු වන ප්‍රතිලාභ උදා කරනු ඇති. අපේ ආර්ථිකය ස්ථායී කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට පමණක් නොව අනෙක් අයව අනුගමනය කරන්නක් පමණක් නොවි අපටම අන්‍ය හැකියාවලින් යුතු ශක්තිමත් සහ විශ්වාසදායී රටක් ලෙස කලාපීය සහ ගෝලීය වශයෙන් ස්ථානගත කිරීමටද මෙය ඉවහල්
5: වනවා. Financial services is, I think, absolutely important in our growth, in our strategies for growth.
1: ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කරමින් PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. මෙතෙක් කාලයක් ශ්‍රී ලාංකික PayPal ගිණුම් මුදල් ලැබීමට පමණක් සීමා වී තිබූ අතර එමගින් පරිශීලකයන්ට විදේශයන්ට ගෙවීම කිරීමට හැකිවුවද ජාත්‍යන්තර සේවාදායකින්ගෙන් මුදල් මෙරටට ලබා ගැනීමට නොහැකි වුණා. එය ශ්‍රී ලාංකික නිදහස් වෘත්තිකයන්ට සහ ව්‍යාපාරවලට විශාල බාධාවක් වයි පැවතුනේ. මෙම සේවාව පුළුල් කිරීමත් සමග අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට තම ඉපැයීම ඍජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකිවන අතර එමගින් රටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණයද ඉහළ යාම සිදුවනවා. සේවා පුළුල් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය රංග වීරරත්න මහතාද අදහස් පළ කළා.
6: For decades, Sri Lanka failed to bring in good
7: අප සැලසුම් කරන්නේ 2030 වන විට ඇමරිකා ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට. ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය දළදේශීය නිෂ්පාදිතයෙන් 20%ක් දක්වා වැඩි කිරීමද අපගේ ප්‍රමුඛ අරමුණක්. ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම මත මෙම පරිවර්තනය අප සිදු කරන බවට සහතික වනවා.
1: ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය දළදේශීය නිෂ්පාදිතයෙන් 20%ක් දක්වා වැඩි කිරීම ප්‍රමුඛ අරමුණක් බවයි එහිදී අදහස් දක්වමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමාරනායක මහතා සඳහන් කළේ.
8: PayPal කියන්නේ අපේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට කාලීන අවශ්‍යතාවයක්. ඒක ඉෂ්ට වෙනවද දින ඒක බොහොම අපිට සතුටට කාරණයක්. ඉතින් අවුරුදු 10ක් 12ක් තිස්සේ උත්සාහ කළා අවසානයේ අපි මේ ජයග්‍රහණය ලබල් තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා තරුණයින්ට, තරුණ ව්‍යවසායකයින්ට මේ ලැබෙන පහසුකම් හරහා ඔබේ ව්‍යාපාරය, ඔබේ ව්‍යවසායකත්වය දියුණු කරගන්නට කියලා.
1: PayPal මගින් ලැබෙන පහසුකම් මගින් තම ව්‍යාපාර දියුණු කර ගැනීමට සියලු තරුණ ව්‍යවසායකින්ට ආරාධනා කරන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.
9: Can remember the first conversation I had PayPal CEO long time ago.
10: අවුරුදු ගානකට කලින් සිංගප්පූරුවේ තිබිච්ච ෆින්ටෙක් උළෙලේදී මම පළමුවරට PayPal හි ප්‍රධාන විධායක නිලධාරියත් එක්ක මේ ගැන සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ශක්්‍යතා සහිත ව්‍යාපාරික අවස්ථා ලෙස ඔවුන් දුටුවේ නැහැ. ඒත් අද වෙනකොට PayPal ආයතනයේ ලංකාවේ විභවය හඳුනාගෙන තිබීම පිළිබඳ මම සතුටුයි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් කරන ගමනේ වැදගත් පියවරක්. ව්‍යාපාරිකයන් වගේම බැංකු ක්ෂේත්‍රයේද ජයග්‍රහණය කරවන තත්ත්වයක්.
1: PayPal දියුණු කිරීම ශ්‍රී ලංකාවේ ව්‍යවසායකින්ගේ මෙන්ම බැංකු ක්ෂේත්‍රයේද ජයග්‍රහණයක් බවයි PayPal හි ඉන්දියාව සහ දකුණු ආසියාව පිළිබඳ සංස්ථාපිත කටයුතු අධ්‍යක්ෂ නාත් පරමේශ්වර මහතා සඳහන්
11: කළේ.
12: ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නිර්මාණය කිරීම සඳහා රජයේ දක්වන කැපවීම අපි බෙහෙවින් අගය කරනවා. මෙය සැබෑ හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක්. අපි ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සඳහා දායක වෙමින් වග කිව යුතු භූමිකාවක් ඉටු කරන බව මෙහිදී සඳහන් කරන්න කැමැතියි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා රජයේ දක්වන කැපවීම අපි බෙහෙවින් අගය කරනවා. මෙය අපගේ සැබෑ හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක්. අප ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සඳහා දායක වෙමින් වග කිව යුතු භූමිකාවක් ඉටු කරන බව මෙහිදී සඳහන් කරන්න කැමැතියි.
1: දෙත්වා සොලිකුණාටුව සහ මැදපෙරදිග යුද්ධයේ වැනි ප්‍රබල කම්පනියන් හමුවේ ශ්‍රී ලංකාව සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවන් පෙන්නුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අඛණ්ඩව ලබා දී ඇති බවයි. ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් දෙත්වා සොලිකුණාටුවේ නැති වූ ව්‍යසනය මෙන්ම මැද පෙරදිග යුද ගැටුම් හමුවේ යලගිය ගෝලීය බලශක්ති මිල හේතුවෙන් වෙළඳාම සහ සංචාරක මෙන්ම ව්‍යාපාරික ශ්‍රේෂ්ඨවලට දැඩි බාධා එල්ල වුණා. එම අභියෝග මාධ්‍ය වුවද ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සතුටුදායක බවයි ජූලි කොසැක් මහත්මිය පෙන්වා දෙන්නේ. 2025 වසර තුළදී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5% සාධනීය වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. ඍණාත්මක මට්ටමක පැති උද්ධමනය මේ වන විට යහපත් හා ස්ථාවර මට්ටමකට පැමිණ තිබීම සහ බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යාම මෙන්ම නිල විදේශ සංචිත ප්‍රමාණයද ශක්තිමත් වීම සාධනීය කරුණු බව ඇය සඳහන් කළා. එම ප්‍රගතිය සමග IMF 5 සහ 6 වන සමාලෝචන ඒකාබද්ධව අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් මිලියන 700කට ආසන්න මූල්‍ය වාරිකයක්ද නිදහස් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම මූල්‍ය ආධාර අනුමත වීමට පෙර විදුලි සහ ඉන්ධන මිල සැබෑ පිරිවැය පියවෙන පරිදි සකස් කිරීම වැනි පූර්ව කොන්දේසි කීපයක් සම්පූර්ණ කළ යුතු බවත් එමගින් අවධානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමට රජය පියවර ගත යුතු බවත් ජූලි කොසැක් මහත්මිය පවසනවා. ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම මත ආර්ථික කාර්ය සාධනය වර්ධනය වෙමින් පවතින බවත් ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම වෙනුවෙන් IMF තවදුරටත් දැඩි කැපවීමකින් පසුවන බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළා. ජනතාවට බරක් නොවී වියදම රජය දරාගෙන තිරසර බලශක්ති කළමනාකරන ක්‍රියාවලියක් රජය අනුගමනය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ රාජ්‍ය සේවයේ ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ 6 රැස්වීම අමතමින් ඒ පැවැතුණේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්. තිරසර බලශක්ති කළමනාකරණය සහ ඒ වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණා. රාජ්‍ය ආයතන තුල බලශක්ති ඉතිරි කිරීම සඳහා සෑම ආයතනයකටම බලශක්ති කළමනාකරුවෙකු පත් කිරීමටත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වැඩි වශයෙන් යොමු වීමට සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ කඩිනමින් නිලිදැක්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරිරත්න පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ මාධ්‍යවේදීන්ට නිදහසේ වාර්තාකරණයට ඉඩ සලසා ඇති බවයි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යයන විෂයභාර ගුරුවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩමුළුවේදී අදහස් දක්වමින්
13: පළවෙනි එක මම මුලින්ම කිව්වා වගේ ජනමාධ්‍ය ගුරුවරුන් කියන්නේ තාක්ෂණික විෂයක් උගන්වන අය විතරක් නෙමෙයි ඔබට හම්බ වෙන්නේ බොහොම නිර්මාණශීලී තරුණ පරම්පරාවක් ජෙන්සි එකක්. අපි ඉස්කෝලේ යන කාලෙට වඩා ඔබ ඉගෙනගත්තු කාලෙට වඩා දැන් ඉන්න පරම්පරාව හරි දක්ෂයි හුරු බූටි ඉතායික්මනින් තොරතුරු වෙත ප්‍රවේශය වෙන්න පුළුවන් ඒ වගේම නිර්මාණශීලී ගුරුවරුන් ලෙස පුළුවන් තරම් මේ දරුවන්ට ආචාර ධර්ම කියන එක උගන්වන්න. මොකද අද කාලේ මාධ්‍ය කියලා ගොඩක් තරුණ දරුවෝ හිතාගෙන ඉන්නේ සමාජ මාධ්‍යවල කොටන එක. විශේෂයෙන් Facebook වල මොනවා හරි අනික් කෙනාට අපහාසාත්මක වෙන විදියට ආචාර ධාර්මික නොවන විදියට මොනවා හරි ලියන එක. කාගේ හරි ෆොටෝ ෂෙයා කරන එකනේ. පාවිච්චි කරන්න අපි ළමයින්ට මඟ පෙන්වීමක් නැතුව ටූල් එක අතර දුන්නහම ඒක වෙනවා. ඒ නිසා ඒකට අපි දෙමව්පියෝ හැටියටත් ගුරුවරු හැටියටත් ඉහළ පරම්පරාව හැටියටත් අපිත් වගේ කියන්න ඕනේ අම්මා ආකාරයකට දරුවෝ කොයි තරම් දුරට ආචාර ධාර්මිකව හැසිරෙනවද මේ තාක්ෂණික උපකරණ එක කියන එක. ළමයින්ගේ නිර්මාණශීලීත්වය මොට්ට කරන්නේ නැතුව ඒවා තුලේ තියෙන සමහර විට සැඟවුණු නිර්මාණශීලීත්වයන් එළියට අරගනිමින් ඒවා උපමට්ටම් කරමින් අර මැණිකක් කොපදානවා වගේ අපි මැණිකක් පොළවෙන් ගන්නකොට ලස්සන නෑ නේද? නමුත් ඒක කපලා උපදාලා ගන්නකොට තමයි ඒකේ ලස්සන එන්නේ, ඒකේ වටිනකම එන්නේ. ඒක තමයි ගුරුවරුන්ගේත් කාර්යභාරය.
1: රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් හර්ෂ බණ්ඩාර මහතාද අදහස් පළ කළා.
14: ලංකාවේ මාධ්‍යවේදියෙක් නිර්වචනය කරන්න තියෙන එකම එක නෛතික පනතයි 2009 අංක 29 දරන ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධන පනත. ඒකේ දල අදහස තමා මේ මාධ්‍යවේදියෙක් කියන්නේ බෙදා හැරීමේ අරමුණෙන් තොරතුරු එක්රැස් කරන, ඒවා ගබඩා කරන, ඒවා බෙදා හැරෙන තැනත්තා කියන එක. අපි විශ්වාස කරනයින් ඔබට ගිහිල්ලා මාධ්‍ය හදවත මාධ්‍ය මධ්‍ය ලක්ෂ්‍ය වෙන්න ඕන මනුෂ්‍යත්වය මිනිස්සුන්ට සේවය කරන එක තොරතුරු බෙදා හරිනවා වගේම ඒවල අවසානාත්මක අරමුණ වෙන්න ඕන මනුෂ්‍යත්වය ජයග්‍රහණය කිරීම ආදරය විශ්වාසය කරුණාව මිනිස්සු අතර ළමයි අතර පැතිරීම සහ අපේ සමාජය මීට වඩා ඉහළ තැනකට ඔසවා තැබීම සඳහා මැදිහත් වීම ඇතනම අර වේලිච්ච ඉරටු නවන්න අමාරුයි ලපටි ඉරටු අපට අවශ්‍ය විදිහට සුදුසු විදිහට හැඩගසා ගත හැකි සමාජයේ උත්තුංග අරමුණු ජයග්‍රහණය කිරීමේ දිශාවට උන්ව යොමු කර ගැනීමේ දිශාවට අපට හදා ගන්න පුළුවන්. ඒ නිසා හෙට දවසේ ඔබේ මැදිහත් වීම යටතේ ඔබේ මඟ පෙන්වීම යටතේ බිහිවන්නට නියමිත අනාගත මාධ්‍යවේදීන්ව මෙන්න මේ මනුෂ්‍යත්වයට ගරු කරන මාධ්‍ය අරමුණ මනුෂ්‍යත්වයේ දිනවීම කියන දිශාවට උන්ට පණිවිඩය දෙන්න පුළුවන් පණිවිඩ කරුව ඔබට වෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ අරමුණ ජයග්‍රහණය කරනවා කියන එක වෙන්නේ කියලා අපි විශ්වාස කරනවා.
1: ආරච්චි කටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු ආරච්චි කටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට වසර පහමාරක සිර දඬුවමක් නියම වී තිබෙනවා. ඊට අමතරව අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණයේ නියම කළා. හලාවත මහාධිකරණයයි නියෝගය ලබා දුන්නේ. පැනවූ ලක්ෂ 10ක වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඬුවමක්ද නියම කරන බව අධිකරණය සඳහන් කළා. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ සහෝදරයෙකුද වෙනවා. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජගත් සමන්ත මහතාට මෙන්ම සනත් නිශාන්ත මහතාටද චෝදනා එල්ල වී තිබූ අතර 2024 වසරේ ජනවාරි මාස 25 වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රියානතුරකින් සනත් නිශාන්ත මහතා අභාවප්‍රාප්ත වුණා. ඒ අනුව ඔහුගේ සොහොයුරා පමණක් අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. ඉදිරිපත් වූ සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සොහොයුරා වන ජගත් සමන්ත මහතාට දීව දඬුවම් නියම කිරීමටයි අධිකරණය තීන්දු කළේ. ඉන්දියා ජාතික භූවිද්‍යාඥයේ කරුණායක ගුවන්තුරුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් 10,80,00,000 වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒම හේතුවෙන්. භූවිද්‍යාඥයාගේ වයස අවුරුදු 60ක්. ඔහු මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ කම්පාලා නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දුහාවිත පැමිණ තිබෙනවා. එතැන් සිට කටාර් ගුවන් සේවයට ඇති යානයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඔහු රැගෙන ගමන් මල්ලේ සහතික පත්‍ර බහලන ෆයිල් කවර දෙකක් තුල සූක්ෂමව සංවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 150ක් සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන්ට හැකි වුණා. සැකකරු සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ. දෙත්වා සුලි කුණාටුව හේතුවෙන් හානි සිදු දුම්රිය මාර්ග පද්ධතිය අතාතත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රමවත්ව සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ මහනුවර දුම්රිය මාර්ගයේ මේ වසර අවසන් වන විට දුම්රිය ධාවනය සඳහා විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.
15: මේ අනුව අපි පේරාදෙණිය පාලමේ වැඩ කටයුතු CCB ආයතනයත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහයෝගය ඇතිව සිදු කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා පේරාදෙණිය පාලම ඉදිරි මාස 4-5 ඇතුළත නිම කරලා මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සර පේරාදෙණිය පැවැල් කටයුතු නිම කරන්නද. ඒ වගේම දිත්‍රා සුනිකුලාට විනාශ වෙලා තියෙන හඹුක්කන සිට කඩුගන්නාව දුම්රිය මාර්ගයේද මේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට අපි කඩුගන්නාව දුම්රිය ස්ථානයේ දක්වා සේවා දුම්රියක් අරන් ගිහිලා තියෙනවා. ඒ සේවා දුම්රිය මගින් ඉහළ කෝට්ටේ කඩුගන්නාවත් අතර ස්ථාන පහක් තියෙනවා. මේ වෙනකොට අපිට යථාර්ථයටපත් කරන්න ඒ කටයුතු දැන් ටෙන්ඩර් කරලා ජාති ගුණ පරිශාන ආයතනයත් සමග එක්ක රළ කොන්ත්‍රාත් සමාගමකට පවරලා තියෙනවා. ඒ සමාගමත් ඉදිරි මාස 4-5 ඇතුළත නිම කරනවා. නමුත් අපට ප්‍රධාන අභියෝගය වෙලා තියෙන්නේ ඒ ස්ථාන එක්කටවත් අපට මහා මාර්ග වලින් ළඟා වීමට නොහැකිලා තියෙනවා. ඉක්මනටම නිම කරලා මේ අවසර ඉවරෙන් ඉස්සෙල්ලා කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනයට හැකි හැම කටයුත්තක්ම අපි උදවන දුම්රිය පාර්ලිමේන්තුවත් NBR ආයතනයත් එක්ක.
1: ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයට බලපෑ කුණාටුවකින් සීකඩ වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගස්සා ගොඩනැගිලි කඩා වැටීම මෙන්ම අකුණුසර වැදීම හේතුවෙනුයේ වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 12කින් පමණ මරණ වාර්තා වනවා. නිවාස රැසකටද කුණාටුවෙන් දැඩි හානි සිදු වී ඇති බව සඳහන්. ගස් කඩා වැටීම හේතුවෙන් මේ වන විට ප්‍රවාහන කටයුතු වලටද දැඩි බාධා මතුව තිබෙනවා. බාධා නොතකමින් පොලිසිය සහ ආපදා ප්‍රතිචාර කණ්ඩායම් වෙබතර පත්තුවන් සොයා සහන කටයුතු වල නිරත වන බවයි ඉන්දිය මාධ්‍ය පවසන්නේ. ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමි ප්‍රාන්තයේ ලෙස උත්තර ප්‍රදේශ ප්‍රාන්තය සැලකෙන අතර ටජ්මහල පිහිටා ඇත්තේද මෙම ප්‍රාන්තය තුලයි. දෙදහස් විසියයි ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන ජූලි මාස 17 වනදා ආරම්භ වෙනවා. තරගාවලිය අවසන් වන්නේ අගෝස්තු මාස 8 වනදා. ක්‍රිකට් ආයතනයේ සදහන් කළේ යාපනයේ සහ ගාල්ල කණ්ඩායම් අතර ප්‍රථම තරගයේ පැවැත්වෙන බවයි. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. ඊට අමතරව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණය සහ පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීද තරඟ පැවැත්වීමට නියමිතයි. අඩු පීඩනය පැය 36කින් රටින් පිටවන ලකුණු ප්‍රදේශ රැසක තවමත් තද වැසි. PayPal ශ්‍රී ලංකාවට ඩිජිටල් සහයෝගීතාවෙන් ප්‍රතිලාභ රැසක් හිමිවන බව අගමැතිනිය කියයි. දිට්ටෝ සහ මැද පෙරදිග යුද්ධය හමුවේ ශ්‍රී ලංකාව සුවිශේෂ තැනක බව IMF කියයි. ආරච්චි කට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභාපති අවුරුදු 5කට සිපිරි ගෙට. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ කුණාටුවකින් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින්නිමාවට පත්වනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. ඉතින් ඔබට සුවදායි රාත්‍රියක්.
16: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
17: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හවස 6යි විනාඩි 58යි දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: ලකාණ්ඩ රේඩියෝ ITN

0: ආදරය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න අදම අවතන්න 011176679579
4: ප්‍රේමය ආදරය ගැන ලියන තරම් කියවන තරම් අහන තරම් අපි මේ සැබෑ ලෝකේ ප්‍රේම කරනවාද ආදරය කරනවාද කියලා මට ඔබෙන් අහන්න හිතුණා. මොකද එහෙම මං අහන්න හේතුව ඔබත් දන්නවා මමත් දන්නවා. සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන නිවස හෝ අපි වෙනත් ඉන්න පරිශ්‍රයක ඉඳන් ටිකක් මාවතේ ඉදිරියට ඇවිදගෙන යනකොට බස් රථයකට ගොඩ වුණොත් කෝච්චියකට ගොඩ වුණොත් නැත්නම් පොදු වෙළඳ සැලකට ගියොත් රෝහලකට ගියොත් අර අපි සාමාන්‍යයෙන් ආදරය කරන ප්‍රේම කරන මනුස්සකම් හඳුනනවා කියලා කියන ලියන අපි කොහෙද ඉන්නේ කියලා ඔබට හිතිලා නැද්ද? මම හිතන්නේ ඔබට එහෙම හිතිලා ඇති. ඉතින් ඇයි අපිට බැරි හැමෝම එහෙම විය යුතුයි කියන දේ අපි ලියලියා ඉගෙන කතා කර කර සිතුවිලි වලින් වචන වලින් මේ දේවල් ගැන තර්ක කර කර ඉන්නවට වැඩිය ටිකක් සබෑ ලෝකයට ඇවිල්ලා ලෝකයට ආදරය කරන්න. ඉතින් දහම් වල මිනිසුන්ට වාද විවාද නැතිව ඇත්තටම තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද කියලා කියන්න හිතුණා. අද අපි මීට පෙර ලක්හඬ තුලින් නිරන්තරයෙන් හඬ අසා තිබෙන ඔබ හොඳින් දන්නා හඳුනන කෙනෙකු තමයි අද ආරාධිත තමුත් අබෞට් පත්වෙනි කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ධම්ම දසනායක මහතා සමගින්. හයි පවන්.
5: හයි බල් මොනිකා, සුබ සන්ධ්‍යාවක්.
4: මේ ගීත ගැනනේ කතා කරන්නට යන්නේ. මේ ගීත ලයිස්තුව ඇතුළත් වුණු ගීත අතරේ මේ උපාලි ධනවල වෙතන මේ ගීතේ ලියන්නේ මිල්ටන් මල්ලවරච්චි ගීත ගයන්නේ ස්ටැන්ලි පීරිස්ගේ සංගීතය. කඳුපාර ඈතයි.
5: මේ ගීතයට අකමැති කවුද කියලා මට අහන්න වෙන්නේ ලංකාවේ සහ ලෝකයේ මිල්ටන් මල්ලවරච්චිගේ ගීත ඇසුරු කරන කවුද මේ ගීතයට අකමැති? එකක් තමයි මේ ගීතය සම්බන්ධ භූගෝලීය චිත්‍රයක් මට තියෙනවා මොනික. මගේ ඉස්කෝලේ ගත්තම ඉස්කෝලේ නමත් මේ තදාලේ කඳ කැප්පු උල්පත. මේ කඳ කැප්පු උල්පත ඉස්කෝලේ තියෙන කඳු ගැටයක් උඩ. එතෙන්ද ගියාම වටේම තියෙන ඊට වඩා උස කඳු පේනවා වගේ ඊට වඩා පහළ තියෙන ජලසත් පේනවා. ලොග්ගල්ලේ ජලසත් අපිට පේනවා ඉස්කෝලේට. ඉතින් හරි ලස්සන තැනක තියෙන්නේ. දැන් මේ ආකාර අත්දැකීමක් තිබුණා හෝ නොතිබුණා හෝ එක්තරා විදිහකට මේ තුල මේ කතා කරන කතාව ඒකේ තියෙන මට ගහකොළ මැවිලා පේනවා. ඒ වගේම ගත්තොත් එහෙම මේක ඇතුලේ තියෙන එක්තරා විදිහේ අහිංසක සහ විරහව ඒක එක වෙලාවකට හරි අඳුරුයි. එක වෙලාවකට අඳුර ඇතුලේ මහා තෙතමනයක් දුවනවා පේනවා. තව වෙලාවකට පේනවා නිකන් එක්තරා විදිහේ එළියකුත්. ඉතින් මේක මම කියන්නත් ආසයි. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ ගීතය කියන වෙලාවට මගේ දරුවා හරි මගේ බිරිඳයි කවදාවත් නවත්තන්නේ නැහැ සින්දු කියන්න කියලා. එයාලත් කැමති. ඉතින් පෞච්චලිකව මට තියෙන්නේ මං හිතන්නේ මං හැදුණු වැඩුණු පරිසරයත් එක්ක උපාලි දනෝල් විතාන මහත්මයාගේ අත්දැකීමක් හෝ නැත්නම් වෙන කෙනෙක්ගේ අත්දැකීමක් ගැලපෙව්වට පස්සේ ඒක සමහරට අපිට දැනගන්න ගන්නවා අපි දෙතන ඉන්නේ කියලා. එහෙනම් මේ ගීතේ ඉතින් විරහව තියන අය වෙන්න පුළුවන්, විරහව නැති අය වෙන්නට පුළුවන්. නමුත් ඕනෙම කෙනෙකුට අතිශයින්ම හැඟීම් බරව නිස්සද්දව අහන්න පුළුවන් එකක්. ඒ වගේම ඉතාම නිස්සද්දව මම ඒ වචන දෙක පාවිච්චි කරන නිස්සද්දව සහ හැඟීම් බරව ගයන්න පුළුවන් එකක් මේක. කාටද හිතෙන්න පුළුවන් කොහොමද නිස්සද්දව ගයන්නේ කියලා. හැබැයි නිස්සද්දව ගයන දේවල් තියෙනවා.
4: මං හිතුවත් දැන් ප්‍රේමතට කියන්නේ නිරන්තරයෙන් ගයන ගීතයක් ගයන්න නැතෝ යන්න ඒක ටිකක් හරි නෑ වගේ කියලා හිතෙන ඉන්න මමත් ආරාධනා කරනවා මේ කොටසක් ගයන්න.
5: දැන් මට ගයන්න බෑ සින්දු ටික කියනවා මං කරන්නේ මොනිකාට කියන එක
4: ටිකක් කියමු
5: සත්‍ය වාගේ අනිත් පැඩ සේරම මේ ප්‍රසංසාවට ලක් කළා මේක වෙන එකක් වෙන්නත් ඉඩ තියෙනවා බලමු උත්සාහ කළා කියනකනේ ගයනක නෙවෙයි මොනිකා

0: සඳදිය දහර සමක ලකනහගෙන ඔබ අද සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනේට වාසනාව ආශිර්වාදයේ කියන ජෝතිකල උතරයි මණ්ඩලයේ සමකෙන් ඩෝමාස් වන් ග්‍රේවි කිටමේ යන්ත්‍රය ඔබට මිලදී ගැනීම අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදිය දහර වෙනුවෙන්.
1: සඳදිය දහර
0: කුමාරදාස සපතන්ත්‍රී මේ ගීතය ලියන්නේ එච්.එම්. ජයවර්ධනන්ගේ සංගීතය බණ්ඩාරතවද සමකින් මාලනී බුලත් සිංහල ගීතය ගායනා කරන්නේ. සාමාන්‍ය අපේ මේ භාෂා ව්‍යවහාරයේ විවිධ තැන්වලදී අපි නිතරම කියන දෙයක් තමයි දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. සමහර වෙලාවල් වලට අපි ගමන යන්න පටන් අරගෙන තමයි හිතන්නේ යන්නේ කොහෙද කායකද කියලා. කොහේ යන්නේද කොහේ ඉන්නේද ඔබත් ඇසුවා මගේ.
2: මමත් ඇසුවා ඔබෙන්. මේ ගීතය මං හිතන්නේ අපි ඉතාමත්ම ගැටවර කාලේ ඉඳන්ම රස විඳින ගීතයක්. අනිත් එක තමයි මේ බණ්ඩාර රතාවුද මහත්මයා මගේ ජීවිතයට වක්‍රාකාරව සම්බන්ධයක් තියෙනවා.

0: ඒක තමයි දැන් මම සින්දුවත් තේරුව. සින්දුව තේරුවේ බණ්ඩාරතවද දැන් මහත්මයාගේ රුවන් තාරක නුවන් පායලා ඉදින් හදවතේ රැඳි වේදනා නිව. දැන් මේකේ නොටේෂන් දැන් හැමෝම රිහර්සල් කරනවා මේක අලුත් සින්දුවක් ඒ කාලේ මේකේ නොටේෂන්ස් නැහැ. දැන් මොකද කරන්නේ? ඒතර මට මතකයි මගේ මිත්‍රයෙක් හිටියා මාධව වෛද්‍යරත්න කියලා. ඔහු රවින්ද්‍රනාත් ටාගෝර්ගේ ගීතාංජලි කොටසක් පවා පරිවර්තනය කරපු විද්‍යාපීඨ මිත්‍රයෙක්. සෝචනීය දේ තමයි
1: මේ වෙන විට ජීවිතුන් නැත.
0: ජීවිතුන් අතර නැහැ. ඒක තමයි සෝචනීය කියලා මාධව අදාපතර නැහැ. ඉතාම හොඳ රසවතෙක්, ඉතාම හොඳ පරිවර්තකයෙක්, ඒ වගේම ඉතාම හොඳ මේ සෞන්දර්යාත්මක මනුස්සයෙක්. අපි කටක හොස්ටල් එකේ හිටියා. ඉතින් පස්සේ කාලෙක එතකොට මාධව කිව්වා මචං වැඩි අතහැරලා බෑ. උඹයි සින්දු කියන්න ඕනේ, මං ওই සින්දුවට ආසයි, උඹ කියනවට තවත් ආසයි කියලා. මොකද මොකද කරන්නේ මාධව? මාධව අපරාධ සීනියර්. මොදේ කාලේ අයිය මල්ලි නෙමෙයි විශ්වවිද්‍යාලෙ හිටියේ මචන්ලා හිටියේ. අද ඉතින් අයියලා මල්ලිලානේ. මොකද මොකද කරන්නේ? නෑ මම දන්න කෙනෙක් ඉන්නවා මේ ගෲප් එකට ඒ සෙල්ලම් කරන්න එන. ඒ කියන්නේ මේ මියුසික් දෙන්න එන. ආවේ මේ ගුවන් සංස්ථාවේ වාදක මණ්ඩලෙ තමයි එන්නේ. මාව එක්කංගේ මෙන්න ජාවත පැත්තේ ගෙදරකට උදේම. කලණි පෙරේදා. රාහුල ගුත්තාගේ නන්න කලණි. එයාට මාව මතක නැතද මම මේ කතාව කිව්වට ඉතින් යාට ඒ වගේ කී දෙනෙක් ඇවිල්ලා ධම් වෙන්න පස්සේ ගිහලා කිව්වා කල්ණි අයියේ මේ ධම්ම මෙහර මේ සින්දුවද ට්‍රැක් කියන්න ඕනේ හැබැයි ස්වරවස්ථානමකුත් නැහැ මොකද කරන්නේ එයා කල්පනා කළා ගෝ මල්ලි අපි සින්දුවම කොටසක් මුලින් ගහන්නම් ඔයා පටන් ගන්න කියන්න කියලා දැන් හරි කියමුකෝ දැන් ඒවට මාව ගැහෙනවා අනිතක මොනික මම ජීවිතේට එහෙම මියුසික් වල සින්දු කියලා තියෙනකෙ නෙවෙයි ඉස්කෝලේ සංගීතේ නැහැ සංගීත ගුරුවරුත් නැහැ අපිට ඉතින් මම කොහොමද කිව්වා හෝල් එක දෙතරලා යන්න නවකලාගාරේ පුපුරලා යන අපුඩියා කෑ ගහලා මං එළියට ආව විතරයි හැමෝම කියන ධම්ම මාර හොඳයි හොඳයි කියලා මාව දන්නේ නැති අය මල්ලිවා හොඳයි කොහොමද කින්ද මන්නේ හැමෝ ඉතින් ඔය සිද්ධියත් එක්ක මගේ ඔළුවේ මේ බණ්ඩාරතාවුද කියන චරිතේ හඬක් විදිහට ගායකයෙක් විදිහට රෙජිස්ටර් වෙලා තියෙනවා එතකොට බණ්ඩාරයියාගේ මොන සින්දුවක් ඇහුණා මං ඒක ටක් ගලා ඇහුම් කන්නවා හැබැයි ඊට එහාගේ ගීතයක් මේක මේකේ එක පැත්තකින් මොනිකා අපි නන්නත්තර වෙලා ඉන්න සමාජයේ අපි මේ ජීවන ගමනේ ඔහේ සංචාරය කරනකොට යන්නේ කොහෙද ඉන්නේ කොතනද මේ ගැන කිසි කෙනෙකුට අදහසක් නැහැ. ඒක දේශපාලන වශයෙන් උත් එහෙමයි. යන්නේ කොහෙද කියලා කාටවත් අදහසක් නැහැ. ඔහේ යනවා. ඔහේ යනවා. ඉතින් ඒ වගේ මේ ගීතය තුළ තියෙනවා කෙනෙක් අහන්නේ පිරිමෙක් කොහේ යන්නේද කොහේ ඉන්නේද ඔබත් ඇසුවා මගේ මමත් ඇසුවා ඔබේ. ඉතින් මම්මුලාවේ ජීවිතේ මෙහෙම යනවා. හරි? තවත් හැම වෙලකම් අපි යනවා. ඉතින් මං හිතන්නේ මේ අපි දැන හෝ නොදැන යන ගමන ගැන අපිට තියෙන විචිකිච්ඡාව නැත්තම් සැකය අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දෙන්නෙක් දෙන්නගෙන් මහනවා අපි දෙන්නම කොහෙද යන්නේ ඒක හරි සුන්දර ගතියකුත් තියෙනවා ඉතින් ඒ හින්දා ඔය ගීතය මගේ ගීත මතක ලැයිස්තුවේ තියෙන ප්‍රමුඛ පළේ ගීතයක් බවට පත් වෙලා තියෙනවා

0: කාර්යාත්මක වියමන
1: සන්තතිය තහර
2: කල්පවිශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදසනායක මහතා සමග කොළරත්න ආරියවංශයන්ගේ ඒගී පද අචරරෝහණ විරසිංහන්ගේ සංගීතය ටීම් ජයරත්න ගීතය ගායනා කරන්නේ. අපි ඇත්ත ලෝකයට ඇවිල්ලා අපිට විඳින්න සහ විඳවන්න ලැබෙන විවිධ දේවල් එක්ක අපි හැම වෙලාවෙම කැමති මේ වගේ ලෝකයකට අපිට යන්න තියෙනවා නම්, ඒ කියන්නේ අපි වැඩ කර කර ඉන්න අතරතුරේ වෙන්න පුළුවන්, මං කියන්නේ මේ සිහින ලෝකයේදී නෙවෙයි, නින්දට ගියට පස්සේ නෙවෙයි, සැබෑ ලෝකයේදී අපි හරි කැමති සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්, පොළොන් රොදක පාවෙනවා වගේ හැඟීමක් දෙන වලා තීරෙන් එහා තියෙන සුන්දර ලෝකයකට යන්න.
3: ඔව්, අපි හිතන්නේ මොකද්ද මේ වලාව කියලා නේද? මේ දැන් මේ ගීතය ගත්තට පස්සේ මේ මගේ තාම සමීපතම මිත්‍රයෙක් කුකුලයා කියන්නේ, කියන්නේ කුලත්න ආරියවංශ ටීම් ජයරත්න කියන මහා දැවැන්තයා. අපේ තරුණ කාලේ ඒ කියන්නේ ඔහුම සිහිනයක් අපිට. කොහෙදී හරි ටීම් ජයරත්න කෙනෙක් දැක්කොත් එහෙම බලාගෙන ඉන්නවා, එයා හැරිලා යන විහාව සම්පූර්ණයෙන්ම ඒ වගේ. අද මේ ගීතයේ තියෙන දෙයක් තමයි, මේ ගීතය ගත්තට පස්සේ මම ගීත විචාරකයෙක් නෙමෙයි, මොනිකව හොඳටම දන්නවා, නමුත් මට දැනෙන විදිය මේ ගීතය අපිට අඬ ගහනවා, කොහෙද යන්න අඬ ගහනවා, වලා තීරෙන් එහා කොහෙද ලෝකයක් සොයා ඇදෙන්
2: හැඟුම්
3: දිගුම් අපේම ලෝකයක්. දැන් මේ අපේම ලෝකයක් හොයනක මං හිතන්නේ මානව ශිෂ්ටාචාරය පටන් ගත්ත දවසේ ඉඳන්ම නැවතීමේ තිතක් නැති ක්‍රියාවලියක්. මේක දේශපාලන ලෝකෙත් එහෙමයි, සංස්කෘතික ලෝකෙත් එහෙමයි, සෞන්දර්යාත්මක ලෝකෙත් එහෙමයි, ආදරේ ප්‍රේමේ වගේ දේවල් එකනේ. ඒක නොතික් ආශාවෙන් පෙළන මනුස්සය හැමතිස්සම හිතනවා මෙතනට වඩා තවත් තැනක් අපිට තියෙනවා සතුටින් ඉන්න. ඒක තියෙන පරිදි පරිකල්පනීය ලෝකෙට වෙන්න පුළුවන්. ඒක පරිකල්පනය තමයි. මට නම් හිතෙන්නේ මේ ගොඩක් අපි දුක් විඳින්නේ අපේ පරිකල්පනයක් නැති නිසා. සමහර දුක් විඳින්නත් පරිකල්පනේ තියෙන නිසා දැනෙනවා වැඩි අපිට. මේ ගීතේ ගොඩක් දුරට එක්තරා ආකාරයකට බොහොම සැහැල්ලු. අපි ටිකක් මේ හිතේ දුකින් ඉන්න මොහතක වුණත් හිත

0: දියතහර
1: මහේශර සුනිල් ආරියරත්නන්ගේ ගීතේ යන එච් එම් ජයවර්ධනන්ගේ සංගීතයට මාලනී බුලත් සිංහල ගීතය ගායනා කරන්නේ. ඔබට මා ආදරය කළ බව මෙතරම් කියන ඒ ගීතය ඇතුළෙත් අරගෙන එන්න උත්සාහ කරන්නේ මහේශරතුමා. මම හිතන්නේ ළඟින් ඉන්න කාලේදී අපිට නොදැනෙන බොහෝ දේවල් දුරින් ඉන්නකොට දැනෙන්න පටන් ගන්නවා.
2: සුනිල් ආරියරත්න කියලා කියන්නේ මම හිතන්නේ ලංකාවේ ගීත ලෝකයේ දිග්විජය කරපු කෙනෙක්. ඔහු පහු කරන්න කෙනෙක් නැහැ. සමකරන්න කෙනෙක් ඉන්න පුළුවන් සමහර විට. නමුත් පහු කරන්න කෙනෙක් නැහැ. ඒ තරම්ම ප්‍රබල බලපෑමක් කරපු කෙනෙක්. දැන් මේ ගීතේ නිශ්චිතව ගත්තොත් එහෙම එකක් මාලනී බුලත් සිංහල මහත්මියගේ හඬ. ඒ ගීතේ තියෙන අදහසට නැත්නම් ඒකට තියෙන හැඟීමට දෙන තැන. ඒ හඬයි ගීතයයි ගැළපෙනවා කියන්නේ හිතා ගන්න බැරි තරම් ගැළපෙනවා. ඒක මට හරිම දුකයි ඔය ගීතය ගැන. මොකද මේ සමහර කොටස් මං ආසයි මාලනී බුලත් සිංහල මහත්මිය දෙසරයක් කිව්වනම් කියලා. මට සින්දුව දිගමදි. මම හරියට අහන්න කැමති ගීතයක්. දැන් ඕක එක තැනක තියෙනවා මේ වලාවකින් ඔබ වැසී ගියා හිස් අහසේ කෙසේ දින්නේ පාළු පැලේ
1: සිනා පහන් මැට
2: නිවී ගියා මා. ඉතින් ඔක තවසරයක් කියන්න ඕනේ. ඒ කියන්නේ තවසරයක් කිව්වනම් කිව්වත් මදි. මොකද සින්දු පටන් ගන්නෙ මේ
1: ඔබට මා
2: ආදරය කළ බව මෙතරම් මාදම ඔබ දුරු රට යනතුරු නොදනි. මේ දුරු රට කියන එක සංකේතයි. දුරු රට වෙන්න පුළුවන්, දුරකට වෙන්න පුළුවන්, මව දාලා ගියා වෙන්න පුළුවන් නේ, නැත්නම් මව තැරලා ගියා වෙන්න පුළුවන්. ඒ හැම මොහොතක ඒ වෙලාවේ තමයි මට තේරෙන්නේ මම කොයිතරම් ලොකු බැඳීමකද ඔයත් එක්ක හිටියේ කියලා. හැබැයි ඔයත් එක්ක ඉන්න මොහොතවල මට දැනුන්නේ නැහැ මට මෙච්චර බැඳීමක් තියෙනවා කියලා. ඒකට ස්තුතියක් මේකට. ඔයා මව දාලා ගිය හින්දා තමයි මම දැනගත්තේ මම මෙච්චරම වාට බැඳීමක් හදාන හිටියයි කියලා. මොකද ඕනි පැත්තකට හිතන්න පුළුවන්.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වෙලාව රාත්‍රී 7යි විනාඩි 27යි.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ නුතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
7: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವ ಫಲಕ ಲಭಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಡಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಕ್ದ ಮಸಕಟ ರೂಪಾಯಲ ವಿಸ 5000ಕ್ ದಕ್ವ ಮಿಲತಿಗೆ ನೇಮ್ ಸಂಧಾ ನಯ ಸಹನೆಯಕ್ದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಡಿಯೈ
8: ದಶಕಾತಕ ಜನತಾ ವಿಶ್ವಾಸೇ ಸಹ ಪ್ರಸಾದಿ ದಿನಾಗತ್ ಕ್ರಿಮಿ ರಾಜ ಆಯುರ್ವೇದ ಔಷಧ ISO SLS 9001 2008 ಸಾಹತಿಕ ಸಹ GMP ಪ್ರಮಿತಿಯ ಸಾಹತಿಕ ಕಲ ಕ್ರಿಮಿ ರಾಜ ನಿಷ್ಪಾದನೆ ಕುರುಳಸುವೆ ವೆಲ್ವಿ ಪನಿಯ ಹಂದಿ ತೈಲೆ ಮುಖ ಸೋಧನೆಯ ಕ್ರಿಮಿ ರಾಜ ಕರಾಲ್ ಗುಳಿ ಅತುಲು ಔಷಧ ವರ್ಗ 300 ಕರತ್ ವಡ ದನ್ ಕಾಗಿಲ್ ಸ್ಲಾಫ್ ಅತುಲು ದಿವೈನ ಪುರಾ ಸೇಲುಮ ದೇಶೀಯ ಔಷಧ ವೆಲಿಂದ ಸಲ್ ಸಹ ಒಬಟ ಲಂಗಮ ವೆಲಿಂದ ಸಲೇನ್
9: NLP ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮ ಲುತರೈಯ NLP ಹದಹನ ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
6: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පා ප්‍රතිහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011 6 7 9 5 7 9 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.

0: ලකන්න රේඩියෝ ITN
1: වෙලාව රාත්‍රී 7යි විනාඩි 30යි.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ Sunday Funny Day එකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැය්‍ය මාර්තු පළමුවනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සෙහිනේට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩෝමා කලර් සෝඩා යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක එකේ කලසොට යන්ත්‍ර ඩොමා කලසොට. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලසොට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බේක 011 6799 579.
0: සඳදිය දහර.
2: අද අපේ සොඳුරු හමුවීම කොළඹ විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදසනායක මහතා සමඟ. අපි ඊළඟ ගීතයත් අහමු. මේ ගීතය දෙන්නේ ප්‍රේම ගීතද අල්විස් ආනන්දගමගේ සංගීතවත් කළේ පුන්සිරි සොයිසා ගීතය ගායනා කරන්නේ. ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ වගේ දේවල් ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ පෙම් හසුන් එහෙම ලියනකොට ඉස්සර කාලේ වැඩිපුර ලිව්ව ගීතය. ඉස්සර කාලේ කියලා කියන්නේ මම දැන් මේ අවුරුදු ගානකට කලින් නෙවෙයි. මේ ටිකක් මෑත කාලේ වකවනුව ගන්න
3: බෑ. දැනුත් එහෙම ලියන ඉන්නවනම් හොඳයි.
2: අනිවාර්යෙන්ම. එකම මගක පියවර මැන යන්න.
3: එකම බිමක සෙවණැලි පැට ලෙන්නයි. සෙනෙහදීන් මේ විත පුරවන්නයි. මගේ පැතුම ඔබ
2: මට
3: හිමි වෙන්නයි කියලා. දැන් මෙහෙමයි. පුන්සිරි සොයිසා කියලා කියන්නේ එමට එක දවසක් මුණ ගැහුණා මං ආසම කරන හඬක්. ඒ හඬවල් කීපයක් තියෙනවනේ. හරිම යුනික්. ඒ කියන්නේ අන යාළට විතරයි හඬ තියෙන්නේ. වෙන කවුරු කිව්වත් වැඩකුත් නැහැ අපිට. ඔය ඉතින් කවර් සෝන් හරිම කියලා කට්ටිය ළමයි කියනවා. ඉතින් ඔය ළමයි කියන එක හොඳයි. ළමයිනේ මේ නමුත් එහෙම කිට්ටු කරන්න අමාරු. ඒක නිකන් බේනර හුසල් හුසෙන් බෝල්ට් මීටර 100 දිව්වම මං වගේ කෙනෙක් දිව්වට දැනෙන්නේ නැහනේ. ඒ වගේ. ඉතින් මේ පොඩි කාලේ නම් මං යගේ ඊතෝට කැමති. තව සිද්ධියක් තියෙනවා. මේ මොනිකා දැන් පුදුම වෙයි මේ මං කවුරු මං ගයන්න කියන මිනිහෙක් කියලා. අවුරුදු ඔස්සේකදී පුන්සිරි සොයිසා මහත්තයාගේ සින්දුවක් කියලා මං දිනුවා. එහෙම දිනපු වාර දෙකක් තියෙනවා. අර ගම්මුදාවේ අවසාන වටේටත් තේරුණා මං දන්නේ සංගීතඥයොන්ට මොකක් හරි ප්‍රශ්නක්ද නැත්තම් මං වගේ කට අවසාන වටේ තේරෙන දිනවයි කියලා කියන්නේ. ඉතින් එක්ක මොකක් හරි ආශ්චර්යයක් කළා එදා හොඳට කියවෙලා මොකක් හරි සිද්ධියක් හිමිතමකෝ. අවුරුදු සියද කිවි මොකක්ද නේද පුන්සඳින් රස ගන්තිරින් කොත්කරල්ලෙන් බොමලුවෙන් එක පුන්සි සුමාතක ගීත ඕකේ මම දිනුවා. ඊළඟ නිතර මේ එයාගේ මේ ගීතයක් අපි ඉස්සර කීමෙන් හිටියා මොකද්ද මේ බිඳුනු කලට අමතක කළ නොහැකි නම් සිතින් බිඳුනු බඳුනු කුමකට සුර කිමුද ආදරෙන් කියලා. හරි හඬය වගේම ඒ සින්දුවල හරි ලොකු අර්ථයක් තියෙනවා. මේ ගීතය ගත්තට පස්සේ මේක හරිම සෞන්දර්යාත්මකයි. ඊළඟට මනුෂ්‍යයෝගේ ප්‍රාර්ථනය, මනුෂ්‍යයන් විසින් පෙම්මතෙක්ගේ ප්‍රාර්ථනය, ප්‍රේමය පිළිබඳව එක්තරා විදිහ අරුමැසි චිත්‍ර ගොඩාක් මේකේ මවනවා. එහෙම ගත්තට පස්සේ ඇත්තටම එවැනි ප්‍රාර්ථනා ළඟින් ඉන්නකොට වගේම දුරින් ඉන්නකොටත් අපිට පතන්න පුළුවන් නම් මං හිතන්නේ ලෝකයේ මීට වඩා යහපත් තැනක් වෙනවා. මනුෂ්‍යයන් අතර තියෙන සම්බන්ධතාව පවා මීට වඩා
2: සුන්දර
3: වෙනවා.

0: දිය තහර
1: මිගිට නිර්මලා රණතුංග සමගින් සෙවන්දි රණතුංග ගායනා කරන්නේ. එතකොට සංගීත උත්කලේ ඔවුන්ගේ නිර්මල රණතුංග මත්මේගේ අදරණීය සැමියා අද අපාතර නැති විජයරත්න රණතුංග රත්මලේ බඳුරු ගුණවර්ධන මේ ගීතය රචනා කළේ. මවක සහ දියණියක අතර ඇතිවන බැඳීම ගැන මම හිතන්නේ දියණියන් තිදෙනෙකුගේම තාත්තා කෙනෙක් විදිහට ඔබතුමා හොතාම හොඳින් දන්නවා මේ වසර ගණනාවක තියෙන අත්දැකීම් එක්ක. ඒ බැඳීමට සමාන කරන දෙයක් මම හිතන්නේ මේ ලෝකේ කොහෙවත් තැනක නැහැ. ඇති වෙලක් නැහැ. මම හිතන්නේ ඉදිරියටත් ඒ බැඳීමට සමාන කරන්න පුළුවන් බැඳීමක් මම හිතන්නේ අපිට හොයාගන්න
2: බැරි. අපිට ගොඩක් අමාරු වේවි. මේ මොනිකාද මේ ගීතේ ඇත්තටම මට ගොඩක්ම සමීප වෙන්නේ සහ මේ ගීතේට ගොඩාක් මම ආශක්ත වෙන හේතුව මගේ දුරසඳන තමයි. මොකද හේතුව ඉතාමත් පොඩි කාලේ ඉඳලා දැන් වුන් ටිකක් ලොකුයි වුන්ට ලෝකේ තේරුම් ගන්න පුළුවන් මට්ටමට උන් ඇවිත් ඉන්නවා. ඒ සතුටින් මම ඉන්නේ. ඉතින් මට හැමතිස්සෙම අරගෙන බයක් තමයි තිබුණේ. ඒකට හේතුව තමයි ඔවුන් ලෝකේ තේරුම් ගන්න පටන් ගන්න කාලේ යාලුවෝ ගොඩක් අපිට පරිස්සම් කරන්න වෙනවා. මොකද හේතුව එළියගෙන අපිට හැමතිස්සෙම සැකයි. ඒ සැකේ සාධාරණයි. දැන් අද අපි හිතමුකෝ අද දෙමෝපියෝ තමන්ගේ දරුවන් පිටිපස්සෙන් යනවා කියලා කට්ටිය ගොඩක් අය කියනවා, පන්ති වලට එක්කන් යනවා කියලා කියනවා. හැබැයි එහෙම එක්කන් යන්න වෙන හේතු හැදුනේ කොහමද? ඉතින් දරුවන්ව පරිස්සම් කරන එක, දරුවා දකින දේ අම්මට මිත්‍යාවක් විදිහට පේන එක, නැත්නම් මහා වේශණයක මඟ සලකුණු කියලා පේන එක, ඉතාමත්ම ලයන්විතව දරුවෙකුට පහදලා දෙන ආකාරයට මේක රත්මලේ සහෝදරයා මේ ගීතේ රචනා කරලා තියෙනවා. අනිත් එකේ අම්මයි දුවයි කියන හින්දා අපිට හඬේ පවා හැඟීම් ලෝකයක් වැඩ කරනවා. අම්මයි දුවයි කියන්නේ ඇත්තම අම්මයි දුවයි කියන්නේ. ඉතින් ඔය වගේ තව සින්දුවක් තියෙනවා මම ඒකට ගොඩක් කැමති. මොනිකා මේ එඩොඩ් අයයි මේ නතාෂා පෙරේරායි කියන මේ
1: සුළඟක්
2: ඉස්සර පොඩි කාලේ මම ඉතින් දුන්නාම නලවනකොට ඔව තමයි කී කියන නලවන්නේ. ඉතින් මේ ගීතයේ තියෙන අපූර්වත්වය තමයි ඉතාමත්ම සියුම් විදිහට, ඉතාමත්ම උපක්‍රමශීලී විදිහට සහ සංකේතාත්මකව, සංකේතාත්මක කියනවා සිනා මල් නෙමෙයි මේ තියෙන්නේ කඳුළු මල්. ඉතින් ඒ කඳුළු මල් ගොඩ ඇතුලේ ඔයා හිනා මල් හොයාගන්න සෑහෙන පරිස්සම් වෙනවා. වාට අත්තරු දීලා තියෙන බව ඇත්ත. නමුත් ඔයා පියාඹන්න ඕනේ මහා මේඝ ගර්ජනා තියෙන අකුණු කුණාටු තියෙන මහා අහසක් ඇතුලේ. එතකොට කොයිතරම් පරිස්සම් වෙන්න ඕනද මගේදුවේ? මං හිතන්නේ ඒක මේ සින්දුව ඇත්තටම ගත්තොත් එම පාසල් පවා විචාරයට ලක් වෙලා දරුවන්ට කතා කරමින් කියලා දෙන්න ඕන ගීතයක් කියලා මට හිතෙන්නේ. මේක ඇතුලේ දුවලා විතරක් නෙමෙයි අපේ දරුවන් වැටෙන්න තියෙන මහා අගාධයන් පිළිබඳව සිහිකනවීමක් සහ ඒ පිළිබඳව අනතුරු වෙනවීමක් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ප්‍රේමය කියන්නේ බැඳීම්. ඉතින් මේ බැඳීම් ගොන්න ඇතුලේ කොයි බැඳීමත් ලස්සන වෙන්න ඕනේ, කොයි බැඳීමත් පරිස්සම් සහගත වෙන්න ඕනේ, අවදානම් රහිත වෙන්න ඕනේ. ඉතින් එහෙම බැඳීම් ලෝකයක් ගැන දෙන අවවාදයක් විදිහට තමයි මට මේ ගීතය ගොඩක්ම

0: එචර් ජෝතිපාල ගයන ගීතයක්. මේ ගීතය මේ අපි ඇහුව ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීතයක තනු ඇසුරින් තමයි නිර්මාණය වෙන්නේ. ඝන අන්ධකාරයේ
1: මේක රසර ප්‍රසතින මේ මොනික කද්දේක මේ

මගන හින්දි ගීතයට වඩා මේකේ සංකේතාත එකන ඇගවුම් රූපක හරිම ලස්සනය කලොට හිතෙන්නේ. ඉති අනිත්තක මේකේ ඒ සාමාන්‍යෙන් කවුරු මොනවක්වත් මේ විරහවක් තියෙන අයටත් නැති අයටත් විරහවට අදාළ ගීත තියෙනව නේද? ඒවත් දැනෙනවා. එක එක එක හොඳ මනුස්සකමකුත් තියෙනවා. අපි හිතමු මොනිකට විරහදැකීමක් නැහැ කියලා. මට විරහදැකීමක් නැහැ කියලා. නමුත් විරහයට අදාළ ගීතයක් ඇහෙනකොට අපිට අපි ඒකත් එක්ක ආශත් වෙනවා කියන එකෙන් හැඟෙන්නේ අනිකාගේ දුක අපි බාර ගන්නවා වගේ එකක් හැඟීමක්. ඉතින් මේ ගීතය තුල තියෙන්නේ මග හරින්න බැරි රහක්. ඒ කිසි කෙනෙකුට මේක මග ඇරලා යන්න බෑ කියලා මට හිතෙන්නේ. දැන් ওই සින්දු අපි හිතමු දැන් වාදනය වෙනකොට ස්විච් එක වෙන channel එකට දාන්න හිතෙන්නේ ගීතයක් නෙමෙයි මේක. ඒකනේ මං කියුවේ මේක මග ඇර යන්න බැරි හන්දියක් තමයි මේ ගීතය කියලා මට හිතෙන්නේ.

0: සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර
2: සඳර හමුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දසනායක මහතා සමග අපි ඊළඟට අහමු ඇන්ජලින් ගුණතිලක සමගින් මිල්ටන් මල්ලවරච්චි ගැයූ ගීතයක්. මම හිතන අද අපිට අහන්න වෙන්නේ ඇන්ජලින් සමගින් රනිල් ගායන ගීතය. සෝමපාල ලීලානන්ද මේ ගීතය ලිව්වේ මියුරු පෙම් මදිරාවේ.
3: මේ ගීතය නම් මෙහෙමයි, ඒ කියන්නේ අර ඉස්සල කිව්වාගේ තමයි මේ මොනිකා අමතක කරන්න බැරි ගීත ගොඩක් අතර එකක් මේක. අනිත් එක තමයි මේ මම මේ හිතුවම දෙයක් තමයි මේ ගීත තෝරන්න කියලා මොනිකා කියනකොට විවිධ කාරණු කාරණා නිසා පරිපීඩාවට ලක් වෙලා ඉන්න මේ අපේ අසරණ ශ්‍රී ලාංකීය සමාජයට මේ දුක ගැන වේදනාවල් ගැන කතා කරන එක තවත් වදයක්. ඉතින් ඒ නිසා මම ඇත්තටම හිතුවා මේ දුකින් ඉන්න මිනිස්සුන්ගේ හිත යම් මට්ටමකින් හරි ප්‍රමෝදයට පත් වෙන විදිය ගීත ටිකක් අද තෝරන්න ඕනේ කියලා. ඒ අරමුණින් තෝරපු එක ගීතයක් තමයි මේක. මොකද හේතුව දැන් සමහර ගීත තියෙනවා එයා කැමති මං අකමැති. නැත්තම් අරයා කැමති මෙයා කැමති නැහැ. මේ ගීත එහෙම එකක් නෙවෙයි. හැමෝම කැමති හේතුව තමයි එකක් මේ ගායනා කරන එයාලගේ හඬවල් සංගීතය. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේකේ තියෙන එක්තරා විදිහේ මට සංගීතයේ තේරෙන්නේ නැහැ. නමුත් අර ජව සම්පන්න ගතියක් තියෙනවා. මොකද හේතුව අපේ හැඟීම් සහ අපේ ශරීරය ඉදිරියට තල්ලු කරනවා මිසක මේකෙන් අර පහළට වට්ටන්නේ නැහැ. එහෙම භාවතීසිය ගීතයකුත් නෙමෙයි මේක. හැබැයි මේ ගීතය අහන අය ප්‍රමෝදයටපත් කරන ගීතයක්. ඉතින් ඒ අර්ථයෙන් තමයි ඇත්තටම මොනිකම මේ ගීතය තේරුවේ.

0: වියමන
1: සන්ත දිය තහර
2: කරුණ අපේසේ කරයන් මිගිනෙල් යන්නේ හින්දි ගීතයක තනුව කසුරෙන් සංගීතය නිර්මාණ කරන එම්.කේ. රොක්සාමි ජෝය මිල්ටන් පෙරේර ගීතය ගයන්නේ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මාගේ
3: එකකි එක නවත්තල කියන්න ඕනේ නැත්නම් තංගු සින්දුව ඇහෙන්නේ එක කීමට يعني එකක් කීමට තමයි ඇත්ති කියලා එහෙම එකකි මට ඇත්තේ
2: ඒ ඔබගේ
3: සුරකීමට හෝ නැතිවී යන්න පිණිස මං සම්බන්ධයෙන් මට තියෙන එකයි ඒ වගේ ආදරේ මේ ඔකට හරි අතීත කතන්දරයක් තියෙනවා මොනිකා ඔය ගීතේ මට ඕනෙ වෙලාවක මං කියන්නත් ආසයි මේ කියන්නේ ඕන්ලාක මේ අහන්නත් ආස ගීතයක් ඒක අයි අලුත් මේ වර්ෂන් අහන්න කැමති නෑ මං ආසයි මිල්ටන් පෙරේරාගේ හඬින්ම මේක අහන්න තමයි ආස දැන් අපි ගෙදර ගමේ ගෙදර තියෙන්නේ මේ ගෙදර ගිහින් පොඩ්ඩක් පහළට බහැන ගියාම තියෙන කඳුරක් ඒක කියන්නේ හත් පොලේ කඳුර කියලා ඒ කියන්නේ හත් පොලේ කියන නම හැදුනේ එකට මයියංගන ඩිසර්මෙන්සු පයින් යනකොට ඒ කඳුර හත් පොලකදී හම්බ වෙනවලු දඟර ගහ ගා යනකොට ඒ පාරදී හම්බ වෙන. ඒ හින්දා එකට කියන්නේ හත් පොලේ කඳුර කියලා. එතකොට අපි ළින්ද තියෙන්නේ ඒ කඳුරට මායින්ව. ඉතින් මට මතකයි 87 90 බීෂණ කාලේ මේ මම කවියක් ලිව්ව නංගිට. ඒ කවිය තිබුණේ මේ වත්ත අද්දර කඳුරේ ළින්ද ළඟ කුබුක් මල් වැටෙනවද තවත් සිසිලි සිලිසිලි ගීය ගයමින් අපේ කඳුර ගලනවද දැනුත් රණ්ඩු කරමින් තාරපාරේ දක්කගෙන ගිය අපේ ටයර් එක දාලා ඔහේ ඇති මිදුල පැත්තක මතක් කරලා මේක හංගාපන් හොරු අරන් යාවි මං ඔබේ අයියා. ඒ කාලේ අපි මරණ ගිනි තියෙන කාලේ ඉතින් ටයර් දාලානේ පිච්චුවේ. එතකොට මං ඔය කිව්වේ. ඉතින් ඒකෙත් ඔය තියෙනවා මගේ රූප ටික මේ අපේ ගෙදර. දැන් ඔය කඳුරෙන් ඒ ගොඩ ගමක් තියෙනවා. කඳුරෙන් මේ ගොඩ අපි ඒ ගොඩ තව කට්ටියක් ඉන්නවා. දැන් අපේ ගේ ඉස්සරහින් පාරක් තමයි පාර හරහා තමයි කට්ටිය යන්නේ. යනකොට අර දැන් විසිල් ගහන උරුවම් බානවා කියන්නේ. ඒ කාලේ ඉතින් තරුණයෝ අපි පොඩි අය. එයාලා කිව්වා ඔයකෝ තමයි මේ විසිල් ගහ ගන්නේ. සුරකීමට හෝ ඒ කියන්නේ ඒක විසිල් ගහගෙන යනවා. ඉතින් පස්සේ කාලෙක සින්දු මං අහනවා. ඉතින් දැන් ඕක මගේ අර අතීත කාමයක්. අතීත කාමයක් එක්ක මේක මගේ ඔළුවේ සින්දු වලට රෙජිස්ටර් වෙලා තියෙන සින්දුවක්. සහ මේ සමහර විට ඒකේ තාලේ වෙන්න පුළුවන්. ඔබ කිව්වා වගේ මේක හින්දි තනුවක් තමයි. හැබැයි ලංකාවේ සමහර ඒවා තිබුණා මුල් කාලේ අපිට හිතනවා මේ හින්දි අය සින්දු හැදුවේ අපේ සින්දු අහලාද කියලා. ඒ තරම්ම හින්දි තනුවට එහා ගිහින් මහා හැඟීම් බර ලෝකයකට මහා සංගීතයකට මේ කට්ටිය අපි එක්කන් ගිහලා තියෙනවා. ඉතින් මේ ගීතය ඔය කියන ගොඩක් කරුණු කාරණා මත මට දැනෙනවා. ඒ වගේම ඒකේ තියෙන වචන හරි ලස්සනයි. මොකද දුරු කළා අහනකොට දැන් සුරකීමට හෝ නැතිවී යනු පිණිස මා කරේ එක කීමට ලොව ඇත්තගෙන එකටම අහනකොට අපි තේරෙන්නේ අපිට මේක. ඔය වගේ නේද මේ පියඹාව ප්‍රේම කුරුල්ලා මේ අපිට ඇහෙන රත්නපුරෙහි කූඩු සනන්නා කියලානේ. නමුත් මට මතකයි ජීබීස දවසක් කිව්වා නෑ ඒක කියන්නේ පියඹාව ප්‍රේම කුරුල්ලා සප්නපුරේ. ඒ කියන්නේ සිහිනපුරේදී කූඩු සනන. ඒ වගේ මේක අර වචන නවත්ත අහනකොට අදහස ගන්නකොට හරිම ලස්සනයි. සමහර උපමා ගත්තොත් එහෙම මගේ ජීවය ගල් ලෙනකේ එහි පහන ඔබ තම. ඒ කියන්නේ අන්ධකාර මහද්වීපයක් මගේ ජීවිතේ එහි පහන ඔබ තම. දල් වාලනු මෙන හිනෙහි
2: හද පෙම්ගිතෙල් තම. පෙම්ගිතෙල්.
3: ඔව් පෙම්ගිතෙල්. ඒ කියන්නේ ඔබේ හදේ තිබෙන ප්‍රේමය කියන ගිතෙල් දාලා මේක පත්තු කරන්නේ.

0: වෙලාව රාත්‍රී 8:00 විනාඩි 1යි.
1: ලකාණ්ඩ රේඩියෝ ITN
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: අද අපේ සඳුරු හමුවීම කොළඹ විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදසනායක මහතා සමඟ ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා. ධන නිධානය ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගේ රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදී කියන සන්ඩේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජතේ මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑවක් බවට පත් කරගන්න.
1: සඳ දිය දහර
0: ආරාධනායක නායක මේ ගීතය ලියන්නේ නවරත්න ගමගේ සංගීතවත් කලේ. සිතින් විතරක් පෙම් කරන්න
2: දුරින් ඉඳ ඔබ දෙස බලන්න ළඟ ඉන්නට බැලුවේ අපට අප හිමි නෑ මටද ඔබ
0: හිමි නෑ.
2: ටිකක් තමයි මේ මගේ යාළුවෙකුත් මේක මෙතන පැනලා ඉන්නවා නවරත්න ගමගේ නවා මගේ තාමත්ම සමීප මිත්‍රේ. මම මෙහෙම එකක් කියන්න කැමතියි. ලංකාවේ ඉන්නවා මේ මේ කවුරු තරහ වෙන්න පම මේ කවුරුද මට දැන්න දෙන්නේ කියන්නේ. මම ඒක මම මුලින් කිව්වා මම සංගීතඥයෙක් නෙමෙයි සංගීත විචාරකයෙක් නෙමෙයි ගීත විචාරකයෙක් නෙමෙයි. මම සාමාන්‍ය මිනිස්සෙක්. පොදු සමාජයේ පොදු චරිත බවට පත්වලා ඉන්න පොදු නිෂ්පාදන බවට පත්වලා ඉන්න දේවල් ගැන කතා කරන්න මට අයිතියක් මං ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. නැත්නම් මං ගෙදර ඇතුළට වෙලා ඉන්නවා. මං එලිට වෙලා එක එකව කිව්වට පස්සේ මට කියන්න බෑ මේ මං ගැන මොකුත් කියන්න එපා කියලා. රයිට්. දැන් චාමර කියන්නේ මට අනුව මේ ඔරිජිනල් සිංගර් කෙනෙක්. ඒක නෙමෙයි ඇසෙම්බල් කරපු කෙනෙක් නෙමෙයි. මම හොතටම මන් දන්නේ නැහැ චාමර ගැන. ඔබට දැනෙනවා චාමර ගැන. චාමර කියන්නේ සංගීත පන්ති ගිහිල්ලා හරි නැත්නම් කටහඬවල් හදලා හරි වොයිස් ට්‍රේනින් ගිහිල්ලා හරි ඒක මම කියන්නේ ඔරිජිනල් සිංගර් කෙනෙක් කියලා. මට එහෙම කියන්න තමයි ජෝතිබාල කියලා කියන්නේ. පරණ ගොඩක් අහිටි ඔරිජිනල් අය. ඒකට ඇතම සින්දු ගැව්වේ නැහැ. සින්දු කිව්වා. කියන එක අපිට දෙනවා මම පුදුම ගැයීමක් කියලා. මිලට මලරච් කියන හිතන්නකෝ. මම නම් කියන්නේ ගැව්වේ නැහැ. ඒ නිසා තමයි අපි කැමතියට. එයා සින්දු කිව්වා. දැන් අය එයාලගේ සින්දු ගයනවා බලා ඉන්නකොට අපට තාප කඩාගෙන යන්න හිතෙනවා. ඇඹරෙන හැටි අත්මිරි මට හිතා ගන්න බෑ. ඒ කට්ටිය ගයන්න පටන් ගන්නවානේ. අර කට්ටිය හැබැයි ගයන්නේ නැහැ. ඒ කට්ටිය කිව්වා. මං කියන්නේ චාමර වීරසිං කියන්නේ සින්දු කියන එකනේ. මං එහෙමයි තමයි උත්කෘෂ්ඨ ගායක විදිහට සලකන්නේ. දැන් චාමර එහෙම කෙනෙක්. චාමරගේ හඬ මං හිතන්නේ කිසි කෙනෙකුට අනුකරණය කරන්නත් බෑ කියලා මට හිතෙනවා. වැඩකුත් නෑ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම චාමරගේ හඬ හරිම අවිවාහජයි. හැඩ කර කර හද හදා කියනව නෙමෙයි චාමර. ඒකම ඔගේ කියනවා කියලා. එයා කියනවා අපි රස විඳිනවා. ඉතින් ඒක එක පැත්තක් මේ ගීතේ තෝරන්න හේතුව. අනිත් මං චාමරගේ ගීත වලට ගොඩක් කැමති මිනිස්සෙක්. දැන් සමහර අය අහනවනේ ඔයා චාමරට කැමතිද? මම බොහොම කැමතියි. මං කැමතිය ගොඩක් ඉන්නවා. ඉතින් එතකොට මේ සින්දුව. ඒ සින්දුව මේ කාට පොදු හරයක් තියෙන එකක්. සිතින් මිනිසු කී දෙනෙකුට පෙම් කරනවද?
0: තහනමක් නැහැ.
2: තහනමක් නැහැ. කිසි තහනමක් නැහැ. සිතින් විතරක් පෙම් කරන්න දුරින් ඉඳ ඔබ දෙස බලන්න. මොකද මෙහෙමයි ඇත්තටම ගත්තොත් මේකේ වැදගත්කම තමයි මොනිකා ප්‍රේමයේ මුල රාගයනේ. හරි. ඕනද මං කටේ රණ්ඩුන එකක් කියන්නද? හරි. ප්‍රේමයේ මුල රාගය. හැබැයි රාගයේ සතු වගේ පාවිච්චි කරන්නේ නැහැ නේ මිනිස්සු. මිනිස්සුන්ට තියෙන අශිෂ්ටාචාරයක් සහ සංස්කෘතියක් තියෙනවා. ඒතර මේ රාගයේ උඩ අපි ලස්සන සංස්කෘතියක් හදනවා ආදරය කියලා. රාගයේ උඩ ආදරය ප්‍රේමය කියලා හොඳ සංස්කෘතියක් හදනවා ලස්සන සංස්කෘතියක් හදනවා. එතකොට ඒ සංස්කෘතිය ලස්සනයි. මම තව එකක් කියන දෙයක් තමයි එහෙම ආදරය කියලා එකක් නැහැ. ප්‍රේමය කියලා එකක් නැහැ. හරි. තියෙන්නේ ගමනක් තියෙන්නේ. ඒ කියන්නේ රාගයේ දැන් අපි ගැහණු පිරිමි සම්බන්ධයක් කියලා හිතමුකෝ අපි විසමලිංගිකයෝ හින්දා ගැහණු පිරිමි සම්බන්ධයකදී රාගය තමයි මුල් වෙන්නේ. ඒතර රාගයේ මත පදනම් වුණු එකක් තියෙනවා ආදරය කියලා අපි හොයාගෙන යනවා. ඒ යන ගමන ලස්සන. ඒකෙද ගීත නිර්මාණය වෙනවා, කලාකෘති නිර්මාණය වෙනවා, මොනවද නිර්මාණය නොවෙන්නේ. ඒ හින්දා ඒ ආදරය ප්‍රේමය හොයාගෙන යන ගමන ලස්සනයි. ඒක තමයි සංස්කෘතික ලෝකය කියලා කියන්නේ. ඒතකොට රාගයේ මත ගොඩනැගෙන සංස්කෘතික ලෝකය අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම තැනකදී චාමරගේ ගීතේ කොහොමද ස්ථානගත කරන්නේ? චාමරගේ ගීතේ සිතින් විතරක් පෙම් කරන්නන් දුරින් ඉඳ ඔබ දෙස බලන්න. එහෙම මානසික සංස්කෘතිය මිනිසුන්ට තියෙනවා. හිමි කර ගැනීමම නෙවෙයි. ලංව ඉන්න බෑ, දුරින් ඉන්න වෙන්නේ. ඔයාට මාවත් හිමි නැහැ. ප්‍රොපර්ටි එකක්. ඒ කියන්නේ දේපලක් විදිහට මාව හිමි නැහැ.
0: අයිතියක් නැහැ.
2: අයිතියක් නැහැ. හැබැයි ඔයාත් මට හිමි නැහැ. මාත් ඔයාට හිමි නැහැ. හැබැයි මේ ඔයා සම්බන්ධයෙන් මම ගොඩනගාගෙන ඉන්න ප්‍රේමණීය අත්දැකීම නම් නැති වෙන්නේ නැහැ.

0: ගහන ගීතය කනුරත අබේසේකරන්ගේ පද පියල්ලේ සෝමපාල සංගීතවත් කළ ආචාර්ය වික්ටර් රත්නායක මේ ගීතය ගායනා කරන්නේ පෙම්බර මధు මගේ.
1: පෙම්බර මధు මගේ මා නැති ඔබෙන් මිදුනේ ස්වරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ. මේකත් ඉතින් ලංකාවේ මේ ගීත ගොන්නේ නැත්තම් ගීත රැයිස්තුවේ කාටත් මේ අතාරින්න පුළුවන් සින්දුවක් නෙවෙයි. ඒක එකක්. මේකේ සංගීතය, ගායනය, පද රචනය හැම එකක්ම එකිනෙකට සියලුමයේ තරඟ කළා සමතැන ඉන්නවා. දැන් මේ ගීතේ තෝරා ගැනීමේදී එකක් මේ ගීතය ඇත්තරම ගත්තොත් එම මම ඊයේ මේ ගීත තෝරනකොට දැන් මගේ බිරිඳ ළඟට ඇවිල්ලා කියනවා මේ දීප්ති, එයා කියනවා මේ මට මේ වික්ටර්ගේ සින්දුව මේකද? එයා මතක් කරනවා. මං කො මොකක්ද සින්දුව? දැන් ෆිල්ම් එකේ තිබුණ සින්දුවක් කියලා. මං කො පෙම්බරම ඒක තමයි කියලා කිව්වා. ඉතින් ඇත්තම එයා තමයි ගීතේ ගොඩක් තියෙන. හැබැයි එයා තේරුවට මමත් ගොඩාක්ම කැමති එකක්. මේක ඉතින් කාටද කියන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණය ගැනත් හිතලා මේක ගැන මේ බැඳීම් ගැනම තමයි කතා කරන්නේ කියලා. ඔව් ඉතින් ශිෂ්ටාචාරගත සමාජයේ කියන්නේ බැඳීම් ගොන්නක්නේ.
0: අපිට ඉතින් තනියෙන් ඉන්න බෑ.
1: තනියෙන් ඉන්න බෑනේ. එතකොට මෙතනදී මේ ගීතයේ ඇතුලේ එන පද හැසිරීම සංකේත අනිත් පැත්තෙන් ගත්තොත් මේ පෙම්මතාගේ තියෙන මහා බලාපොරොත්තු අඩුම ගානේ ප්‍රේම කරන කාලෙවත් සමහරට
0: කාලයගේ
1: අයහමීම නැති වෙන්න පුළුවන්. මේක කියනවා මේ අර මේ එයා තියෙන තැන් අර මේ මහා තැන්වල නෙමෙයි, බොහොම සුන්දර තැන්වල එයා තියෙන හැටි ආරක්ෂා කරන හැටි. ඉතින් මේ සේරම මේ ගීතය තුළ තියෙනවා. ඇත්තම ගත්තොත් එහෙම මේක නිකන් එක්තරා ආකාරයකට මේ ප්‍රේමයෙන් මුසපත් වුණු සහ අත්පත් කර ගැනීමට යම්කිසි පරතරයක් තියෙන හිදසක් තියෙන පෙම්මෙතුගේ එක්තරා විදිහේ යාදින්නක් විතර ගන්න පුළුවන්.
0: පොරොන්දු පත්‍රයක් වගේ
1: ගන්න පුළුවන්. හැබැයි ඒ සියල්ල යාන්ත්‍රිකව අපිට දනවන්නේ නැතුව අපි මහා සුන්දර ලෝකයකට ගෙනියන ගීතයක්. මේක සින්දුව අහනවා විතරක් නෙවෙයි, අහන හැමෝම මේ යටි හිතින් මේ සින්දුව මොමුණ

0: අද අපේ සොදුරු හමුවීම කොළඹ විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදේසානායක මහතා සමඟ. අපි ඊළඟ ගීතයට යමු. මේ ගීතය අදට අපට අහිමි වෙලා ඉන්න චරිත දෙකක් අපිට මතක් වෙනවා. වේදිකාව කෙනෙක් රංගනය කියලා කියන විෂය තුළ මහා දැනුමක් තිබුණු චරිතයක්. අපිට චරිත ගොඩක් මැව්ව පුද්ගලයෙක් ජයලත් මනෝරත්නයන් මේ ගීතය ලියන්නේ. එච්.එම්. ජයවර්ධනයන් සංගීතය තුළින් ගීතානතුරින් අපිට වෙනම විචිත්‍රවත් ලෝකයක් මැව්ව පුද්ගලයෙක් සහ ඒ තුළ ජීවිතයේ තියෙන මේ විඳවීම් සංගීතයට එක්කල අපූරු සංගීතවේදියෙක් ඔවුන් දෙදෙනාගේ එකතුව තුළ බණ්ඩාරතාවුද කියන හඬ අපිට ඇහෙනවා. ඔබ ඈත සඳවී පායා මම මෑත
1: තරුක පිපිලා මා ඔබ ඔබමා ලඟ ඉන්න චරිතය මගර බණ්ඩාරතාවුද මහත්තයාට මගේ ජීවිතයට සම්බන්ධ විදිහක්ම ගැන කිව්වා. හැබැයි මේ පුදුමේ කියන්නේ මොනිකා ජයලත් මනෝරත්න කියන්නේ මගේ ජීවිතයට සමීපෙක් කෙනෙක්. කොහෙදි දැක්කත් මම අල්ලගන්න කෙනෙක්. මම දන්නේ. දැන් ඒවා හරි පුදුම සහගත දේවල් මොනිකා. මම දන්නේ යාළ මාව දන්නවද කියලා. ඒ මොකද දැන් ජයලත් මනෝරත්න කියන්නේ මගේ ලෝකේ මහා දැවැන්තේ. හැබැයි ජයලත් අපි මනෝය කියලා කියන්නේ මනෝය හම්බුනාම ධම්ම කියලා අතින් අල්ලගෙන මට මතකයි දවසක් පදනම් ආයතනයේදී මගේ අපුවට තට්ටු කර කර කියන ධම්ම ඔබට ආදරේ ඉතින් එහෙම කෙනෙක් එයා හරිම සුන්දර මනුස්සේ. මම දන්නේ නැහැ මොනිකා එයා මිය යනකම් ඔය සින්දුලිව එයා කියලා. මොනෝය සින්දුලිනවා කියලා මම දැනන් හිටියේ නැහැ. සින්දු දෙක තුනක් ලියලා තියෙනවා. ඒ අතින් ජනප්‍රියම වුණ ගීතයක් මේක. ඔබ ඈත සඳ විපායා මම මෑත තරුණු පිලා මේ නිසල දැයි මා ඔබ මා ළඟ ඉඳිනවා. මේක මට හිතාගන්න බැහැ මේකේ පද ගැලපුම. ඊළඟට දැන් මේකේ තාලේ දාපු කෙනා එච්.එම්. ජයවර්ධනේ දාලකන තාලේ අර මා ඔබ මා කියන හරිය ගායනා කරන ආකාරය හරි පුදුම. ඊළඟට බණ්ඩාරතාවුදුගේ හඬ. මේ ගීතේ කියන්නේ ඇත්තම ගත්තොත් එම මුලදි තිබුණු බැඳීමට මොකද උනේ? නැත්තම් මේ බැඳීමට වඩා අහන්නේ මේක බොහොම හරි විවෘතව කියන්නත් පුළුවන්. මේ මම මෙහෙම කියන්නම්කෝ. ඉස්සර මගේ උරහිස ඔයාට ගොඩක් සැපයි. හැබැයි දැන් වාට මගේ උරහිස එච්චර දැනෙන්නේ නැහැ නේද වගේ එකක් මේ අහන්නේ. ඒ වචන නැහැ මේකේ. නමුත් ඒ කියන්නේ එහෙම තමයි. මිනිස්සු අතර බැඳීම්, තුරුළු වීම්, ඔළුවට ගානක වෙන්න පුළුවන් මේ හැම දේවල්ම කාලයක් එක්ක සමහර විට නැති වෙන්න පුළුවන්. එතකොට ඇහෙනවා මේ වදුරින් ඉන්න කාලේ මට මෙන්න මෙහෙම දේවල් වුණා. මෙච්චර ළඟට වෙලා දැන් එහෙම නැහැ.

0: ගාන ජයනත් මේ ගීතේ ලියන්නේ ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතයේ චාමික සිරිමාන ගීතේ ගයන්නේ සංසාර සීමේ පෙම් අප්සරා.
1: දැන් චාමි ගොඩක් සින්දු වලට කැමති. ඉතින් මේ ගීතයට ගොඩක්ම කැමති. හරි අව්‍යාජ හඬක් චාමිකටත් තියෙන්නේ. මාත් කියන්නේ මට හිතෙන චාමික කියන්නේ සින්දු කියන කෙනෙක් කියලා. ගයන කෙනෙක් නෙමෙයි. සංසාර සීනේ පෙම් අප්සරා නුඹයි මේ වසන්තය පුරා මං හරිනේ රසිත නුඹට පෙම් කරයි මේ ගොඩක් දැනෙන ගීතයක්. ඒක දැනෙන්නම් ඔය වචනම වෙන කෙනෙක් කිව්වනම් මට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ චාමිකගේ හඬට මන් තියෙන කැමැත්තම වෙන්නත් පුළුවන්. චාමිකගේ ආස නැති සින්දුවක් නෑ වගේ එකක් තියෙනවා. කඩර කියන්න පුළුවන් ඔය චාමිකගේ සින්දු වලට කැමති කියලා වගේක් අහන්න පුළුවන්. ඉතින් මං අකමැති කාගේ සින්දු වලටද?
0: සමහර දේවල් තියෙනවා. දැන් ඒ කියන්නේ අපි රාමු හදලා තියෙනවා, අපිම තමයි හදන්නේ. දැන් අතීතේ ටිකක් ඈතට ගිහිල්ලා ඔය දැන් ප්‍රබුද්ධ පීචං වාදය ගැන අපි ටිකක් අහලා තියෙනවානේ. එතකොට ඒ කාලෙත් මේක තිබිලා තියෙනවා. ඒ කියන්නේ සමහර ගීත අහන්නේ සමහර පොත් කියවන්නේ ඩෙස්ක් එක යට තියාගෙන, සමහර පොත් කියවන්නේ ඩෙස්ක් එක මත තියාගෙන, මේසේ මත තියාගෙන.
1: දැන් ඕකට
0: කියන්නේ සංගවගෙන කියවන දේවල් ඒ සංස්කෘතිය වෙනම තිබුණා. මම කියන්නේ පොදු වේග
1: ඕකට තියුණා. දැන් මමත් ඔය මේ ඔය කර්මයේ ගෙවපු පුංචි කාලේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි මුලින්ම කියවුව නවකතා ගත්තොත් එහෙම ඔය කුමාර කරුණාරත්නලාගේ එහෙම නවකතා තමයි කියෙව්වේ. ලස්සන ඇස් ඔයගේ වටිකක් ඒ වටිකක් පොඩි පොඩි ආසහිතන දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මට මතකයි ඒ කාලේ මං හිතනවා රෝහිණී නවකතාව මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කියෙව්වේ අර ජාතියේ පොත් 50ක් විතර කියවලා. කවුරු ඇහුවට පස්සේ මම මොකද වෙනවද කියන්නේ? මොකද ඉස්සෙල්ලම කියපු නවකතාව මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ රෝහිණී නවකතාව. එන්න බොරුවක්. මොකද මං මාර බය. ඔයා කිව්ව ඒකට වැටෙයි කියලා. හැබැයි මට ඒ දැනෙන්න ගන්න බෑ. මම මේකෙන් නිදහස් වෙන්න ඕනේ. මං රෝහිණී නෙවෙයි ඉස්සෙල්ලම කිව්වේ. මතකත් නෑ. ඒ තරම් මම වැඩිපුර මං කියලා කුමාර කරුණාත්ගේ නවකතා මං හිතන මුල් කාලේ. ඉතින් ඇයි මේ විවෘත භාවය අපිට සමාජගත කරන්න බැරි? අනිත් එක තමයි මේ ඔකට ලස්සන කතා කිව්වා ඒ කාලේ සුනිල් පෙරේරා ජිප්සිස් නායකතුමා. ඒක දැන් මහා ප්‍රබුද්ධයෝ දෙකක් තුනක් දාගත්ත ගමන් ඔය යෝජය වලින් තමයි මේ සාදේ නවත්තන්නේ. ඉතින් ඇයි මේ බොරුව කරන්නේ? ඔය දැන් ප්‍රබුද්ධ පීචං කියලා බෙදපු කට්ටිය එක්තරා විදිහේ අර කුල ටිකක් නඩත්තු කරා. මේ සින්දු නම් අපේ, මේ සුන්දර නම් අර කට්ටියගේ. ඒ වගේම තමයි සමහර සින්දු සමාන මෙහෙම කිව්වට සමහර අය සින්දු තෝරන්න ගත්තමත් සින්දු නෙමෙයි තෝරන්නේ. Taman කවුද කියලා එළියට කියා ගන්න ඕනේනේ. මම මෙහෙම කෙනෙක් කියලා එළිය දැනගන්නවට මං කැමති. ඒ නිසා කැමති සින්දු නෙමෙයි තෝරන්නේ. මේ සින්දු తీරුවොත් මට එළියෙන් රකමදරුවක්
0: හොඳයි කියලා හිතන සින්දු. දැන් මම මෙහෙම සින්දු අහන කෙනෙක් කියලා සමාජයේ හිතයි කියලා හිතන සින්දු.
1: ඒක මොනිකා කියනෝනේ මේකදී මේ චාමික කොහෙරන ගහගෙන හිටියොත් එම චාමික කියන්නේ මට විඳින්න පුළුවන් ගායකයෙක්. චාමික කියන්නේ මට දැනෙන ගායකයෙක් සහ

0: විලාව රාත්‍රී 8යි විනාඩි 30යි
1: ලකන්ද රේඩියෝ ITN
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
3: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා
5: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: Silon Green Life Plantation Private Limited I'm going to live a new green life
7: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ ಲಭಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನಡತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನಯಕ್ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000 ದಕ್ವ ಮಿಲತಿಗೆ ನೇಮ್ ಸಂದಹ ನಯ ಸಹನಯಕ್ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯೈ

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අගරදී නම් විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: ගුව

0: WITN රටට වග කියන රේඩියෝ
1: බලව රාත්‍රී 8යි විනාඩි 32යි.
2: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
3: සංසන්දිතාරහර
4: අද අපේ සඳුර හමුවීම කොළඹ විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදසනායක මහතා සමඟ. අපි ඊළඟට අහන වෙදෙන ගීතය ලියන්නේ මඩවලස් රත්නායකයන්. අචරපණි තමරදේවන් සංගීතවත් කොට මේ ගීතය ගයන්නේ.
5: ඔය ගීතය අපි මුණගැහෙන ඕනෙම සතුටු සාදයක කියවන ගීතය. ඉතින් මන් ටිකක් වැඩිපුර කියන එකක් ඕක මට මතකයි කියලා අපි දැන් අපි කි හොස්සල්ගෙන හිටියේ අපේ කරුණාරත්න පරණවිතාන මාදව වෛද්‍ය තිලක එතකොට ගත්තොත් මාලික හිටපුවම් චම්පිකරණවකත් රෙදි බෑග් එකක් ඉල්ලගෙන අපි හොස්සල් එකට ඇවිල්ලා යනවා ඒ කාලේ එයා හිටියේ මොරටුවේනේ අපි කොළඹ ලොකු බජාරයක් හිටියා තව උතන හිටියා විශාල පිරිසක් හිටියා මේ ගල්කිස්ස අපේ හොස්සල් එක තිබුණේ ඉතින් අපි සාමාන්‍යයෙන් විභාගයට පාඩම් කරනකොට මොනිකා ලයිට් යනවට කැමති මේක හරි පුදුම දෙයක්නේ විභාගයට පාඩම් කරනකොට ලයිට් නොයානේ තියෙන්න ඕනි මොකද හැමෝම දැන් අර පාඩම් කරන ඉද්දී ලයිට් යනවා කියන්නේ අපි කතා කරලවත් අහන්නේ අපිට හෙට විභාගෙ නේද ඉක්මනට ලයිට් එවන්න නැති කියලා සේරම එනවා ඇවිල්ලා සින්දු කියන තමයි පටන් ගන්න එහෙම කියනකොට ඔය සින්දුව ඉතින් අපේ පරණේ පරණවිතාන කරුණාත් වරද එයා තමයි තබ්ලාව තිබුණ තබ්ලාවට ගහන්නේ එහෙම නැත්නම් මේසෙට තට්ටු කරන්නේ එයා ඉතින් අපි කියනවා මේ ගීතේ අන්තිම අමර්තේවසගේ ගීත කියලා කියන්නේ ඉතින් කාටද දැනෙන්නේ නැත්තේ කියලා තහන්න පුළුවන් නේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේකේ තියෙන රූප හරි ලස්සනයි. අනිතකේක මේ තාල කඩන හැටි. ඔය ගීතේ පද පෙළටත් ඒ වගේම ගත්තොත් එහෙම අර තියෙන අතීත මතකයන් අපි දැම්මුණ ගැහුණත්. දැන් අපි විවිධ හේතු වල මොන ගැහෙනවද අපි කණ්ඩායම ඔය සින්දු ගායනා කරනවා. ඉතින් ඒක හින්දා මේ මොකද මේ කවිය එක්තරා විදිහට ගත්තට පස්සේ පුදුම ලෝකයකට අපි අරන් යනවා. පිරිවර සොයා මා තනිකර යන්න එපා. ඒක කවුද මේ පිරිවරනේ? පිරිවර කියතකොට මන් දන්න ලොකු බයකින් ජීවත් වෙන්නේනේ. අනිත් මේ කිකිලියෙකුට සමාන කරන්නේ. රන්වන්නන් මගේ රන් කිකිලි. ඔය දිසාවත මන් දන්නේ මට මතකයි රතු කිකිලි කියලා මම කවි මේ කියන්නේ මම සමහරට ලියන එකනේ ඔය කවිය හැරෙමේ. ඒවා තාම එළියට දාලා නැහැ මං. රතු කිකිලි කියලා ඉලුග්ගේ හැඩ කරපු රතුම රතු කිකිලි කියලා මං කවි ලිව්වා. මට පස්සේ මතක් වුණා මේක දන්නේ මගුලි වැඩ කරන්නේ නැත්තේ කියලා.

0: පිළියන්නේ මහචර සුනිල් ආරියරත්නයන්, අචර වික්‍රත්නායකයන්ගේ සංගීතය, විශාරද සුනිල් එදිරිසිංහ, මල්ලි බුලත්සිංහල සමග ගීතය ගයන්නේ තාරකා මල් පිපි හිණ යන ප්‍රේමයේ මල් මාවත.
1: තාරකා මල් පිපි හිණ යන ප්‍රේමයේ මල් මාවතේ.

0: ඔය සිින්දු ගැන කියන්නත් ඔන්න මොකද ඒ පතම් හිරු සඳුට සහ ලොවට රහසින් තනා ගම්මු අපි
1: පුංචි
0: ලෝකය දුකට කඳුලට පවුරු බඳිමින්
1: හැමින් සරසමු
0: හැමින් සරසමු එවන් ලෝකය. ප්‍රේමය ගැන මං හිතන්නේ එකන විශේෂයෙන්ම ගැහැනු පිරිමි රාගය මත පදනම් වෙන ප්‍රේම සංස්කෘතිය පිළිබඳව නැතන් ආදර සංස්කෘතිය පිළිබඳව ලියවුණු අනගිම ගීතය.

0: අද අපේ සොඳුරු හමුවීම කොළඹ විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මදේසානායක මහතා සමඟ. අපි ඊළඟට අහන ගීතයත් මොහිදින් බෙක් ගීතය ගයන්නේ දැන් උපමා උපමේය දාගෙන ගැන කතා කරනකොට ටිකක් වෙනස්. මැණිකක් රකින නාරජි දෙකුසේ මම ඔබ නිරතුරු රකිමි. කියන්නේ පුදුමාකාර විදිහට රැක බලා ගැනීමක් අපි සාමාන්‍යයෙන් දන්නවනේ. ඔය අහලා තියෙන කතා නුවන් මේ නිදහන් ගැන කතා කරනකොට එක එක අය ඉන්නවා ඒ නිදහන් බාහිරව බාහිරවයෝ ඉන්නවා යක්ෂයෝ බාහිරවයෝ නාගයෝ මේ වගේ විවිධ විවිධ අය ඉන්නවා. අමාරුම කියලා කියන්නේ නාගයෙක් ඉන්නකොට නේද?
1: එහෙමයි දැන් නාග මාණික කියලා කතාවකුත් යනවානේ. නයා ඒක රැට කරන්නේ ඒක වමාරලා ඒලියෙන් තමයි ගොදුරු හොයාගන්නේ කියලා මම දන්නේ. මේවා
0: කොහොමද
1: මිත්‍යා වෙන්න පුළා? මේ මිත්‍යා අවශ්‍ය වෙන සමාජයකට දැන් උදාහරණයක් විදිහට මම ගියා කැලණි. මම කැලණි ගියා. මම අපි සාමාන්‍ය යන තැන තමයි කැලණිය සහ මේ කොහෙද මේ මාලිගාව. ඉතින් අපි පිරිත් නූල් කැට ගැහුවා. ඉතින් දැන් මට උනම් බොහොම රැඩිකල් වෙන්න පුළුවන් මේක ගලවලා අයින් කරලා. හැබැයි මම විශ්වවිද්‍යාලය ආවට පස්සේ මේ මගේ එක මිත්‍රයෙක් ඇහුවා අපි යාළුවනේ සේරම මොකද මේ නූලක් ගැට ගහගෙන කියලා. මොකද ටයි එකක් දාන්න නැහැ නේ හින්දා කියලා. පස්සේ යා ටික කවුළු මොකද යට යඳින එක නේ. ඉතින් මොකද යම මොකද්ද මචං මට තේරුනේ නැහැ කියලා. මොකද උඹ ආරක්ෂාව ටයි එකක් ගැට ගහනවා මං ආරක්ෂාව නූලක් ගැට ගහගෙන ඉන්නවා කියලා. මේක හිතන්න වෙන
0: සෑහෙන
1: හිතන්න වෙන කාරණේ බලන්න ගියා දෙක දෙකම මිත්‍යා. දෙකම මිත්‍යාවල්නේ. එහෙම ගත්තොත් අපි එතකොට මේ දැන් ඔය මැණික් සම්බන්ධයෙන් නාගය සම්බන්ධනොත් එහෙම ඒවා තිබෙනවා. දැන් ඉස්සර අපේ අම්මලා නායක ගෙදරට ගහන්න මොකද කොහමත් අපේ ගෙදරට නෑ නයා නෙවෙයි දඬුලෙන් නොද සේරමට අපේ භූමියක් අපේ වත්ත පිටය ගහනට කියනවා ඒ සත්තු හදාගෙන කන්න නෙවෙයිනේ අපේ වත්තට ආව සත්තුන්ට ඕගොල්ලෝ ගහන්න එපා කියලා. අන්න ඒ වගේ අපේ අම්මා. ඉතින් නමුත් කියද කියන්නේ මොකද්ද මේ කරන්නේ මේ පොඩි අය ඉන්න තැනට මොකට ආවද යන්න යන්න
0: නයි හාමි කියලා කියනවා.
1: ඕ අන්න එහෙම කියලා නයාට තේරෙනවා වගේ. ඉතින් මේවත් තිබුණා. දැන් මේකේ ගෙන මැණිකක් රකින්න නාරජිද්දුගේ මම ඔබ නිරතුරු රකිමි. හැබැයි මෙහෙමයි මම මේ සින්දුව තේරුවේ නම් එන රොමැන්ටික් හැඟීමක් ඇතුලේ නෙමෙයි මොනිකා. මේකෙන් වෙන දෙයක් මට එලියට කියන්න ඕනි හින්දා. ඔහොමනම් රකින්න යන්න හොඳ නෑ. හරි වදයක් ඒක. කොහෙද ගියේ? මට පාස්වර්ඩ් එක පෙන්නපන්. උඹේ මගේ Facebook account එකේ පාස්වර්ඩ් දෙකක් තියෙන්න බෑ.
0: මගේ මේ දැන් දිරන්න.
1: මම මේක දැන් ඉතින් කරත්තේ.
0: ලොකේෂන් ෂෙයා කරන්න.
1: ලොකේෂන් ෂෙයා කරන්න. ලයිව් ලොකේෂන් දෙන්න. ඊළඟට ගත්තොත් එහෙන මොනවද ෆෝන් එක චෙක් කරනවා. ඉතින් මේ වගේ ගොඩක් ඒවා තියෙනවානේ. අනේ මම නම් කියන්නේ මම මගේ දුවලා තුන්දරට කියලා තියන්නේ. එහෙම කාලකන්ණියෙක් නම් හොයාගන්න එපා. හරිද? ඒක මොකද හැම මිනිස්සෙක්ම මිනිස්සෙක්. ඒ මිනිස්සයාට ඒ මිනිස්සගේ ජීවිතයක් තියෙනවා. එයා ඒක එයා පරිපූර්ණයි. එතකොට එයාව රකින්න සිකියුරිටි ගාඩ් කෙනෙක් ඕනේ නැනේ. එහෙම එකක් ඕනේ නැහැ. මම සිකියුරිටි කරන්නට මුකුත් කියනවා නෙවෙයි. සිකියුරිටි කෝනේ.
0: ඒ ආරක්ෂා
1: වෙන දෙයක්. ඒ ආරක්ෂා කරන්න. ඒ මිනිස්සු ආරක්ෂා කරන්න නැත්තම් මේ පෙම්මතා කියන්නේ සිකියුරිටි එක්කනේ නෙවෙයි. ඒක කාටද කියන්න පුළුවන් අනේ යන්න දම්ම මේ ඔයා මේක අපිට ඕනේ එහෙම තමයි කියලා. එහෙමට වෙලා තියෙනවා. ඒක ටී ප්‍රෝග්‍රෑම් එකේදී කාන්තා දිනෙ නිමිත්තෙන් මෙහෙම ITN එකේ කාන්තා දිනෙ නිමිත්තෙන් මම උන්ට මට එක ආපු සම්පත්දායකාවක් කියනවා. ඔයා එහෙම කිව්වට ගෑනුවාගේ ලතාවක් තියෙන්න ඕනි. යාළට පිරිමින්ගේ ආරක්ෂාව ඕනි. බඩ දුන හරා ගිනි කරගෙන මැරෙන්න බඩ කපා ගන්න. ඉතින් මොනවා කරන්නද? එහෙම ස්ත්‍රීනුත් ඉන්නවා මේ රටේ. මොකද මම හිතන්නේ එහෙම ගැහණියෙකුට නීති දාගෙන තමයි ආරක්ෂා කරනවා කියලා ගොඩක් කරන්නේ. නීති දාන එකනේ. ඒක නම් හරි වදයක්. හැබැයි මං හිතන්නේ මොහිදින් බෙක් මහත්මයා මේ ගීතය ගායනා කරපු කාලයට අනුව මේක ගැලපෙන්න පුළුවන්. මැණිකක් රකින්න නාරජතුගේ රජු දෙකුසේ මම ඔබ නිරතුරුනි රකිමි.
0: මොහොතක් පාසා නිමිනි කියන
1: නාමේ මතුරා කිමි. හැබැයි මම කියන්නේ එහෙම කිකේ ඉන්නත් අපිට වෙලාවක් තියෙනවද මොනිකා? අපි වැඩ කරනවා. ඊළඟ මේ බදු අනම්මනන් සේරමත් එක්ක මොකක් හරි අමතර ආදායම් මාර්ගයක් හොයන්න මහන්සි ගන්නවා. බැංකු වලින් අපේ ණය කපනවා. අනිත් අයගේ බිලියන ගණන් බොල් ණය බවට පත් කරද්දී ඉතින් මෙහිම ප්‍රශ්නත් එක්ක අපිට මේ දීප්ති කිකේ ඉන්න වෙලාවක් නැහැ. හැබැයි දීප්ති දැනගන්න ඕනි මේකගේ ඔළුවේ මං හැමතිස්සෙම
0: ඉන්නවා කියලා.
1: ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා මේ මෙච්චරම නම් ආකෘති දාලා ගැහණුන් ආරක්ෂා කරන්න යන්න එපා. ඒක ගැහණුන්ට හරි වදේ.

0: ප්‍රීමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳතිය තහර.
2: ජීවිතයේ කොයිතරම් දේවල් ලංකරගත්තා තනතුරු නාම චරිත විදිහට අපි හැදුනත් වැඩුනත් අපි අමතක කරන්න අකමැති හැම වෙලාවකම ගිහිල්ලා එබිකම් කරලා එන්න හරි පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඉතින් දරාගෙන ඉන්න පුළුවන් නම් ගිහලා නතර වෙනවා. හරි සුන්දර තැනක් තමයි අතීතය කියලා කියන්නේ. මේ පොත ඇතුළට ගියහමත් අතීතේ නතර වෙලා අතීතයට ආදරය කරන මිනිසෙක් අපිට හම් වෙනවා. මේ ගීත ඇහුවත් ඒ වගේ, කතා කරත් ඒ වගේ, සමාජය ගැන කතා කරත්, වටිනාකම් ගැන කතා කරත්, සංස්කෘතිය ගැන කතා කරත්, සමහර තැන්වලදී අතීතයට ගිහිල්ලා ඒ දේවල් මේ දැන් තිබුණා නම් දැන් පුළුවන් නම් අපිට ලං කරගන්න කියලා හිතන චරිතයක් ඔබතුමා තුල තියෙනවා.
3: දැන් හේතුව මොනික මෙහෙමයි. මම දැන් ඔය ඇත්තටම එහෙම බෙදන්නේ නැහැ. මම අතීත මම කතා අපි හැමතිස්සම අතීතේන අපිට තියෙන්නේ වර්තමානයේ මේ මොහොතේ. අනාගතය තව එන්න තියෙනවා. ඒතර අපි ජීවත් වෙන්නේ ඇත්තටම අතීත මතකයන් සහ ඒ මතකයන් එක්ක ගොඩනගෙන වර්තමානයේත් එක්ක අපි ජීවත් වෙන්නේ. ඒතර එහෙම ජීවත් වෙනකොට අතීතය කියන්නේ මම හිතන්නේ පොතේ මේ වචනෙම තියෙනවා. අතීතය කියන්නේ ගිනි තියලා වල දාන්න ඕනේ එක්කුත් නෙමෙයි. අනාගතය කියන්නේ මල් මල දාලා පිළිගන්න ඕනේකුත් නෙමෙයි. මේ අතර සම්මිශ්‍රණ තියෙන්නේ. ඉතින් එහෙම ගත්තට පස්සේ සමහර අයට සමහර දේවල් ප්‍රතික්ෂේප කරන්න වෙන කිසිම හේතුවක් නැහැ. ඒකම හේතුව ඒක අතීත එකක් හින්දා. සමහර ඒවා බාර ගන්න වෙන කිසිම හේතුවක් නැහැ. ඒක මේ අනාගතයේ හින්දා. ඉතින් මං හිතන්නේ ඕකම තමයි අපේ විශ්වය. විනාශය එතන තියෙන්නේ. ඒ නිසා මට පාලං හදන්න ඕනේ. මං දවසක් මං තැනකදී කිව්වා මට මතකයි මේ කුමාරයා සිංහවංශ මං හිතන්නේ මොකද අක්කගේ නංගිගේ නම් දෙක මට ටිකක් පැටලෙන හින්දා අමරදේවසේක හන්තාන සිහිනේ කීපේ
2: කුමාරයා
3: මම එක ලෙක්චර් එකකදී ළමින්ට කිව්වා ඔයාලගේ පරම්පරාවයි අපේ පරම්පරාවයි අතර පාලං හදන්න අමාරු නැහැ. මොකද හේතුව ඔයාලගේ පරම්පරාවයි අමරදේවසේලගේ පරම්පරාවයි අතරත් මෙන්න පාලමක් හදන්න පුළුවන් කියලා පෙන්නලා තියෙනවා කියලා. ඉතින් මම හිතන්නේ අපිට අවශ්‍ය වෙන්නේ එවැනි පාලං තමයි, බෙදීම් නෙවෙයි. ඉතින් ඒ නිසා මං තෝරණේවා සර්වගාලීන කියලා මට හිතෙන්නේ.
2: අපි ඊළඟට අහන ගීතය එචා ජෝතිපාරයන් ගීතය ගයන්නේ කරුණාතා බේසේකරන්ගේ ගීපද, සරත් දසනායකයන්ගේ සංගීතය. දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට
3: ඔබ අගේ ළඳේ
2: හෙට අදටත්
3: වඩාමට මම හිතන්නේ මේක තමයි අපේ එක මොකක්ද එකට කියන්නේ හැමෝම කියන්න ඕනි ජාතික ගීයක් කියලා මට හිතෙන්නේ මේක. ඒ කියන්නේ අපි අපේ ජීවිත මහා කර්කස කාන්තාරවල වගේම ශ්‍රම භූමි වලට යන වෙලාවල් තියෙනවා. ඒ වගේම ගත්තොත් මහා අඳුර වනාන්තර වලට යන වෙලාවල් තියෙනවා. දිය පොදක්වත් නැති මොළ වෙලාවල් තියෙන ජීවිත කියන්නේ හරි අමුතු අත්දැකීම්, කටුක සොඳුරු නපුරු අත්දැකීම් එක යන ගමන. ඉතින් ඒකෙදී මේ කෙනෙකුට තවත් කෙනෙකු අගේ කරන්න පුළුවන් නම් විවෘතව සහ කෙනෙකුට තවත් කෙනෙක් කරන දේ දනවන දේට ගෞරවයක් දෙන්න පුළුවන් නම් ඒ ගැන ඇගෙයිමක් කරන්න පුළුවන් නම් මට හිතනවා ඒක හරිම වැදගත් කියලා. දිය පොදක් වෙමින් තොල් වියලුණු පිපාසෙට නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට පිපි මලක් වුණා මල්ලු පිපුණු තටාකෙට ඔබ අගේ ළඳේ හෙට අදටත් බඩාමට. ඉතින් දැන් මේකේ ඕකේ තියෙන පද ටිකම සේරම මම කියන්න එක තේරුමක් නැහැ. නමුත් ගත්තොත් එහෙම එකක් ගැන මට පොඩි විවේචනයක් තියෙනවා. දැන් ඔය සමහර ගීතවල තිබෙන රූපකයන් ගැන මම දෝලක ඉස්කෝලට යනකොට හැමදාම බලාගෙන යනවා සමග විශ්වවිද්‍යාලෙත් අර හොඳට තිබුණු ගස්වලට නුග ගස් කරන විනාශය. දැන් සොමදේජා මාතකේ සුන්දර තියෙනවානේ නුග සෙවනක් සේ ඔබට සෙවන ඒ සෙවන හදන්ද අර රූස ගස් ඉවරක්ම කළා දානවා. අපේ විශ්වවිද්‍යාලයේ අද්දර තියෙන මාරගස් සෑහෙන ප්‍රමාණයක් නුග ගස්වල ආක්‍රමණයට ලක්වලා ඒක දැක්කොත් හැම මොනිකා අර පිඹුරෙක් වෙලාගෙන ඉන්නේ ඒ වගේ. ඊළඟ දුවලගේ ඉස්කෝලේ අපේ විශ්වවිද්‍යාලේ පොඩ්ඩක් හැපැත්තෙන් ඒකේ ඉස්රාපිට තියෙන ගස් වර්ගයක් ඒවටත් නුග ගස් දෙන මේ මොකද්ද කියන්නේ මේ බිහිසුණු ප්‍රහාරය. ඉතින් එහෙම ගත්තම හිතනවා මේක නම් సౌందర్యාත්මක ගහක් නන් නෙවෙයි කියලා හිතනවා. හැබැයි ඉතින් මෙහෙමයි ඒ සේරම අමතක වෙනවා මේ ගීතවල තියෙන ලයන්විතභාවය අහනකොට. දැන් මේකෙත් ජෝතිපාල මහත්මයා ගායනා කරන එක ඉතින් නුගරුකක් ගැන කතා කරනවා. ඊළඟට ගත්තොත් දිය පොදක් ගැන කතා කරනවා. ඊළඟට මලක් නැති විලකට මලක් ගැන කතා කරනවා. මේ සේරම ඇතුළේ කියනවා බය වෙන්න එපා. ඔයා අදට වඩා
2: හෙටට
3: හෙට වටන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි මොනිකා. ඇත්තටම මොනිකලා මේක විශ්වාස කරනවද?
2: ඔගේ තමයි කාන්තාවන්ට වැරදෙන
3: තැන. දැන් මේක විශ්වාස මට හිතෙන්නේ. දැන් ඔන්න උතර ප්‍රශ්නයක් තියෙනවා. හැම තිස්සම හරි ඕට ඕකට හරි ලස්සන සින්දුවක් තියෙනවා මේ මර්වින්
2: පෙරේරා
3: සින්දුවක් කනුවේ හද තුල සෙනේ හස උතුරා ගලනු දැනි දැනි තව විමසන සිරිතට නිහඬවම හින හිමි කියලා මම දන්න කවුද ඒක රචනා කරේ කියලා හරි ලස්සන එක මොකද කොයි තරම් ආදරේ කියලා දැනුණත් කොයි තරම් පණ දෙනවා කියලා දැනුණත් අහන්නේ මොකද්ද ඇත්තටම කියන්නේ ඔයා මට ආදරේද ඔකනේ සාමාන්‍යයෙන් ඇහෙන ප්‍රශ්නේ ඔයා මට ආදරේද ඔයා මට ආදරේද දැන් මොකද කරන්න වෙන්නේ එතකොට කියලා කියලා කියලා බැරිම තැන කටින් කිව්වට වැඩක් නැහැනේ මේක ඉතින් අර සින්දුවේ තියෙන මොකද්ද මේ පේනවා හද තුල සෙනෙහස උතුරා ගලනු දැනි දැනි ඒක දැනෙනවා හොඳට පේනවා ඉතින් තවත් අහනවා මොකද කරන්නේ නිහඬවම හිනා වෙනවා ඉතින් පස්සේ තියෙන මේ ගීතෙත් අහනවා කියනවා මේ ඔබ අගේ ඉලන්දේ හෙට අදටත් වඩා වට ඉතින් එතකොට අනේ යන්න බොරු කියන්නේ නැතුව මම එකක් නෙන්නේ මම හිතන්නේ ඒක තමයි බොරුව කියලා අනේ යන්න බොරු කියන්නේ නැතුව ඉන්න කෙනෙක් තමයි බොරුව
2: ඒක පිළිගත්තත් නැහැ වගේ
3: ඇත්තටම පිළිගන්නවා හිතින් හිතනවා වාමට ආදරේ තමයි මහා බැඳීමක් මගෙත් එක තියෙනවා කියලා නමුත් අනේ යන්න කියලා කියනවා මේ මොනිකලාගේ ජනවර්ගයේ හැටි
2: අපි එහෙම හිතමු

0: ආදරය කරන ගීතයක්. විශාරද අමරසිරි පේරිස් මේ ගීතය ගායනා කරන්නේ මැණික් ජයසේකර සමග. ගීතය රචනා කළේ හේමසිරි ගුණතුංග, ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය. මේක මේ ගීතය ගැන කතා කරන්න බොහෝ දෙනා හරි කැමති. මොකද මේ ගීතය අහන්න කැමති ගීතයක් නිසා නිරන්තරයෙන් ඇහෙන ගීතයක්. මේ ගීතය තුළදී මට එක දවසක ඇහුණ එක්තරා කතාවක් තමයි, දැන් පිරිමි පාර්ශ්වෙන් තමයි කියන්නේ, "ස්නේහේ නගරයයි සිත මගේ මාවතක් හෝන වූ රාගේ" කියලා. එතකොට අපි මැණික් ජයසේකර ගායන ශිල්පිනිය කියනවා, "ආ වන්දනාවේ ගිහින්ගේ නාසයි මටත් කොයි සවෙදේ මුත්පරේ" කියලා. එන්නේ ඒ මගේ මංගිතර මං හඬින් කියන්න උත්සාහ කළ දේ ඇහෙන්නේ නැති ඔබතුමාට. නැත්නම් මෙහෙමත් කියන්න පුළුවන්, "වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි සවෙදේ මුත්පරේ" කියලා කියන්න පුළක්. "වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි සවෙදේ මුත්පරේ" කියලා කියන්නත් පුළුවන්. මං කැමතියි ඔබතුමා කොහොමද මේ ගීතය දකින්නේ කියලා.
1: ඔය ගීතේ තෝරන්න බලපාපු පද දෙක, ඔය පද දෙක, ඒ කියන්නේ එකක් මේ ගීතේ මුතුම රසින්න බුලා ගීතයක් හඬ ලස්සන හැමදේ අපි තින් අමරසිරි පීරිස් මහත්මයාත් හොඳට ගායනා කරනවා, මෙනික් ජයසේකරත් එහෙමයි. දැන් මේකේ පිරිමි ලෝකේ සුණු විසුණු කරනවානේ. මේ මේ මේ මේ පළවෙනි හරියේ වෙන දෙයක් තමයි මේ ලෝකේ පිරිමි නිකම් මවන බොරු ලෝකය සුණු විසුණු කරන. මම කැමති ඒ ඒ අර ඇත්ත එළියට ගන්නවට. ඒක මම මුලින්ම කිව්වේ, ප්‍රේමයේ මුල ගැහණු පිරිමි, ප්‍රේමයේ මුල රාගය. ඒක ඒක පිළිගන්නම මට පිළිගන්නත් නිකන් ඉන්න. නමුත් මම නම් පිළිගන්නම දෙයක්. රාගයෙන් තොර සඳේලියසේ අචින්ත වෙන්නේ නැහැ ප්‍රේමයක්. හරි. එහෙම තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රේමයේ රාගය තියෙනවා. රාගය තියෙනවා. එතකොට දැන් මේක කියනවා පිරිමියක් කරනවා. මොකද්ද මේ "ස්නේහේ නගරයයි සිත මගේ"? බලන්න තමන්ගේ සිත ගැන තමන් දෙන තක්සේරුව. "ස්නේහේ නගරයයි සිත මගේ මාවතක් හෝනු රාගේ" ඒ කියන්නේ ඒ නගරේ එකමාවතක්වත් නැ රාගෙට යන. මේක නම් මහා කරුමයක්. එයා එහෙම කියනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ස්ත්‍රිය මේක දන්නවා හරියටම. දැනලා කියනවා, "අනේ මේ මේ බුරු කතා කියන්න එපානේ. කොහෙද ඔයා ඔය කියන මෙතුරේ තියෙන්නේ? කියන්නක මං ගිහිල්ලා එන්න වන්දනාවේ" කියලා. "වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත් කොයි සව්වේද මේ මෙතුරේ." ඉතින් මං හිතන්නේ මේකේ තියෙනවා එක්තරා විදිහක න්‍යායිකව ගත්තොත් නම් එහෙම විසංයෝජනය කරන පිරිමියාගේ මනස සහ අදහස කෑලිවට කඩලා දානවා. දැන් ඔය හා සමානයිනේ මං හිතන අපි ගියසරෙත් ඔක කතා කරලා මනමේ ගැන කරපු කතාවේදී, අවුරුදු දෙකකට ඉස්සර කරපු ප්‍රෝග්‍රෑම් එකේදී. ඉතින් මේ මනමේ වැද්දයි කියන්නේ එකක්. ඉතින් යටි හිත මතු වුණ වෙලාවේදී වැද්ද මතු වුණා. ඉතින් ඊට පස්සේ මනමේ අරුවා නැත්තම් පව් මනමේ කුමාරි. ඉතින් මන් දන්න විදිහට නම් එලිපිට නොකිව්වත් ස්ත්‍රීන් බලාපොරොත්තු වෙන්නේ වැද්දෙක් මිසක් මනම කෙනෙක් නෙමෙයි. ඉතින් දැන් මේ ගීතයේ ඒ අදහස තියෙනවා. ඒ ගීතේ කියන්නේ මොකද්ද? අරවා කිව්වා වගේම, "අනේ යන්න කොහෙද අනේ ඔයා ඔය කියන මමනේ දන්නේ ඔයාගෙන" ඒ වගේ අදහසක් මේ ගීතය ඇතුලේ තියෙනවා. ඇත්තටම ගත්තොත් ප්‍රේමයක සමබරතාවය. ඒ කියන්නේ එක පැත්තකින් රාගය, අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම බැඳීම, ලිංගතුකම, නැතිකොට දැන්න පාළුව. ඒවා රාගෙම නෙමෙයි වෙන්න පුළුවන්. නැතිකොට පානකොට මට හරි පාළුවයි. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම, මම ගෙදර යනකොට දැන් අපි පොඩි කාලෙ නම් අපි කැමති අපි කුඹුරේ වැඩ කරගෙන කැමරන් එන්නුනේ අම්මා. අම්මා වැඩිලා තක්කට එන්න කිව්වොත් එම අක්කත් එක්ක රණ්ඩු. අම්මා දැක්කයි දැකීම. ඒ වගේම තමයි දැන් ගෙදරකට අපි යනකොට අපිට අපි බලාපොරොත්තු වෙලා යන්නේ එක්කන ඉන්න ඕනේනේ. ඒ කියන්නේ බිරිඳ වෙන්න පුළුවන් එහෙමනේ. ඉතින් ඒ වගේ මේක ඇතුලේ එහෙම එකක් තියෙනවා. ඉතින් මේ ගීතෙත් කියන දේ තමයි ඔය බැඳීම එක්කම මේ ඔයා එළියට කියන්නේ නැති එකකුත් තියෙනවා කියලා මම දන්නවා සහෝදරයා. ඉතින් ඒක තව එකක් දෙනවා. ඔගේ සින්දුව දිකට අහනකොට තේරෙයි. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක නේද? අපි දෙන්නා මේ ගමන යමු. ඒකනේ කියන්නේ. ඉතින් ලස්සන.
0: නැවත හමු වෙන බලාපොරොත්තුෙන් සමුද වෙනවා. බෙහෙවින්ම ස්තුති වන්දන ඔබතුමාට.
1: ඔබ මොනිකා, ඒ වගේම මට යමක් කියන්න පුළුවන් නම් ඉඩ දෙනවා නම් මේ මම නිතර අහන වැඩසටහන මේ අනිත් එක තමයි මේ ඒකට අසාධාරණයක් නොකර මොනිකා මේක පවත්වාගෙන යනවා. ඒ කියන්නේ මොනිකාගේ එකක් හඬ මේ වැඩේට ගැලපෙනවා. අනිත් එක ඔය අවබෝධයෙන් කතා කරන්නේ. ඒකත් ගොඩක් බලපානවා.
0: එනම් යලි හමු වීමට රැහතට ප්‍රාර්ථනා අපට සදා.

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 විසිරි ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: විරහවේ වේදනාව
1: මගේ ලොව දිනී සුරු තරුපත් සහතන ඔබ යමියන තුරු
2: හදුතු දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝතිරාජය සහයෝගීතා අනුග්‍රහය
3: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේෂා දේතයිඩය වැඩි විස්තර සඳහා 0766 325 25 අමතන්න.
4: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
6: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
7: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි 777 273 454

ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN

0: වෙලාව රාත්‍රී 10 දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන්. මහජන සම්පත, නිල් බීජය, මෙගා පව, ඒ වගේම ධනනිධානය, හඳහන, ගොවිසෙත, සුබ දවසක්. මේ ලොතරැයි කුමක් අතර ගත්තත් අපි ප්‍රාර්ථනා වෙන්නේ ඔබට ජය.
1: අයිබෝන් වාසනාවන්ත දිනුම් වාර 8කින් ජයග්‍රාහී ඔබව රටට හඳුන්වා දෙන NLB ජාතික ජයවරණේ අපි අද ආරම්භ කරනවා. ඔබේ වාසනාව කොතනද? NLB අපි හැමදාමත් එතන. හිතවතුනි 2026 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් බිහි කළ ප්‍රථම ත්‍යාගලාභින් කිහිප දෙනෙකු වෙත රුපියල් 1,19,00,000 අධික වටිනාකමින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ දින නුවරඑළිය නගරයේදී පැවැත්ුණා. මේ අවස්ථාවට නුවරඑළිය නගරාධිපති උපාලි වණිකසේකර මහතා, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් DAP දනංසූරිය මහතා, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ උප පොලිස් පරීක්ෂක DMA සම්පත් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් මෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ නුවරඑළිය සහ වැලිමඩ අලෙවි නියෝජිතවරුන් ඇතුළු පිරිස සහභාගී වුණා. ඔබ දිනන වාසනාවේ දවස අද වෙන්න පුළුවන්. ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිර්වාර්තාව අපිට අද ලබා දෙන්නේ ඉරේෂා අමන්ති මහත්මිය. එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභාෂිනී කුලතුංග මුදලි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් චන්ද්‍ර ගුණතිලක මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී AMPC රාජපක්ෂ මහත්මිය. අපි මුලින්ම දිනුම දෙන්නේ NLB ජය. අපි මේ දැන් තෝරන වාසනාවන්ත අංක ඔබේ අතේ තියෙන වාසනාවන්ත NLB ජය ලොතරැයි පතේ මුල සිට අගට ගැලපුණත්, අග සිට මුලට ගැලපුණත් ඔබට මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය වාසනාවන්ත 458 වන දිනුම් වාරයේ දැන් අදත් ඔබට ජයෙන් ජය. අපි යමු දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ NLB ජය. අද ඉංග්‍රීසි අක්ෂරයේ L ජයග්‍රාහි අංක 7174. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය අපි මේ වසරට රුපියල් 105 බැගින් දිනාගත් වසනාවන්තින් 170 දෙනෙක්, රුපියල් 50,000 බැගින් දිනාගත් වසනාවන්තින් 4,363 දෙනෙක් බිහි කරලා තියෙනවා. රුපියල් 105 බැගින් වසනාවන්තින් 2 දෙනෙක් දිනාගත් ලොතරැයි පත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් S ඥානචන්ද්‍රන් කිරිනොච්චේ සහ උපුල් හසන්ත බටකෙත්තර. රුපියල් 50,000 බැගින් වසනාවන්තින් 30 දෙනෙක් දිනා ගත්තාද? වසනාවන්තයින් 67,615 දෙනෙක් අතර රුපියල් 62,34,240 මුදලක් අපි බෙදා දුන්නා. වැඩි වැඩියෙන් සුපිරි ත්‍යාගලාභෙන් රටට බිහි කරන කවදත් ඔබව දිනවන තවත් ත්‍යාගි වැඩි වුණ නියත දනයෝග හඳහන වසනවන්ත 1499 වන දිනුම් වසනවන්ත ලග්න සංකේතයේ මුලින් අපි තෝරන්නේ ලග්න සංකේතයේ කුම්භ. රුපියල් 31,79,000 වඩා වැඩි සුපිරි ත්‍යාගයක් තියෙන අද ඔබට දිනා ගන්න වසනවන්ත අංක 4 දැන්න ඔබට අපි මේ යන්ත්‍රය ඇසුරෙන් තෝරා දෙනවා. හඳහන පළමු ජයග්‍රාහී අංකය අංක 49. අපි තෝරන්නේ දැන් දෙවන වසනාවන්ත අංකය අංක 31. බලමු අපි අංකය තෝරා දෙන තුන්වන වසනාවන්ත අංකය කුමක් වේද කියලා. අංක 22. අපි තෝරන්නේ තිරනාත්මක අවසාන අංකය අංක 51. ශ්‍රී ලංකාවේ නාමය ලෝපත්‍ය කරවන ක්‍රීඩා ශාස්ත්‍රීය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් බිහි කරලා අවසන් රුපියල් 110,000 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. ප්‍රථම ත්‍යාගලාභියා සමග සමස්ත වසනාවන්තීන් 123,987 දෙනෙක් අතර රුපියල් 85,620 මුදලක් අපි බෙදා දුන්න රාධික. හෙට හඳහන සුපිරි ත්‍යාගය රුපියල් 31,97,707. සද්දිනම ජයනියත ගොවිසෙත ලොතරැයියෙන් දිනන්න කලින් අතේ තියෙන වසනාවන්ත ගොවිසෙත ලොතරැයි පත් වල දිනුම් වාරය 4,432 ලෙස සඳහන් වෙනවද කියලා මුලින් බලන්න. හරි, එහෙනම් ගොවිසෙත ඔබේ වසනාව වෙනුවෙන් අපි යමු දිනුම් මැදීමට. භවිෂ්‍යත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්න. බලන්න අතේ තියෙන වාසනාවන්ත භවිෂ්‍යත ලොතරැයිපත් වල ඉංග්‍රීසි අක්ෂරයේ එල් ලෙස සඳහන් වෙනවද කියලා. මතකෙන් රුපියල් 6 කෝටි 22 ලක්ෂයකට වඩා බැදී භවිෂ්‍යත සුපිරිතයාගේ අද සුපිරිතයාගේ ඔබ දිනා ගන්නයි අපේ ප්‍රාර්ථනාව. වාසනාවන්ත අංක 4 අපි දැන් තෝරන්නේ. මෙන්න ගොවිසෙත පළමු ජයග්‍රාහී අංකය අංක 71. අද ඉංග්‍රීසි අක්ෂරයේ L පළමු අංකය අංක 71. දැන් තෝරන දෙවන වාසනාවන්ත අංකය අංක 44. අපි බලමු යන්ත්‍රය තෝරා දෙන තුන්වන ජයග්‍රාහී අංකය කුමක් වෙයිද කියලා. අංක 25. ගොවිසෙත වාසනාව තහවුරු කරන සිවන ජයග්‍රාහී අංකය අපි දැන් තෝරන්නේ. අංක 75. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ එකබ්බද්ද අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභයෙන් 2 දෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභයෙන් 40 දෙනෙක් රුපියල් 250,000 බැගින් දෙන වාසනාවන්තයින් 505 දෙනෙක් ඔබ අතරට එකතු කරලා ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයක තුනක් ගලපගෙන රුපියල් 250,000ක් දිනා ගන්න පුළුවන් ගොවිසෙත ලොතරැයියෙන් අද වාසනාවන්තයින් 3 දෙනෙක් රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් W සහිර් ඛාන් කුරුණෑගල බෙනඩික් සොයිසා ආගරපතන TF ඩේන් කොටිකාවත් වසනවන්ත අද ගොවිසෙත දිනුම් වරෙන් අපි වසනවන්තීන් 110,681 දෙනෙක් අතර රුපියල් 74,83,840 මුදලක් බෙදා දුන්නා. හෙට ගොවිසෙත දිනුම් වාරය 4,433. හෙට සුපිරි ත්‍යාගය රුපියල් 6,24,44,343,740. දවස සුබයි සිහින දිනයි. අපි මේ කතා කරන්නේ සුබ දවසක් ලොතරැයිය ගැන. මුලින්ම සුබ දවසක් ලොතරැයිය අලුත්ුණු පහසුණු ත්‍යාග රටාව ඔබට මතක් කරන්න මම සූදානම්. සුබ ලග්න සමග ජයංක තුනක් ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදල් රුපියල් 105,000ක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ජයංක තුනක් ගලපගෙන රුපියල් 50,000ක් දිනා ගන්න ගමන් ප්‍රවර්ධන ත්‍යාග අංකයක් ගලපගෙන රුපියල් 25,000කුත් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අලුත්ුණු සුබ දවසක් ලොතරැයියෙන් තවත් මුදල් ත්‍යාගයේ රසක් දැන් දිනා ගන්න පුළුවන්. ඔබ ජීවිතයේම සුබ කරන සුබ දවසක් වසනවන්ත 306 වන දිනුම් වාරය දැන්. සුබ දවසක් සුබ ලග්න සංකේතයේ මුලින් අපි තෝරන්නේ. අද සුබ ලග්නය කුම්භ. අපි දැන් ඔබට තෝරා දෙන්නේ සුබ අංක 3. පළමු සුබ අංකය අංක 49. දෙවන සුබ අංකය අංක 63. තුන්වන සුබ අංකය අංක 30. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි තෝරන්නේ. සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 8,879. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකබ්බද්ද අරමුදල් ත්‍රිජ්‍යම දායක වෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ වසරට රුපියල් 105 බැගින් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදිය බැගින් දිනාගත් වාසනාවන්තයින් 173 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභෙන් 848 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. මේ කියන්නේ සුබ දවසක් අද ඔබට සුබ වුණු හැටි. ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදල් රුපියල් 105 බැගින් වාසනාවන්තයින් 2 දෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළා මේ විනියෝජිතයින් මල්ලිකා පෙරේරා තලවතුගොඩ MG ධනපාල තඹුත්තේගම. රුපියල් 50,000 බැගින් වසනවන්තයින් 6 දෙනෙක් අද දිනා ගත්තා. ඒ විතරක් නෙවෙයි, ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපගෙන රුපියල් 25,000 බැගින් වසනවන්තයින් 40 දෙනෙකුත් දිනා ගත්තාද. ඔන්න අපි වසනවන්තයින් 99,061 දෙනෙක් අතර රුපියල් 91,91,180 මුදලක් බෙදා දුන්නා. ඔබේ අතේ තියෙන වසනවන්ත ලොතරැයිපතින් හිතේ තියෙන වසනාවේ මුදල් ත්‍යාගී ඔබට දිනා දෙන්න මෙතැන් සිට ප්‍රාර්ථනා සමගින් ජේමන් සෝදානමින් මීළඟට මෙගා පවර්.
2: වාසනාවේ පළමු තැන දැවැන්තම සුපිරි ත්‍යාගලාභින් බිහි කිරීමේ පළමු තැන. එය අතුරින් ඔබ ඉහළට මෙසවා තබන වාසනාවේ ලොතරැය NLB මෙගා පවර්. එහෙනම් අදත් ලංකාවේ දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගයේ ලෙස රුපියල් කෝටි 26ක මේ දැවැන්ත සුපිරි ත්‍යාගයෙන් අපි සූදානම් ඔබව සුපිරි කෝටිපතියෙක් කරන්න. ඒ වගේම තමයි ඔබේ හිතේ තියෙන මෝටර් රථයක සිහිනය සැබෑ කරන්නට අද ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ ලෙස මේ වටිනා සුපිරි මෝටර් රථය අපි ඔබට අරගෙන ආවා. ඔව්, මෙගා පවර් සහ ග්‍රෑන්ඩ් මේ සුපිරි ත්‍යාග තුනම අද දවසේ අපි ඔබට වෙන් කරලා තියෙන්නේ 2538 වන වාසනාවන්ත දිනුම් වාරයේ. පළමුවෙන් අපි තෝරා ගන්නවා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පවර් වෙනුවෙන් වාසනාව රැගෙන ආවා එල් අක්ෂරය. දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නවා සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 3. ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකය අපි තෝරාගෙන අවසන්. දැන් තෝරා ගන්නවා අද මෙගා පවර් වෙනුවෙන් ජය අංක 4. අංක 41 පළමු ජයග්‍රහී අංකය අංක 56 අද දෙවන ජයග්‍රහී අංකය. අංක 49 තුන්වන ජයග්‍රහී අංකය. එවැගේම අංක 60 අවසාන ජයග්‍රහී අංකය. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රචනිකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන මෙගාපව ලොතරැය 2026 වසරේ මේ වන විට සුපිරි ත්‍යාගලාභින් 3 දෙනෙකුත් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 34 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. අද මෙගාපව රුපියල් ලක්ෂ 2 බැගින් හිමි කර ගන්නා ජයග්‍රහකින් 3 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කරලා තින්නේ එච් ඒ ගුණසිංහ හිඟුරාණ, ජී.ජී. ලක්ෂ්මන් ගාල්ල සහ පී.බී. මනතුංග දියතලාව කියන අපේ අලෙවි නියෝජිතව ඒ අනුව අද බෙහෙවෙනවා සමස්ත වාසනා වන්තීන් 110,963 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 69,62,680 මුදලක් දිනා දෙන්න අපිට පුළුවන් වුණා. ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසකවම ඔබ දිනවමින් ලොකුම තෑගි ඔබට දිනා දෙන මෙගා පවලොතරැය හෙට ඔබට වෙන් කරන දැවැන්ත මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 26,28,26,292ක්. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. දිනා ගන්නවන නිධානයක් මෙවන් වූ මහා ධන සම්පතක් රුපියල් කෝටි 12ක් අද අපි ඔබට වෙන් කරලා තියෙන්නේ ජාතික මහා ධන සම්පත දාන නිධානය ලොතරැයියෙන් 2220 වන වාසනාවන්ත අද දින පරේ. ඔබව කෝටිපතියෙක් කරන පළමු පියවර පළමු යන්ත්‍රයෙන් අපි තෝරා ගන්නා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත වුණා කේ අක්ෂරය. දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නේ අද ජයග්‍රහී ජය අංක 4. කෝටි එකක් දෙකක් නෙවෙයි රුපියල් කෝටි 12ක් ඉක්මවාගේ සිහිනයක් වෙනුවෙන් මේ තෝරා ගන්නේ පළමු ජය අංකය අංක 4, අංක 75 දෙවන ජය අංකය, අංක 21 තුන්වන ජයග්‍රහී අංකය, අද සෙවන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 73. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන තවත් ලොතරැයියක් ධන නිධානය ලොතරැයිය. මේ 2026 වසරේ ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 20 දෙනෙකුත් ලක්ෂ 2 ත්‍යාගලාභින් 286 දෙනෙකුත් බිහි කරන්න අපිට පුළුවන්.

0: කෙටි කාලයක් තුළ අපි මෙහිකලා රුපියල් කෝටි 13ක් රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් බැගින් සුපිරි ත්‍යාගලාභීන්. එහෙනම් හෙට අපි ඔබට වෙන් කරනවා රුපියල් 12 කෝටි 19 ලක්ෂ 40 දහස් 17යි 728ක සුපිරි ත්‍යාගයක්. කෝටිපතියන් ලක්ෂපතියන් රටට බිහි කරන හැමදාමත් ඔබව දිනවන ලොතරැළව රජකිරුල මහජන සම්පත අද 6190 වන වාසනාවන්ත දිනුමාරයටයි මේ අපේ සූදානම. එහෙනම් ඔබට වාසනාව උදා කරන වාසනාවන්ත ජයංක අපි දැන් ගලපා ගන්නවා. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජය අංක 6 අපි තෝරා ගන්නවා දැන්. අර්ථජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය H අක්ෂරය ජය අංක පිළිවෙලින් 4-7-3-5-1-4. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැය 2026 මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙකුත් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 147 දෙනෙකුත් මෙහි කියලා තියෙනවා. ඔව් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභයේ කද දවසේ බිහි කරන්නත් අපිට පුළුවන්කම ලැබුණා. මේ ලොතරැයි පැත්ත ඔබට අලෙවි කළේ හික්කඩුව NLB අලෙවි නියෝජිත වරුණ රොෂාන් විසින්. ඒ වගේම අපි බිහි කරන ලක්ෂපතියන් අතරට අද දවසේ තවත් ලක්ෂපතියන් 19 දෙනෙක් එකතු කරන්නට අපිට පුළුවන් වුණා. මෙලොතරයි පත් ඔබට අලෙවි කළ ජයග්‍රහී අලෙවි නියෝජිතයින් වෙන්නේ ඉන්ද්‍රාණි සරලතා කදුරුබෙල, ලාල් ධර්මසිරි කැටවල, වේලුපිල්ලේ පාස්කරන් අක්කරේපත්තු, HK සිරිපාල කළුතර උතුර, නිලන්ත ප්‍රනාන්දු කෙසිල්වත්ත, එම් දීප ප්‍රසාද් කළුවංචිකුඩි, සුනිල් ශාන්ත මිගමුව, VP හන්දිය, සුභද්‍රා කාන්ති මැදිරිගිරිය, චන්ද්‍රදාස පෙරේරා බිංගිරිය, SG චන්ද්‍රසිරි මහනුවර, M ෆාරිස් කින්නියා, MK රත්නපාල මහනුවර, සුනන්ද බාලගේ නුවර එළිය, ලොම්බිනි වික්‍රම රණජයපුර, KK ධර්මසිරි පාදුක්ක, S මදන් කල්මුනේ, ශාන්තප්‍රිය රණසිංහ වැල්ලව සහ DD සුනීතා නවගමුව. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයෙන් තවත් එක්ලොතරයි පතක් අද දවසේ ඔබට අලෙවි කරලා තියෙනවා. ඒ අනුව අද බෙහෙවෙනවා සමස්ත වාසනාවන්තීන් 234,283 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 1,92,52,360ක ජයග්‍රහී මුදලකුත් අපි දිනා දුන්නා. දිනක ජය නියත මහජන සම්පතින් හෙට දවසේ ඔබට නියත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 232,58,710ක්. අද වියදමට අද සම්පත 765 වන වසරවන්ත දිනුම් වාරය අපි දැන් ආරම්භ කරන්නේ අදත් මහජන සම්පත ලොතරැයියෙන් අපි තෝරාගත් ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජයාංක 4ත් අද සම්පත ලොතරැයියෙන් ඔබට වාසනාව ගෙනෙන ජයග්‍රහී අංක බවට පත් වෙනවා. ඒ අනුව අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ H අක්ෂරය ජය අංක පිළිවෙලින් 3-5-1-7. ඒ අනුව රුපියල් 250,000 බැගින් ජයග්‍රහීන් 2 දෙනෙක් අද දවසේ දිනාගෙන තියෙනවා. වෙලතරයි පත් ඔබට අලෙවි කළේ වේලුපිල්ලේ පාස්කරන් අක්කරේපත්තු සහ BM පොඩිරාලහාමි නාරම්මල කියන අපේ අලෙවි නියෝජිතවරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් තවත් ජයග්‍රහීන් 45 දෙනෙකුත් අද දවසේ දිනාගෙන තියෙනවා. ඔවුන් ඇතුළුව රට පුරාම ජයග්‍රහීන් අතර අද සම්පත ලොතරැයියෙන් රුපියල් 1,60,60,120ක ජයග්‍රහී මුදලකුත් අපි දිනා දුන්නා. වාසනාවන්ත පැය භාගයක් ලොතරැයි වර්ග 8ක් අපි බිහි කරනවා සමස්ත වාසනාවන්තීන් 855,527 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 7,34,03,040ක ජයග්‍රහී මුදලකුත් අද දවසේ අපි දිනා දුන්නා. එහෙනම් මේ ආරාධනාව හෙටත් ඔබේ දවස NLB ලොතරැයිකින්ම ආරම්භ කරන්න. ඒක අමතක කරන්න එපා. ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.

රාත්‍රී 10:00 විනාඩි 18යි.

Lakhanda Radio ITN. වෙලාව රාත්‍රී 10:22.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: වෙලාව රාත්‍රී 10යි විනාඩි 26යි. හෙට උදෑසන 6ට පත්තරවල විස්තර වලින් හමුවීමේ මේ බලාපොරොත්තුව තුල සමුගෙන යන්න සූදානම් වෙන්නේ ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ්. ඔබට සුබ රාත්‍රියක්.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

ඒ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩවෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩවෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

තම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තරනිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබේ හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේතු

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය ධම්ම නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

මට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්කඳ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගී දුර්වි සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ඵලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුර්වී සියල් සතවිත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සතවිතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ජීවිතයේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.